0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සුබ දේශනක් ලස්සන දවසක් අද සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපි ප්‍රාර්ථනීය වෙලාව දේශන 5යි විනාඩි 37යි

Radio ITN. විලාවු දේශන පහයි විනාඩි 39යි.

වාසනාවන්ත සුන්දර දවසක් අද සැප්තැම්බර් මාසේ 6 වෙනිදා ඉරිදා දවස. දවසේ ජාතික තලයේ පුවත්පත්වල සිරස්තල මුලින්ම කියන්න සූදානම් මුල්පිටුව වාර්තා කරනවා ඉරිදා ලංකාදීප. කෝටි 10ක අල්ලසක් ගත් බවට චෝදනා, නාමල් දින 14ක් රිමාන්ඩ්. ඒල විනිසුරු පුරප්පාඩු ව්‍යවස්ථා සභාවට තවම නිර්දේශ නැහැ. ජනාධිපති කාර්යාලයෙන් අහන්න අධිකරණ ඇමතිගේ ප්‍රකාශය. විසිදෙක අධිකරණ මතය එන සතියේ මැති සභයට. කුඩා වැව් 15,000කින් 70%කට නියගෙන් බලපෑම්. ප්‍රධාන දේශපාලන පක්ෂවලත් ආර්ථික අර්බුද. නේපාලයට සහන කණ්ඩායම් යවන්න තවම ඉල්ලීමක් නැහැ, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ සඳහන. පාතාල කෙරුමෝ 100ක් පිටරට දැලෙලන්න ජාත්‍යන්තර නීති හරස් වෙලා. මාස 10කදී කුඩු කිලෝ 2259ක් විනාශ කරලා ශ්‍රී ලංකා පොලිසිය මෙහෙම සඳහන් කරන්නේ. සූදු හා හුරමගඩි වෙබ් බ්ලොක් කරයි, සයිබර් අපරාධකරුවන් රොත්තක් රටින් නෙරපායේ.

මීළඟට අතර ගත්තේ දිවයින පුවත්පත දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරන අද ප්‍රධාන සිරස්තලය නේටෝ ලංකාවට කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරව්වක්. අපේ ආණ්ඩුව මහා රැලි අද ආරම්භයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡායාරූපයක් සහිතවයි දිවයින වාර්තා කරන්නේ. ගොන්යානා මිලදී ගැනීමේ ගණදෙනුවකට අදාළව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් භාරයට රැගෙන යන ආකාරයේ ඡායාරූපයක් දිවයින මුල්පිටුව වාර්තා කරනවා. පොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය අද. අයිස්තෝගේ ගැන හොයන්න පකිස්තාන් පොලිසිය ලංකාවට. තොරතුරු තාක්ෂණ විභාගයට වෙන් කළ මුදල් අපතේ. එල්නිනෝවෙන් ගොවීන්ට වන්දි. IMF අය 10 වෙනිදා එති. පෑවිල්ලෙන් එළවලුත් හාන්සි. නාමල් රිමාන් ජොනීට ඇප. පුරප්පාඩු 27,000ක් පොලිසියට වද දෙයි. බස්වල හුබස් හොයයි.

සිලුමිණ අද ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. බම්බලපිටිය දෙහිවල අනවසර හෝටල් ඉවතට 10ට පෙර ඉවත් කරගන්න වෙරළ සංරක්ෂණයෙන් නියෝගය. කොළඹ මහනුවර දුම්රිය ලබන මස සිට එල්නිනෝ වන්දිකිවීම ලබන සතියේ සිට ආරම්භය පොළොන්නරුවෙන් අවසානයේ සති දෙකකින්. සිලුමිණ තද වාර්තා කරනවා ඡායාරූපයක් සහිතව එයාබස් ගණදෙනුවට නාමල් රිමාන්. IMF වැඩසටහන 2027 මාර්තුවේ අවසන්. 7 වැනි සමාලෝචනය 10 සිට 23 දක්වා මෙරටදී. පොලිසිය ජංගම වදකාකාරයක් ගැන හෙළි වූ W15 හෝටලයේ සිද්ධියට දේශබන්දු හිර වෙයි. ඉන්දියාව ශ්‍රී ලංකාව අතර ගමනාගමනයේ පහසු වන ලකුණු ව්‍යාපෘති අධීක්ෂණයට ඒකාබද්ධ කමිටුවක්. වෙලාව උදෑසන 6:08 ඔබ ලක්කඩ සමග.

0: වෙලාව උදැසන 6:12.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: සතියක ලක්හඬ. නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුළ ඉවතලන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහි පීලි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අප රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
3: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: පවතින වියලි කාලගුණය හමුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු යටතේ පවතින කුඩා වැව් 15,000කට අධික ප්‍රමාණයක් 70%ක් පමණ බලපෑමට ලක්ව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කුඩා වැව් 15,000කින් 70%කට නියගින් බලපෑම් කියලා තමයි ලංකාදීප මේ තොරතුරු වාර්තා කරන්නේ. අතුල් පිටුවල වැඩිදුර තොරතුරු වාර්තා වෙනවා. ඒවායින් වියලි කලාපයේ පිටි කුඩා වැව් වල ජල මට්ටමේ අඩුවක් තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් දම්මික රණතුංග මහත්තයා සඳහන් කරනවා. යලකන්නේ අස්වනු 60%ක් පමණ නෙලා අවසන් බැවින් මේ කන්නයට දැඩි බලපෑමක් එල්ල නොවන බවත් අභියෝගය වන්නේ මීළඟ කන්න කළමනාකරණය කරන්නේ කෙසේද යන්න බව තමයි සඳහන් වෙන්නේ. එළඹෙන ඔක්තෝබර් නොවැම්බර් වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර ඇති හේයින් ඒ දක්වා කුඩා වැව් වල ජලය කළමනාකරණය කළ හැකි බව සඳහන් කරනවා. එල්නිනෝ තත්ත්වයෙන් වන බලපෑම අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පත්කනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් වෙනවා. වාරි පද්ධති සංවර්ධනය කිරීමෙන් ගාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා සඳහන් කරනවා. ඒ පහළ මල්වතුයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා එහි කටයුතු ක්‍රියාත්මක කිරීමට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවකට එක්වීමෙන් තමයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.
1: ඉක්මනින් අවසන් කරන්න ඕන. අවසන් කරන්න දැන් තියෙන අපිට මුදල් ප්‍රශ්නයක් නෙවෙයි. අපිට වැඩ කරගන්නකට තියෙනකොට නීත්‍යානුකූලව අපි කරගත යුතු දේ නැවත පදිංචි කිරීම නේද? අපි ගාව තියෙන අපිට කොච්චර ප්‍රමාණයක් වැඩ කරගන්න පුළුවන්ද කියන එක මත තමයි ගැට ගහලා තිබෙන්නේ. නමුත් අපි යම් මුදලක් යොදවනවා නම් ඒ මුදලේ ප්‍රතිලාභ ඉක්මනින්ම එන්න ඕන. ඒ නිසා මම හිතන්නේ අපේ ව්‍යාපෘති සියල්ලම අපි ඉක්මනින් අවසන් කරන්න ඕන. ඒ නිසා අපි බැලුවේ මල්ලතු ව්‍යාපාරේ ලබන වරුදට ඕගලන්ට මුදල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද, තියෙන ගැටලු මොනවද නේද? අපි දැන්ට මේ අවුරුද්දේ අපි කෝටි 500ක් නේද බිලියන 5ක් අපි වෙන් කරලා තිබෙනවා. මම දැක්ක බජට් එකෙන් නම් ලබන අවුරුද්දට ඉල්ලලා තිබුණේ බිලියන 5යි. මම අපි ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාකම 10ක වැඩ කරන්න පුළුවන් කියලා මම ඒක කරන්න පුළුවන්. අපිට බිලියන 10ක් ලබන අවුරුද්දට දාන්නත් පුළුවන්.
2: සත්‍යයක ලක්හදේ

0: අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි. ජාතික ජනරැල් රැලි මාලාවේ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරනවා. ජනරැල් රැලි මාලාවේ සමාරම්භයේ සනිටුවන් කරමින් පළමු ජන රැලියේ අද පස්වරු දෙකට කළුතර බුලත්සිංහලදී සහ දෙවැනි රැලිය පස්වරු 3:30ට බේරුවලදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්. වසර දෙකක් තුළ ජනතාව සමග ගොඩනගාගත් සමීප සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙම ජන රැලි මාලාව සංවිධානය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ මහත්මිය මේ විදිහට සඳහන් කළේ.
1: ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාවගේ ජනතාවට වග කියන නිසා නිතර මේ සම්බන්ධය තියෙනවා. ඒ නිසා අපි හැමතැනම අපේ NPP කොට්ටාස සභා, කාන්තා සභා, තරුණ සභා, ඒ සියල්ල තියෙන විද්වතුන්ගේ සභා රටට ඒක පේන්නේ නැතුණාට හැම මාසයකට සැරයක් මේ අය එකතු වෙලා රජයට යෝජනා දෙන. ඒ වගේම පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් විදිහට තමයි අපේ අවුරුදු දෙකක් තුල අපි කරපු ක්‍රියාකාරීත්වය තවදුරටත් හොඳින්ම ජනතාවට තහවුරු කරන්න තමයි ඒ රැස්වීම මාලාව අපි යොදාගෙන තියෙන්නේ.
2: සතියක ලක්හඩ
0: වෙලාව උදෑසන 6:18 ඔබ ලක්හඩ සතියක පත්තර විස්තර සමග

0: වෙලා උදෑසන 6යි විනාඩි 22යි.
1: අනුරාගතේ පුල් මිසරබනේ
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සම්වරය.
3: ඉදිරිසිංහ ආරච්චිලාගේ අනුරාධා ඉදිරිසිංහ. මොකද සර් මේ පොඩ්ඩක් ඉන්නකෝ සර්.
4: තමුන්ගේ බොසාගෙන් අහනවා අපිව තනියෙන් හම්බ වෙනවද නැත්නම් මං ඒක පොලිසියත් එක්ක ඇවිල්ලා කරගන්නද කියලා.
2: සම්වරය.
5: වාට තේරෙන්නේ නැහැ මං ඉන්න තත්ත්වේ. අද උදේ වම්මිනි ගියා. බඩේ අජීර්ණයක් කියලා බේරුනේ. හැමදාම ඕක කරන්න බෑනේ අනේ.
6: කියන්නේ හරියටම හරිද?
5: හරියටම හරි තමයි. අය බලන්න දෙයක් නැහැ.
6: වත් මට පොඩක් ඒක අල්දියා කියන්න එපා.
5: වේල පහ කියන කලින් දැනන් හිටියද?
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සම්වරය. දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ඒ කියන්න සූදානම් වෙන්නේ අඩුවීමක් පිළිබඳව ලිට්‍රෝ සමාගම වහම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කළා තියෙනවා. ඉතින් ගෑස් මිල අඩු කිරීමත් සමග කිරිතේ සහ ප්ලේන්ටි මිල රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂ රුක්ෂාන් මහත්තයා මෙන්න මේ විදිහට තමයි සඳහන් කළේ.
1: ද්‍රව්‍ය මිල ඉහළදී අපි ආහාර මිල ඉහළ දැම්මා වගේම අමුද්‍රව්‍ය මිල පහළේ අපි ආහාර මිල අඩු කරන්න පොන්දු වුණා. ඒ වගේම අපි දිගින් දිගටම ගිලා සිද්දම මේ වගේ ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන තියෙනවනේ. කිසි ආකාරයකින් ආණ්ඩුවකින් ලබා දෙන්න ඕන ජනතාවට මොකද කර්මාන්ත ගෙනියන්නේ අමාරුවෙන් ඉල. ඒ වගේම මහ ජනතාවගේ උද්දමනය වැඩි වීම බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේ සාධක හඳ. ඉතින් මේ ගෑස් මිල අඩු වීමේ සහන අපි ජනතාවට ලබා දෙනවා. කිරිතේ මිල රුපියල් 5කිනුත් ප්ලේන් 30 මිල රුපියල් 5කිනුත් අඩු කරනවා. අපි ජනතාවට කියන අමුද්‍රව්‍ය මිල අඩු වෙද්දී මේ වගේ ඉදිරියේදී ආහාර මිල අඩු කළා අපි බැඳි සිටිනවා.
2: සතියක ලක්හඬ

දෙදහස් විසි පහා ඔක්තෝබර් මස තිස්වැනි දින සිට පසුගිය අගෝස්තු 12වැනිදා දක්වා කාලයේදී සිදු කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවටගෙන අධිකරණය කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 2259ක් සහ ග්‍රෑම් 129ක්, අයිස් මද්දවේ කිලෝග්‍රෑම් 2653ක් සහ ග්‍රෑම් 245ක් පුත්තලම වනාතවිල්ලුවේ අධිඋෂ්ණත දාහකය මගින් විනාශ කර ඇති බව පොලිසිය සඳහන් කරනවා. නේපාල ටිබෙට් දේශ සීමාවල හටගත් දරුණු ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත් ප්‍රදේශවල සිදු කරනු ලබන සහන සේවාවන්ට සහාය වීම සඳහා මෙරටින් ආපදා කණ්ඩායමක් එවන ලෙස මේ දක්වා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිල ඉල්ලීමක් ඉදිරිපත්ව නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. නීති විරෝධී සූදු සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටි වෙබ් අඩවි රැසක් අවහිර කර ඇතැයි විමර්ශන නිලධාරීන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට දැනුම් දීලා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 26යි. ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි අතට ගන්න ප්‍රතිඵල බලන්න නොහැකි වුණා නම් වාසනාවන්තයන් වෙලා ඇද්ද කියලා මේ ගීතෙන් පසුව කියන්නම්.

0: වෙලා උදෑසන 6යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය යූත්ගේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුවා
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

ඊයේ රාත්‍රියේ ප්‍රතිඵල බලන්න නොහැකි වුණා නම් මේ වෙලාව සුදුසුම වෙලාව වාසනාවන්තයෙක්ද වාසනාවන්තියක්ද කියලා බලාගන්න මහජන සම්පත ගොවිසෙත මෙගාපව ඒ වගේම ධන නිධානය හඳහන අද සම්පත ජය ලොතරැය සුබ දවසක් ලොතරැය අතට ගන්න එයිනුත් මුලින්ම මහජන සම්පත ලොතරැයියේ ඊයේ රාත්‍රියේ දිනුම් දෙන ලද ප්‍රතිඵලය කේ අක්ෂරයයි ජයග්‍රහයයි අක්ෂරය බවට පත් වුණේ අංක 1 අංක 5 අංක 6 අංක 2 අංක 6 අංක 6 වාසනාවන්ත අංක සටහනේ සටහන් නොනේ 6301 වන වාරයේදී කේ අක්ෂරයේ අංක 1 අංක 5 අංක 6 අංක 2 6 6 ඔබට වාසනාව අරගෙන ආවේ ගොවිසෙත 4543 වන වාරයේදී S අක්ෂරය අංක 10 අංක 16 අංක 37 සහ 77යි ඔබ වාසනාවන්තයන් වාසනාවන්තයන් කලේ 4543 වන වාරයේ ගොවිසෙත ලොතරැයියේ S අක්ෂරය 10 16 37 77 වාසනාවන්ත අංක සටහනේ සටහන් නුනේ මෙගාපව ලොතරැයි 2649 වන වාරයේදී H අක්ෂරය සුපිරි අංකය බවට පත් වන අංක 7 27 30 50 54 වාසනාවන්ත අංක සටහනේ සටහන් නුනේ 2649 වන වාරයේ මෙගාපව ලොතරැයියේ H අක්ෂරය සුපිරි අංකය අංක 7 27 30 50 54 අංක සටහන් නුනා ධන නිධානය 2331 වන වාරයේ I අක්ෂරයයි ජයග්‍රහය උනේ අංක 19 24 64 65 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා 2331 වන වාරයේ ධන නිධානය I අක්ෂරයේ අංක 19 අංක 24 අංක 64 සහ අංක 65 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ මේ කියන සූදානම් වන්නේ හඳහන ලොතරැයි 2610 වන වාරයේදී මේෂ ලග්නයයි ජයග්‍රහය ලග්නයේ බවට පත් වුණේ අංක 3 අංක 32 අංක 56 සහ අංක 60 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා හඳහන 2610 වන වාරයේ මේෂ ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වෙද්දී අංක 3 අංක 32 අංක 56 සහ අංක 60යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ අද සම්පත 876 වන වාරයේදී අංක 66 අංක 266 අංක 6266 කේ අක්ෂරය වාසනාවන්ත සටහන ලෙස සඳහන් වුණා. අද සම්පත 876 වන වාරයේදී 66266 අංක 6266 කේ අක්ෂරය රටාව ලෙස හඳුනාගත්තේ. මේ කියන සූදානම් වන්නේ ජයලොතරැයිය 569 වන වාරයේ F අක්ෂරයේ ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණේ අංක 4 අංක 1 අංක 8 සහ අංක 7යි වාසනාවන්ත අංක ලෙස ඔබ හඳුනාගත්තේ 569 වන වාරයේ ජයලතුරායිය F අක්ෂරයේ අංක 4 1 8 7 වාසනාවන්ත අංක ලෙස සටහන් වුණා. සුබ දවසක් ලොතරැයි අතට ගන්න 417 වන වාරයේදී කියලා බලන්න කන්‍යා ලග්නයයි ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණේ අංක 14 අංක 60 අංක 61 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 61 25. සුබ දවසක් ලොතරැයි 417 වන වාරයේදී කන්‍යා ලග්නය ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණා අංක 14 අංක 60 අංක 61 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ ප්‍රවර්ධන අංකය 61 25 ලෙස හඳුනාගත්තා. සුබ දවසක් ලොතරැයිය ජය ලොතරැයිය අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් දෙන ලද ලොතරැයි බලලා මේ වෙනකොට වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:35යි.

0: ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යාන මිලදී ගැනීමේදී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් අල්ලස්සක් ලෙස ලබාගෙන අල්ලස් පනත යටතේ විග්‍රහ කරන දූෂණේ නම් වරද කරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම් විසින් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝධර්ගම නියෝග කළේය කියලා තමයි ඉරිදා ලංකාදීප වාර්තා කරන්නේ. වෙලාව උදෑසන 6:37.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Vela Udesana Hayai, Vinadi 41.

0: ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාබස් මිලදී ගැනීම මතභේදාත්මක ගණදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා. ඒ පිළිබඳව දිවයින ලංකාදීප සිළුමින මේ සිළුම පුවත්පත්වල තොරතුරු වාර්තා කරද්දී මෙසේ ආරක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා මොන වගේ අදහසක්ද දරන්නේ කියලා ලක්කන්ද ප්‍රවෘත්ති අංශය සොයා බැලුවා.
1: හැමදාම හිතන දේ තමයි අපරාධයකට සම්බන්ධ අය ඍජුවම හෝ ඒකට උදව් කරපු අය තමයි දන්නේ තමන් කොතරම් ප්‍රමාණයක් ඒ අපරාධයේ ගිල්ල හිටියද කියන එක. විමර්ශකයන්ට කරන්න තිබෙන්නේ ඒ ප්‍රමාණය පියවරෙන් පියවර එළිදරව් කරගන්න එක. ඉතින් විමර්ශකයන්ට වඩා කොහොමත් අපරාධයට සම්බන්ධය දන්නව අපරාධයට තමන් කොච්චර සම්බන්ධද කියන එක. සමහරට ඒ අනුව ඕට ඒව කියවෙන්නට ඇති. වැරදි කරපු අය තමයි බය වෙන්නට ඕන. වැරදි වලට සහාය විපු අය තමයි බය වෙන්නට ඕන. වැරදි නොකරපු අය කවුරුත් බය වෙන්නට ඕනේ නැහැ. මොකද මෙරටේ මහ ජනතාවගේ දේපල කොල්ල කෑවනම් මහ ජනතාවට අගතියක් කරා නම් අපරාධ වලට සම්බන්ධයි නම් ඒ අය නීතියට බය වෙන්නට ඕන.
0: මේ තොරතුර වාර්තා කරද්දී අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්තයාත් අදහස් පළ කළේ මේ විදිහට.
2: දැන් කියන හැදලා මේ අනුරාධපුර රැස්වීමක් තිබ්බා, රැස්වීම නවත්තන්න කියලා. අය අඳෝමයි අපිට මොකද රැස්වීම නවත්තන්න. ඒකද දෙකක් කරගන්න බැරි නේද? අපිට නිකන් තේරුණා මොකක් හරි එකක් දැනිලවත් දන්නේ නැහැ කියලා මේ පිට්ටනිය ඉල්ලලා අපි නිකන් පිට්ටනිය දුන්නේ නැහැ කියලා කතාවක් කියන්නේ නේද? නෑ. නගර සභාවට තියෙනවා පිට්ටනිය 30ක් විතර, දෙකක් ඉල්ලලා තියෙනවා. එක පිට්ටනියක් පොලිසිය වෙන් කරලා තියෙනවා, අනිත් දෙක වෙන් කරලා තියෙනවා සජීවී මන්ත්‍රී කෙනෙක් සංගේ සංදර්ශනය. එහෙනම් කලින් මේක කරගන්න ඕන. හැබැයි ඒක මේ කරන්න නෙමෙයි මට හිතෙන්නේ. තව වෙන වැඩකට මේක හදන්න. තව ග්‍රවුන්ඩ් එකක් හදන්නද බුක් කරලා ලෝරෙක. තව දාලා වෙන නයි නාමි. බලනකොට මේ පොඩි ග්‍රවුන්ඩ් එකේ වැඩේ කරන්න දාලා ලොකු සද්දයක් දාන්න හදලා තියෙනවා අපිට ග්‍රවුන්ඩ් එක දුන්නේ නැහැ කියලා. තව තව කට්ටිය හම්බ වෙයි. මොකද ඒගොල්ලෝ ආණ්ඩුව හදන්න වෙන්නේ රටේ නෙමෙයි මට හිතෙන්නේ. රට ඇතුළේම තමයි බන්දනාගාරවල. මහින්දානන්ද ඉන්න ඇතුළේ. කෙහෙලිය ඉන්න. නලින් ප්‍රනාන්දු ඉන්නවා. ඇයි ප්‍රියංක ජයරත් ඉන්නවා. SM රංජිත් ඉන්නවා. නෝනත් ඉන්නවා. කෞචන්ද සේනක නේද? මහජන දේපල කොල්ල කාපු හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවා කිව්වා. හොරකම නවත්තනවා කිව්වා. ඒ විතරක් නෙමෙයි හොරා කාපුව ගන්න නීති නැත්තම් නීති හදනවා කිව්වා. නීති හදලාද නැද්ද තියෙන්නේ? හදලා තියෙන්නේ. හොරා කාපු සල්ලි විතරක් නෙමෙයි අපරාධකරුවන් අයථා ලෙස රැස් කරපු අපරාධවලින් රැස් කරපු මුදලුත් අය කරගන්න පුළුවන් පනතක් හදලා තියෙන්නේ. මේ වෙනකොට මිලියන 4000ක් විතර අය කරගෙන තියෙන්නේ. දේපල පවරගෙන තියෙන්නේ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සතියක ලක්හඬ.

මේ වෙලාවෙත් සමහර අය බස්වල ඇති අන්තර් පළාත් පෞද්ගලික බස් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව පැවැත්වීමට ජාතික ගමනාගමන කමිසම සභාව තීරණය කළා තියෙනවා. ඉතින් දැන් මේ බස්වල හුඹස් කියලා තමයි මේ ප්‍රවෘත්ති අරගෙන ඉන්නේ. ඒ ආරම්භක පියවරක් ලෙස ජාතික ගමනාගමන කමිසම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලන් මිරෙන්ඩා, අධ්‍යක්ෂ ෂෙරීන් අතුකෝර්ල යන මහත්මාත්මීන් ඇතුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තත්ත්ව පරීක්ෂක සීකේ ඉදිරිමුණි මහතා ප්‍රමුඛ පිරිසක් විසින් අගෝස්තු 3 වෙනිදා පෙරවරුවේ පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පරිශ්‍රයේදී බස් රථ පරීක්ෂා කිරීම සිදු කළා තියෙනවා. ඉතින් දිගටත් එය ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ 27,000කට අධික සේවක පුරප්පාඩු පැවතීම හේතුවෙන් අපරාධ මැඩලීම, සමාජ සාමය පවත්වා ගැනීම, නීති ක්‍රියාත්මක කිරීම ඇතුළු කාර්යභාරයන් කෙරෙහි ඍජු බලපෑමක් එල්ල වී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් 2025 වර්ෂයේ නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. නේටෝ සංවිධානය සමග ශ්‍රී ලංකා හමුදාව ආරක්ෂක ගිවිසුමකට එළඹීමට සූදානම් වීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂය නිවේදනය කරයි. නේටෝව යනු අධිරාජ්‍යවාදී අරමුණු ඇති සංවිධානයක් බව එම පක්ෂය සඳහන් කරනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ නේටෝව සමග එළඹෙන ගිවිසුම පිළිබඳ වහාම රටට හෙළිකළ යුතු බව තමයි එම පක්ෂය සඳහන් කරනවා කියලා දිවයින අද ප්‍රධාන සිරස්තලය නේටෝ ලංකාවට කොමියුනිස් පක්ෂයෙන් හෙළිදරව්වක් කියලා වාර්තා කරන්නේ. අයිස් මද්‍රව්‍ය කිලෝ 475ක් අඩංගු කන්ටේනරයක් ශ්‍රී ලංකා වරායේදී කොටුවීමෙන් පසු එම මහජාවාරමේ සුළමුළ අනාවරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මද්‍රව්‍ය විනාශක අංශය පාකිස්තාන් පොලිසියට මෙරටට පැමිණීමට ඇරයුම් කළා තියෙනවා. ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානි එවන් පපා ජෝජියෝ මහතා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායමක් සැප්තැම්බර් 10 වැනි දින මෙරටට පැමිණීමට නියමිත වගත් සඳහන්. විභාග දෙපාර්තමේන්තුව විසින් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පසුගිය 2019-2024 වර්ෂ 6ක් සඳහා අවස්ථා 3කදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පැවැත්වීමට රුපියල් මිලියන 500ක මුදලක් වැය කළද අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව ජාතික විගණන කාර්යාලය දැනුම් දීලා තියෙනවා. එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් හානියටපත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම කෘෂිකර්ම හා ගෝජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කළා තියෙනවා. වෙලාව 9:06 ඔබ ලක්කඩ සමග

0: සතියක ලක්හඩ
1: Morning News Alert Around the World.

0: සුවබලද්දී මැද පෙරදිගේ ඇමරිකානු පසුබෑම හමුවේ චීනයේ අලුත් දැල කියල තමයි ඡායරූප සහිත වාර්තා කරන්නේ. මෙය සිළුමින ගෙනෙන තොරතුරු. සිළුමින වාර්තා කරනවා ඇමරිකානු හමුදා දිගින් දිගටම හොමුස් සමුද්‍ර සන්ධියේ ආසන්නයේ පිහිටා ඇති ඉරානයට අයත් දූපත්වල පිහිටි ඉරාන විප්ලවීය හමුදා කඳවුර වලට ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ඒ ප්‍රහාර වලින් සිවිල් වැසියන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වෙලා. ඉතින් ඉරාන මාධ්‍ය වාර්තා කරනවා මේ විදියට. ඉතින් ඒ වෙනුවෙන් පිළිතුරු ලෙස ඉරානය විසින් අසල්වැසි කුවේට්, ජෝර්දාන්, බහරේන් රාජ්‍යවල පිහිටි මේ ඇමරිකානු හඳුරු ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගෙන දැවැන්ත මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. නැවත මේ කඳුරු දෙක සක්‍රීය යුද්ධයකදීම ආරම්භ කළා තියෙනවා. ඉතින් ඇමරිකාව උත්සාහ කරමින් ඉන්නේ හොමෝ සමුද්‍ර සන්ධිය හරහා හැකිතාක් තෙල් සහ ගෑස් නෞකා ජාත්‍යන්තර මුහුදු සීමාවට ආරක්ෂිතව පිටත් කර යැවීම, එයා සමගාමීව ඉරානයේ නෞකා මුහුදු සීමාවෙන් පිටවීම වැළැක්වීමත්, එනිසා දැන් මේ ගැටුම්වල තීරණාත්මක ලක්ෂ්‍ය හොමෝ සමුද්‍ර සන්ධිය සහ ගෝලීය බලශක්ති සැපයීම බවට පත්වෙමින් තියෙනවා. එල්නිනෝ තත්ත්වය 2027 දක්වා පවතින බවට විද්‍යාඥයින්ගින් පුරෝකථනයක්. එල්නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් ඉන්දියා සාගරයේ නිවර්තන අට්ලාන්ටික් සහ ඕස්ට්‍රේලියානු වෙරළබඩ කලාප ඇතුළු ලෝකයේ අනෙකුත් මුහුදු කලාපවල සාමාන්‍ය මට්ටමට වඩා වැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවත්, ගෝලීය වශයෙන් කාලගුණයට සිදුවන බලපෑම 2024 වසර දක්වාම පැවතිය හැකි බව තමයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවලා තියෙන්නේ. මේක අවුරුදු 70කට වැඩි කාලයකට පසු ඇතිවන ලොව ප්‍රබලතම එල්නිනෝ තත්ත්වය විය හැකි බවත් සඳහන් කරනවා. ඉන්දුනීසියාවේ ලැව්ගිනි දරුණු වෙයි විෂ දුමාරය රටවල් රැසකට දිනන ගණනාවක සිට ඉන්දුනීසියාවේ පැතිර යන ලැව්ගිනි තත්ත්වය දරුණු අතට හැරිලා තියෙනවා. ඉතින් මේ මාසයේදී එල්නිනෝ කාලගුණික සංසිද්ධිය උපරිම මට්ටමකට පැමිණීමත් සමග ගෝලීය උෂ්ණත්වයට සිදුවන බලපෑමෙන් එම ලැව්ගිනි තවත් උග්‍ර වනු ඇතැයි ඉන්දුනීසියානු රජයේ නිලධාරීන් සහ විද්‍යාඥයින් බය පළ කළා තියෙනවා. හොමුස් නිදහස් කරන තුරු ඉරාන සාකච්ඡා නැහැ. ඇමරිකාවේ උප ජනාධිපති කියයි ඉරාන හමුදාව හොමුස් සමුද්‍ර සන්ධියේදී වෙළඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන තුරු කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව ඇමරිකාවේ උප ජනාධිපති ජෙඩී චෑන්ස් ප්‍රකාශ කළා තියෙනවා. නේපාල ගංගොතුරෙන් මරණ 1280ක්, උමගක සිරු දෙදෙනෙක් දින 9කට පසු මුදා ගැනේ. නේපාල ටිබෙට් දේශ සීමාවේ සිදු හදිසි ගංගොතුරෙන් පසුව ජලවිදුලි ව්‍යාපෘති උමම් මාර්ගයේ සිරු වී සිටි සේවකයන් දෙදෙනෙකු දින 9කට පසු මුදා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වෙලා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 57යි.
1: Sports Roundup.
0: ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා කරද්දී ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලී වාර්තා අලුත් කළ චමරි අතපත්තු පිළිබඳව සඳහන් වෙනවා. 2026 ආසියානු කුසලාන පන්දු වාර 2020 කාන්තා ක්‍රිකට් තරඟාවලීදී ඉන්දුනීසියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 75ක දැවැන්ත ජයක් ලබා ගත්තා. එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 5කට කඩුලු 7ක් දවා ගනිමින් තරඟාවලී ඉතිහාසයේ ඉහළම දක්ෂතාවය ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක්ුණා. ඩුබයි දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවි ලකුණු 124ක් රැස් කළා. එහිදී නිලක්ෂික සිල්වා ලකුණු 50ක් රැස් කළා. ලෝක පාපන්දු පිටියේ නොමැකෙන වාර්තා තිබූ ලියනල් මෙසි ආජන්ටිනාවේ රොසාරියෝ නගරයේ උපදින ළමයින්ට තහනම් වූ මෙසි නාමය පිළිබඳව ඡායාරූප සහිතව සඳහන් වන දීර්ඝ විස්තරයක් දිවයින ක්‍රීඩා පිටුව වාර්තා කරනවා.
1: කාටූන්ස්
0: සිළුමින පත්තරේ අංජනගේ ටෝක් කාටුනේ තෝරාගන්නේ ඉරිදා සතියගේ පත්තර විස්තර නිමා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීම නීත්‍යානුකූල නැහැ කියලා දෑසිරි කියනවා. මේ මෑන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා හදිසියේම මතක් වෙලා. අංජනගේ ටෝක් කාටුනේ සමගින් සතියගේ පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්, වාසනාවන්ත සුන්දර සත්‍යන්තයක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අකන හගෙන ඉන්නේ උදේ 7 විනාඩි 3යි.
2: සතියක ලක්හඬ

0: වාසනාවන්ත දවසක වාසනාවන්ත උදෑසන අපි මුණ ගැහෙන මේ සතියක ලක්කන සතියන්තේ අපි හැමදාම අලුත් බලාපොරොත්තුවක් එක්කනේ අලුත් සතියක ආරම්භ වෙනුවෙන් සූදානම් වෙන්නේ. මේ දැන් ඉරිදා දවස සැප්තැම්බර් මාසේ 6 වෙනිදා. හෙට ඉඳන් ආයෙත් වැඩ කරන්න ගොඩක් හැට අද නිවාඩු නේ. ගෙදර දොරේ වැඩ කටයුතු ටික අවසන් කරගෙන හෙට ආරම්භ වෙන අලුත් සතිය වෙනුවෙන් සූදානම් වෙන්න තියෙන දවස. සමහර අය ටිකක් වැඩිපුර නිදාගෙන නේ ඊළඟ සතියට සූදානම් වෙන කමක් නැහැ. කොයි විදිහට හරි ඔබ ඔබේ ජීවිතේ හීන වෙනුවෙන් දුවන්න ඕනේ කියන එක තමයි අපි හැමදාම කියන්නේ. රනිල් මේ ලස්සන කතාවක් රනිල් අද උදේ පාන්දර මගෙත් එක්ක
1: ඔය ඔය කියනකොටම මේ කතාව මට වෙනස් කරන්නත් හිතුණා. මොකසංක මේ මොකද අර ජීවිත වෙනස් කරගන්න ඕනේ මොටිවේෂන් එකක් ගන්න ඕනේ කියලානේ අපි හැමදාම උදේ පටන් ගන්නෙ. හැබැයි මේ ලස්සන කතාවක් තියෙනවා. වෙනස් වීමට අකමැති මිනිසුන් වෙනස් කිරීමට ඔබේ කාලය මිඩංගු කළ යුතු නැත කියලා. ඒක හරි ලස්සන කතාවක් කියලා මේ මට හිතුණ හේතුව තමයි අපි හැමතිස්සෙම අපේ ජීවිත වෙනස් කරගන්න ගමන් ඒකට උත්සාහ ගන්න ගමන් අපි කතාවට කියන්නේ අපි නැකිටින්න හදන ගමන් අපි කැමති අපේ වටේ ඉන්න මිනිස්සුත් නැකිටින වට මූණිච්චාවට කියන කතාවකුත් වෙන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් සමහර මිනිස්සු ඉන්නවා කොච්චර වෙනස් කරන්න හැදුවත් ඒ මිනිස්සුන්ගේ ගමන වෙනස් කරන්නේ නැහැ. මේ කියන කතාව සමහර විට මොටිවේෂන් එකක් දෙන්න උත්සාහ කරන මිනිස්සෙක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවිතේ අඳුරු පැත්තරම යන මිනිස්සෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේ වරද්ද ගන්න පැත්තර යන මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කොච්චර කිව්වත් සමහර දෙන් යාළුවෝ ඉන්නවනේ. ඈ එකම යාළුවා රජයේ උසස් නිල තලවලින් නැත්නම් මිනිස්සු පිළිගන්න තැන්වල නතර වෙනකොට අනිත් යාළුවෝ නතර වෙන්නේ සිපිරිගේ ඉන්නේ. නේද? එතකොට ඒකම පන්ති ඉගෙනගත්ත යාළුවෝනේ. එතකොට ඒ නිසා වෙනස් කරන්න අකමැති නිසාද මනුස්සයට හැදෙන්න චාන්ස් එකක් කියලා සුභව ධර්මෙන් දෙනවනේ. හැබැයි එහෙම කැමති නැති මිනිස්සුන්ව වෙනස් කරන්න ඔයාගේ කාලය වැය කරන්න එපා කියලායි මේ කතාවේ කියන්නේ.
0: ඒක තේරුමක් නැති වැඩක්. හැබැයි ওই කතාවෙම තව ගැල්ලක් තියෙනවා. අපි කියනවා මේ ඔබට පුළුවන්කමක් තියෙනවා නම් කූඹියෙක්ටවත් නිකරුණේ මැරෙන්න දෙන්නපා කියලා. ඒ කියන්නේ අපි ඉස්සරහා අපේ අස්පනා පිට කාට හරි කරදරයක් වෙනවා නම් ඒ ගමන වළක්වන්න, ඒ වෙන්න තියෙන දේ වළක්වන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපි ගොඩක් කලවට දැකලා තියෙන පාරදී දැන්නකෝ රියානතුරක් සිද්ධ වුණා කියලා. මේ රියානතුර සිද්ධ වෙච්ච වෙලාවේ මිනිසුන්ට උදව් කරනවට වඩා සමහර වෙලාවට අපිට හිතෙනවා මේක මේ හැමෝටම කලින් කැප්චර් කරගන්න එක මං කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක Facebook එකේ වීඩියෝ කරලා දාන්න ඕනේ. ඒ තැනට අද සමාජයේ පත් වෙලා කියලා සමාජ විවේචනයකුත් තියෙන කාලයක්. මම ඔබට යෝජනා කරනවා අපේ පැරණි සමාජයෙන් අපිට උරුම වෙච්ච හොඳ පුරුදු ටිකක් තිබුණා. වතුර බේසමකට කූඹියෙක් වැඩලා හිටියොත් අපේ අම්මලා අච්චි අම්මලා සියල කලේ පොඩි කෝටු කෑල්ලක් හරි දාලා ඒ කූඹියා වෙතනින් අයින් කරන එක. ගිලිලා මැරෙන්න දුන්නේ නැහැ කාටවත්. අපි වටේ ඉන්න මිනිස්සුන්ටත් අපි බොළු බොළුවන් ඉදිරියට උදව් කරමු. රනිල් කිව් වගේ වෙනස් කරන්නම බැරි මිනිස්සු වෙනුවෙන් එකපාරක් දෙපාරක් උත්සාහ කළා එතනින් පස්සේ අතහැරලා දාමු. වෙන අපිට කරන්න දෙයක් නැහැ. මොකද තව කෙනෙක් වෙනස් කරනවට වඩා වෙනස් වෙලා අපිට අපේ ගමන යන්න බොහොම පහසුයි. උදේ 7:07

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: සඳමට ඇත්ත කියන්න, සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නව නෙමෙයි, මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
3: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
1: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා.
2: සඳව බලාගත්තු සීයන්නේ නේද?
3: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මාව බලාගත්තු කැම්පස් යනකම්.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච්ලයිට් ලයිට් ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7. සර්ච්ලයිට් සමාජ ගවේෂණය.
4: ලකඬ රේඩියෝ මැගසින් නැගිනින් උදේ 7:15.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
0: සතියක ලකඬ
1: යුටර්න්.
4: අයිබෝන්, මේ අත්දැකීම ඔබටත් ඇති. කෙනෙක් ඔබත් එක්ක කතා කරනකොට ඔබ ඇත්තටම සවන් දෙනවද? නැතිනම් ඔහු හෝ ඇය කතා කරන අතරෙම ඔබේ පිළිතුර සකස් කරගන්නවද? සැබෑ සවන් දීම කියන්නේ වචන ඇසීම පමණක් නෙවෙයි, බාධා නොකර වහ වහා උපදෙස් නොදී අනෙක් පුද්ගලයාගේ හැඟීම් තේරුම් ගන්න උත්සාහ කිරීම. මේ අත්දැකීම අපි ඕනෑ තරම් අපේ සමාජයේ දැකලා තියෙනවා. කෙනෙක් ප්‍රශ්නයක්, කරදරයක්, සංවේදී හේතුවක් අපිත් එක්ක සඳහන් කරන වෙලාවක, එහෙම නැත්නම් අපිත් එක්ක ෂෙයා කරගන්න වෙලාවක අපි මේ කතාව සාමුලින්ම අහන්නේ නැතුව උපදෙස් දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපිට බනින්න පටන් ගන්නවා. මේක සාමාන්‍යයෙන් ඔබෙන් සහ මගෙන් අපි දෙපාර්ශ්වයෙන්ම සිදුවෙන දෙයක්. හැබැයි හොඳ සවන් දීමක් කියලා කියන්නේ තව කෙනෙක්ගේ ප්‍රශ්නේ තවන්ගේ කරගැනීම. අපි කතාව සාමුලින්ම දන්නේ නැතුව, ඔහුගේ අදහස හෝ ඇයගේ අදහස හරියටම දන්නේ නැතුව අපි උපදෙස් දෙන්න යාම ඇතුලේ ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙන්නේ උපදෙසක් නොවෙන්න පුළුවන්. හිතේ තියෙන බර සැහැල්ලු කරගන්න, තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නය, තමන්ගේ හිතේ තියෙන සතුට තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න තියෙන උවමනාව වෙන්නේ නැති. හැබැයි අපි යාට දිගට හරහට උපදෙස් දෙන්න පටන් ගත්තට පස්සේ එයා බලාපොරොත්තු වෙච්ච දේ, හොඳ සවන් දෙන්නෙකුගේ කාර්යභාරය අපිට මගහැරෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම කවුරු හෝ කෙනෙක් තමන්ට යමක් කියනවනම් එය අවසන් වන තුරු අහගෙන හොඳින් සවන් දෙන්න. අවසානයේ ඔහු හෝ ඇය ඔබෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවනම් අන්න ඒ වෙලාවට ඔබට දැනෙන ඉතාම සාධාරණ පිළිතුරක් ඔහුට හෝ ඇයට යෝජනා කරන්න. කතාවටත් කියනවා, ලෝකෙම අවද්දි මිනිසුන්ට කන් දෙකක් හම්බුණා, ඇස් දෙකක් හම්බුණා. ඇස් දෙකෙන් හොඳට ලෝකෙ දිහා බලන්න පුළුවන්. කන් දෙකෙන් මේ අවට වටපිටාවේ සිදුවෙන සියලු දේ, අපිට ඇහෙන සියලු දේ ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි මේ මැවුම්කාරයා අපිට එක කටක් විතරක් නිර්මාණය කළේ. හොඳට සවන් දීලා, හොඳට ඇස් දෙකින් දැකලා, ඉතාම පරිස්සමින් කතා කරන්න. ඒ නිසා හැම වෙලේම අපේ උපදෙස් අවවාද කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට හෝ ඇයට අවශ්‍ය වෙන්නේ හොඳ සවන් දෙන්නේ. මුලින්ම හොඳ සවන් දෙන්නෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබට ජයග්‍රහී සුබ දවසක්.
5: යූ ටර්න්.

0: දෙහතයි විනාඩි 22යි.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
6: ආතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලඛන මොමලින් ඒසල්.
8: සම අනුග්‍රහය.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: Playground.
1: අයිබෝවන් සුබෝදසනක් පළමුවෙන් අපි අවධානය යොමු කරමු US විවෘත ටෙනිස් තරගාවලියේ උණුසුම් තොරතුරු වලට. නිව්යෝක් නුවර පැවැත්වෙන 2026 US විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටේ තරඟ මේ වන විට අවසන් වෙමින් තිබෙනවා. මෙවර තරගාවලියේ විශේෂත්වය වෙන්නේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම අනපේක්ෂිත පරාජයන්ට මුහුණ දීමට සිදුවීමයි. පළමුවෙන්ම කාන්තාංශයේ වත්මන් ශූරය වන අමරිකාවේ කොකෝ ගෝෆ් ගැන සඳහන් කළ යුතුයි. කොකෝ ගෝෆ් ස්පාඤ්ඤයේ ක්‍රිස්ටිනා මුජා සමග පැවති තුන්වන වටේ තරඟයේ ලකුණු 6-3 සහ 6-4 ලෙස ජයගත්තා. ඒ අනුව කොකෝගොෆ් සිව්වන වටේට සුදුසුකම් ලබාගෙන තියෙනවා. ඒ අතර ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන පෝලන්තයේ ඉගා ෂියොන්ටෙක්ද සිව්වන වටේට පැමිණීමට සමත් වුණා. ඇය චෙක් ජනරජයේ මාරි බුස්කෝවා පරාජය කළේ රිජු සෙට් දෙකකින්වත් තරඟයේ ඉතා තියුණු එකක් වුණා. සෙට් දෙකම ට්‍රයි බ්‍රේක් දක්වා ගිය අතර අවසානයේ ඉගා ෂියොන්ටෙක් 7-6 සහ 7-6 ලෙස තරඟ දෙකම ජයගත්තා. ඒ අනුව සිව්වන වටේදී ඉගා ෂියොන්ටෙක්ට චීනයේ ෂෙන් චින්වෙන් හමුවීමට නියමිතයි. දැන් පිරිමි අංශයේ විශාල පෙරලියක් සිදු වූ තරඟයක් ගැන කතා කරමු. අමරිකාවේ ප්‍රබල ක්‍රීඩක ටේර ෆ්‍රිට්ස් ආර්ජෙන්ටිනාවේ ෆ්‍රැන්සිස්කෝ සෙරුන්ඩෝලෝ හමුවේ පරාජයට පත් වුණා. විශේෂත්වය වෙන්නේ ෆ්‍රිට්ස් තරඟයේ පළමු සෙට් දෙකම ජයගෙන සිටීමයි. නමුත් එතනින් පසුව සෙරුන්ඩෝලෝ විශිෂ්ට ලෙස තරඟයට නැවත පැමිණියා. අවසානයේ සෙරුන්ඩෝලෝ සෙට් පහක තරඟයෙන් 3-6, 4-6, 6-3, 6-4, 6-4 ලෙස ටේලර් ෆ්‍රිට්ස් පරාජයට පත් කළා. ඒ අනුව ටේලර් ෆ්‍රිට්ස් US විවෘත තරගාවලියෙන් ඉවත් වුණා. කාන්තා අංශයේත් එවැනිම තියුණු පරාජයක් සිදු වුණා. අමරිකාවේ මැඩිසන් කීස් සහ චීනයේ ෂෙන් චින්වෙන් අතර පැවති පළමු තරගයේදී මුල් සෙට් එක මැඩිසන් කීස් පහසුවෙන් ජයගත්තා. නමුත් දෙවන සහ තෙවන සෙට් වලදී තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ෂෙන් චින්වෙන් අවසානයේ 1-6, 7-6 සහ 7-5 ලෙස මැඩිසන් කීස් පරාජය කළා. විශේ෷යෙන්ම තීරණාත්මක තුන්වෙනි සෙට් එකේ කීස් 5.0 ලෙස ඉදිරියෙන් සිටියත් ෂෙන් චින්වෙන් විශිෂ්ට පෙරලියක් සිදු කර තරඟය ජයගත්තා. ඒ අනුව මේ වන විට පැහැදිලිව

0: පුළුවන් කරුණක් වෙන්නේ කොකෝගෝ සහ ඉගා ෂියොන්ටේක් සිව්වන වටේට පැමිණි අතර ටේල ෆ්‍රිට්ස් සහ මැඩිසන් කීස් තරංගාවලියෙන් ඉවත් වී තිබෙනවා. පිරිමි අංශයේ කාලෝස් අල්කරාස් තවදුරටත් තරංගාවලියේ රැඳී සිටින අතර ඉදිරි වටවලදී තවත් ප්‍රබල තරංග බලාපොරොත්තු විය හැකි බව අපිට කියන්න පුළුවන්.
1: විශේෂාංකය 61 25 NLB ජයලොතරයේ F ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4187 F 4187 අද සම්පත ලොතරැයි අංක රටාව 6626 6266 6266 6266 6266 6266 K හඳහනේ මේෂ ලග්නය වාසනාවන්ත අංක 3325 60 60 මේෂ 3 32 56 60 තමයි වාසනාවන්ත අංක. ධන නිදානය I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 19 24 64 65 I 19 24 64 65 මෙගාපව H ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 7 වාසනාවන්ත අංක 27 30 50 54 H ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 7 වාසනාවන්ත අංක 27 30 50 54 ගොවිසෙතේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10 16 37 77 S 10 16 37 77 මහජන සම්පත ලොතරැයි K ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 156 266 K 156 266 මේ තමයි ඊයේ දවසේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල.

0: නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: එදිනදා ජීවිතයේ දේවල් කරගෙන යනකොට නීතිය අපිට සමහර තැන්වලදී හරස් වෙනවා. අපි හිතන් ඉන්නවා අපි කරන දේ හරි කියලා. හැබැයි නීතියෙන් ඒට යම්කිසි වාරණයක් පාලනයක් තියෙනවා නම් අපි ඒ පිළිබඳ දැනුවත් වී සිටීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි රේඩියෝ මැගසින් එක ඇතුලේ අපි හැමදාම ලෝ පොයින්ට්ස් ඇතුලේ කතා කරන්නේ අපිට එදිනදා ජීවිතයේදී වැදගත් වෙන නෛතික කාරණා සම්බන්ධයෙන්. මම හිතන්නේ මෙහෙම අපි ගයක් දොරක් හදන්න හීන දකිනවා. ඒ හීන දකින ලස්සන ඉඩම තෝරාගෙන එතන අපි ගයක් ඉදි කරන්න යනකොට අපි මොන වගේ නීතිමය තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි හිතනවා ඉඩම මගේ නම් මෙතන මට ඕන දෙයක් ඉදි කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? ඒ සඳහා තියෙන නෛතික වටපිටාව ගැන හොයලා බලන්න. අපි කතා කළා ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි සඳලතා අධිකාරී නීතිඥතුමියට. එතුමිය අපිට පැහැදිලි කරලා දෙනවා කොහොමද නිවසක් හැදීමේදී මොන වගේ කාරණා පිළිබඳවද නෛතික වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ කියලා.
1: අයිබෝන් මම අද දවසේ ඔබට කතා කරන්න සූදානම් වෙන්නේ නිවසක් ඉදි කරන වෙලාවකදී ඔබ දැනගන්න ඕනි බොහොම වැදගත් නීතිමය තත්ත්වයන් පිළිබඳව. විශේෂයෙන්ම ලංකාවේ මේ වෙනකොට නාගරික ප්‍රදේශවල තියෙන ඉතාම කුඩා ඉඩකඩම් පර්චස් 6.5 පර්චස් 7, 8, 9, 10, 11, 12 වගේ ඉතාමත් කුඩා බිම් කඩවල තමයි නිවස් සිදු කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට සිද්ධ වෙනවා මේ නිවස් සකස් කරන්න තියෙන ඉඩමේ තියෙන උපරිම ඉඩම භාවිතා කරන්න. ඒ වගේ තත්ත්වයක් නිසා ගොඩක් වෙලාවට දැන් නිවාස ඉදි කරන්නේ බ්ලයින්ඩ් වෝල් එකක්. එහෙම නැත්නම් අන්ධ භිත්තියක් සහිතව. ඒ කියන්නේ ඔබේ මායිමටම ඔබ භිත්තිය ඉදි කිරීම සිදු කරනවා. ඉතින් එතකොට ඔබේ මායිම එතනින් අවසන් වෙනවා. එතන ඉහට තියෙන්නේ ඔබේ ඇසලසියගේ ඉඩම. මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔබ ඉදි කිරීමක් කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ මේ සම්බන්ධ අනුමත නිවාස සැලසුම සකස් කළ ගත යුතු වෙනවා. ඒ වගේම ඒක નિયમિત නිලධාරියෙක් ලවා අනුමත කර ගැනීම හරිම වැදගත්. මොකද සාමාන්‍යයෙන් මේ අන්ධ භිත්තිය සහිතව, ඒ කියන්නේ පැටේ මායිමටම භිත්තියක් එක්කල දිකිරීමක් කරනකොට අවශ්‍ය නීතිමය තත්ත්වයන් නිවාස ඉදිකිරීමේ සැලැස්ම අනුමත කරන අවස්ථාවලදී ඒ අදාළ තාක්ෂණික නිලධාරීන් විසින් පෙන්වා දෙනවා. එහෙම නැතුව ඒක අනුමත කරන්නේ නැහැ. ඒක නිසා මේ අනුමත කරගන්න එක ඔබට ඉතාම වැදගත් කරනවා. ඒකවට අසලස්සයක් ඉඩම හිස්සින්ද ඔබට හැකියාවක් නේ කොයි වෙලාවකවත් ඒ පැත්තට ජනේලයක් දාලා එතනින් හුලං එනවා, එතනින් එළිය එනවා, ඒක හොඳයි මට හරි පහසුයි කියලා හිතන බෙක්තිය හරහා කවුළු ඇති කරන්න බෑ. අද දවසේ ඔබ ඉදි කිරීම කරන වගේ මෙහෙට දවසේ අසලස්සයයි මේ ඉදි කිරීමක් කළොත් ඒ වෙලාවට ඔහුට බරපතල ගැටලුවක් ඇති වෙනවා. ඔබට පරපතල නීතිමය ආරවුලකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අසල්වැසියා ගිරිම ඔබේ ගෙදර ආලෝකයේ සහ වාතාශ්‍ර ලබා දීමට සදාකාලික ලිස්සු තියන්න ඕන තැනක් කියලා ඔබ හිතන්න එපා. ඒ වගේම ගයක් සලසුම් කරනකොට තමගේ කාමරවලට අවශ්‍ය ආලෝකයේ වාතාශ්‍රයේ නීත්‍යානුකූලව ලබා ගන්න පුළුවන් ආකාරයට ඒක සලසුම් කරන එක හරිම වැදගත් වෙනවා. මගේ ගෙදර බිත්තියේ මගේ ඉඩමේ. හැබැයි වහලෙකුටස අසල්ලස් ඉඩම් පැත්තර ටිකක් ගියාට කමක් නෑ කියලා හිතන අයත් ඉන්නවා. මේකත් වැඩගත් සැලකිලිමත් වෙන කාරණාව. තමන්ගේ ගොඩනැගිල්ල බිත්තිය තමන් ඉඩමේ තිබුණත් වහලෙකුටසක් බැල්කනියක් එහෙම නැත්තම් ගොඩනැගිල්ලේ වෙන කොටසක් අසල්ලසේ ඉඩම් සීමාවට ඇතුල් වෙනවා නම් ඒකෙන් දේපලයිතිය සම්බන්ධ ආරවුලක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමන් වහලෙන් එන වැහි වතුරත් අසල්ලසේ දේපලට බැහැර කරන්නට ඔබට හැකියාවක් නෑ. ඒ නිසා ගේ හදන්න කලින් ඔබේ ඉඩමේ සැබෑ මායිම අඳුරගන්න, අඳුරගෙන නිවැරදිව ජලය බැහැර කරන්නට, ඒ වගේම ඔබේ වාතාශ්‍රය ආලෝකය ලබා ගන්න පුළුවන් ආකාරයට ඉදිකිරීමක් කරන්න. එතකොට ඔබට පුළුවන් අනාගතයේදී අධිකරණයට පැමිණෙන්න නීතිඥවරුන් හරහා තියෙන කාලය සහ මුදල් ඉතිරි කරගන්න.

0: Lakhanda Radio ITN.
1: හතයි විනාඩි 45 වෙලාව ලංකාවේ රේඩියෝ ඇතුලේ අලුත් අලුත් අමුතුමුතු වැඩ කරපු නාලිකාවක් තමයි ලක්කඩ කියලා කියන්නේ. මේට වසර ගානකට කලින් රනිල් සහ මම කාලේ හන්දිය මේ කරන්න කලින් කාලේ මම කියන්නේ කයිමන් දොරකඩ අගනුවර සංවාද කියලා වැඩසටහනක් අරගෙන ඔබට මතක ඇති. එදා ඉඳන් අපිත් එක්ක හිටපු ශ්‍රාවකීන්ට කයිමන් දොරකඩ මතකයි. රනිල්, ඔබට මතක නම් අපිට ඒ දවස්වල විවිධ අවස්ථාවන්ට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන විවිධ පොත් දොරට වැඩීම්, විවිධ අගනුවර පැවැත්වෙන කතාබහ සංවාදවලට අපි සම්බන්ධ වෙනවා. ඒ අතර අපිට මුණ ගැහුණු ඉතාම හරවත් කතාංගයන් අපි අරගෙන ආවා කයිමන් දොරකඩ වැඩසටහන ඇතුළේ. අපි හිතුවා මේ රේඩියෝ මැගසින් එක තවත් ලස්සන කරන්න, මේ වගේ වටිනා විද්වතුන්ගේ අදහස් සමාජගත කරන්න ඕන කියලා.
2: සහ මේව හරි රහ කතානේ මදුසංක. කාලෙකට ඉහත ඇහුණු හරි රහ කතා, ඒව සර්වකාලීනයි. ඒ වදට ඉතාම ගැළපෙනවා.
1: ඉතින් මේ කතාව කියපු කෙනා ජීවිතුන් අතර නැති වෙනවා. හැබැයි මේ කතාව ඒකේ බර ඕනෑම තරම් කාලයක් ඇතුලේ පවතිනවා කියන එක තමයි අපිට කියන්න ඕනේ.
2: සහ හුඟක් අය කියන අපේ මේ වැඩසටහනේ මැගසින් එකේ අපි ආසම සෙග්මන්ට් එක මේක කියලා සමහර අය කියන්නේ නැතුවම නෙමෙයි. කියන්නේ හුඟක් අය මේ ට්‍රෙන්ඩ් එකට ආසයි. ඒක කියන්නේ සාහිත්‍යයට එහෙමත් නැත්නම් මේ උපමා උපමේ දාලා තියෙන මේ කතාවලට හරි ආසයි. ඒවට මිනිස්සුන්ට මේ කතාවල යමක් ගන්න තියෙනවා මොකද?
1: බොහොම කාලයකට කලින් අතනායකම් හේරත් මහත්තයා තමයි මේ කතාව අපිට කිව්වේ.
3: අද තරුණයෝ ඔබට පාරයින ඉඳලා කියන්නේ අල්ලාගෙන නෙරි අතකින් කිම්ද නගෝ, වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ, හිමියා නැති ගමන් තනිමග කිම්ද නගෝ, ගෙස්ට් හවුස් එකේ නැවතිලා යන්ද නගෝ. අද අම්බලන් නෑ, අඟලක් ගානේ ගෙස්ට් හවුස් තියෙනවා. ඒ ගෙස්ට් හවුස් වලට යන්නේ පිටරට සංචාරකයෝ නෙමෙයි, යන්නේ අපේ දූලා, අපේ තාත්තල අම්මලා. මේවා දන්නේ නෑ. තාත්තල අම්මල ගුරු රැස්වීමට, දෙමාපිය රැස්වීමට ඇවිල්ලා අහන්නේ දූගේ ගණිතයට ලකුණු මදිනේ. අපේ ළමයාට භාෂාවට මේ පාර ලකුණු නෑ. කොයි අම්මද ඇවිල්ලා අහන්නේ, කොයි තාත්තද? අපේ දූගේ හැසිරීමේ වෙනසක් තියෙනවා. ගුරුතුමියකට දරුවා හදන්න පුළුවන්, හැබැයි වැඩියෙන් ඉන්නේ ගෙදර. අම්මල තාත්තල දැන් දරුවන්ව හදන්නේම නෑ. ගුරුවරුන්ට තනියෙන් මේක කරන්න බෑ. අච්චර ඇරලා තියෙන ගෙස්ට් හවුස් මොකටද ඇරලා තියෙන්නේ කියලා තාත්තලා දන්නේ. සමහර ගෙස්ට් හවුස් පවත්වාගෙන යන අයටත් දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ ගෙස්ට් හවුස් එකේ උඩ තට්ටුවේ. යට ගෙස්ට් හවුස් එකට පුංචි දූලත් අරගෙන මිනිස්සු එනවා. උඩ ඉන්න පුංචි දුව බලන් ඉන්නවා. එයා දන්නවා ඒ යන්නේ බැඳපු දෙන්නෙක් නෙවෙයි කියලා. තාත්තලා සල්ලි හොයන්න ගෙස්ට් හවුස් එක කරනවා. අන්තිමට තමන්ගේ දුව වෙන ගෙස්ට් හවුස් එකට යනකල් ඒ තාත්තයි අම්මයි දන්නේ. එද අපේ සමාජයේ ස්වභාවය අම්බලම් සංස්කෘතියට වඩා භයානකයි. මම ඉස්කෝලේ යන අවදී ලංකාවේ තානායම් තිබ්බේ 12යි, ප්‍රධාන නගරවල විතරයි. අද අතුරු පාරක 12ක් තියෙනවා, නගරයක 500ට වැඩි. ගේ සතියේ කුරුණෑගල පාරේ ගෙස්ට් හවුස් එකක වැඩ කරන 100 කෙනෙක් මට යාගේ දුරකථන නම්බරේ දුන්නා. මම මේ පහුගිය අවුරුදු දිනවල ඒ තාත්තා ඒකෙන් අස්වැලා ගිහින් මට කියනවා, සර් මං ආයි එතනට යන්නේ නෑ, මට රැකියාවක් හොයලා දෙන්න වෙන තැනක. මේ පවුකාර ජොබ් එක මට කරන්න බෑ. මං කිය ඇයි ඒ? නෑ මහත්තයෝ, වයසක මිනිස්සු ඉස්කෝලේ ළමයි එක් කරන් එන්නේ ගෙස්ට් හවුස් එකට. මේ පවුකාර වැඩේ කළා මට සල්ලි ඕන නෑ, මම ගෙදර ගියා, ආයි මං යන්නේ නෑ. ඒක තමයි අපේ සමාජයේ යථා ස්වභාවය. මේ රහස ගුරුවරු කියන්නෙත් නෑ. මොකද ගුරුවරු ඕක කිව්වා කියලා ඕගොල්ලෝ ගෙදර ගිහිල්ලා කිව්වොත් ඔබේ දෙමාපියෝ තරහ වෙන්නේ ගුරුවරුත් එක්ක. ඇයි ළමයින්ට මේවා කිව්වේ කියලා. දැන් මම කියන්නේ එහෙම බැඳීමක් මට තියෙන සමස්ත සමාජයත් එක්ක. එහෙනම් මට මේක බය නැතුව කියන්න පුළුවන්. එහෙනම් මම මේ දූලට කියන්නේ, දූලට ඉගෙනගෙන අධ්‍යාපනය හැර වෙන විකල්පයක් නැහැ. මම ඉස්කෝලේ ගියේ සපත්තු දෙකක් නැතුව, සෙරෙප්පුත් නැතුව. බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තේ. මොකද අපේ ගෙදර තව 11ද 12ද හිටියා, තාමත් ඉන්නවා. මේ ඉතින් 11 12කට සපත්තු අරන් දෙන්න පුළුවන් අපේ තාත්තට අම්මට. එතකොට හකරැල්ලට සපත්තු අරන් දුන්නා වගේ. කකුල් ගොඩයි 11යි, කකුල් 22යි, සපත්තු 22න්නේ. හැබැයි සපත්තු නැතුව ඉස්කෝලේ ගිය මම සපත්තු දැම්ම විශ්වවිද්‍යාලෙට ඇවිත්. ඒත් මං ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්තු හින්දා මට අද සමාජයේ තරා ස්ථානයක් තියෙනවා. මේ දූලටත් මේ හැම දුවෙකුටම සපත්තු තියෙනවා, හැම දුවෙකුටම ටයි එකක් තියෙනවා. ඒ කියන්නේ මං ඉගෙනගත්තු දහට වඩා අපේ හාමුදුරුවනේ මේ දූලා ඔක්කොම පොහොසත්, ඔක්කොම පොහොසත්. එහෙනම් මං ඉන්න තැනට එන්න තියෙන්නේ දුවේ එකම එක පාරයි, ඒ අධ්‍යාපනය විතරයි, වෙන කිසිම පාරක් නැහැ. දැන් මේ ඔක්කොම හිතන්නේ පහේ පන්තියේ පසු කරපු අයනේ, හයේ ඉන්න අය නේද, හයෙන් ඉහළ අටේ ළමයි. එහෙනම් තවත් ආඩම්බර වෙන්න, මොකද ශිෂ්‍යත්ව විභාගයේ කියන කඩයිම පැනලානේ. ඒ ගැන දැන් දුක් වෙන්න එපා, පේල් නම් පේල්, පාස් නම් පාස් කියලා. මොකද මම බදුල්ලේ ධර්ම දූතෙන් මුළු දිස්ත්‍රික්කෙම අති විශිෂ්ට විදියට ශිෂ්‍යත්වේ පේල්. ඒ කියන්නේ මම මෙතනට ආවා. හැබැයි ශිෂ්‍යත්වේ පේල් ඒක විභාගයක් නෙවෙයි. ඒකෙන් කිසිම උසස් වීමක් ලැබුණේ නැහැ කාටවත්. ඉස්කෝලේ ලැබෙන එක විතරයි. එහෙනම් මේ දූලා අධ්‍යාපනය ගැන අද ඉඳන් අමුතු කෙනෙක් වෙලා ගෙදර යනවා.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මේ දවස්වල අපි එල් නිනෝ ගැන කතා වෙනවා. ගල්ලංගුරු සහ තෙල් ගෑස් දහනය වීම හේතුවෙන් පෘථුවිය එන්න එන්න රත් වෙනවා කියලා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් ලෝකෙටම අනතුරු අඟවලා තියෙනවා. ඒකේ වාර්තාවක සඳහන් වෙන්නේ පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5ක සීමාවකින් ලෝකයේ උණුසුම ඉහළ යන්න පුළුවන් කියලා. ඉතිරි වසර කිහිපය තුළ මේ මිනිසා සිදු කරන ක්‍රියාකාරකම් නිසා තත්වය වඩාත් උග්‍ර වෙයි කියලයි පරිසර වැඩසටහන කියන්නේ. ඒ රටවල් උණුසුම අඩු කරගන්න කරගෙන යන වැඩපිළිවෙල අනුව 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.6කින් ඉහළ යන්න පුළුවන් කියලා ලෝකෙට අනතුරු අඟවලා තියෙනවා පරිසර වැඩසටහනේ. මේ තත්ත්වය හමුවේ අතිරික්ත උණුසුම සීමා කළා. උෂ්ණත්වය යම් කාලයකට පසු නැවත ලෝකයේ ප්‍රතිපත්තිවලට එකඟ සීමාවකට අරගෙන එන්න විවිධ උපාය මාර්ගයන් අනුගමනය කරන්න ඕනි කියලා ලෝකයේ පරිසර විද්‍යාඥයෝ කියනවා. කොහොම වුණත් මේ උෂ්ණත්වය ඉහළ යාම නිසා දැඩි වූ කාලගුණික විපත්, මුහුදු මට්ටම ඉහළ යාම, ආහාර නිෂ්පාදනය අඩුවීම, ජලහිඟය, විශේෂයෙන් සත්ව කොටස් වඳවී යාම, හිමතට්ටු දියවීම වගේ බරපතල බලපෑම් වලට ලෝකයේ සියලු රටවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලයි අපිට වාර්තා වෙන්නේ. බටහිර ඇන්ටාර්කික් සහ ග්‍රීන්ලන්ත අයිස් තට්ටු අහිමිවීම වගේම ඇමසන් වැසි වනාන්තර විනාශ වීම වැනි ආපසු මිනිසාට හැරෙන්න බැරි විශේෂ පාරිසරික හානි ඉස්සරහට මිනිසාට දකින්න හම්බ වෙයි කියලා ලෝක පරිසර වැඩසටහන අනතුරු අඟවනවා. ලෝක ප්‍රසිද්ධ රොගෝච් වැනි විද්‍යාඥයෝ පෙන්වා දෙන විදිහට වායු විමෝචනය අඩු කිරීමේ ප්‍රමාදය නිසා හැම වසර 5කටම සැරයක් උණුසුම ඉහළ යාමේ වේගය වැඩි වෙනවා කියලයි ඔහු කියන්නේ. සෙළු රටවල් මේ ගැන හිතලා ඉක්මනට ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය මේ විද්‍යාඥයන් අවධාරණය කරනවා. පොසිල ඉන්ධන භාවිතය ඉක්මනට අවසන් කරලා වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ ක්‍රමවේදය වේගවත් කළා පෘථුවිය නැවත සිසිල් කරන්න වැඩ නොකළොත් ලෝකයම උණුසුම නිසා බැටකන යුගය වැඩි ඈතක නෙවෙයි.
4: Denkel Kanhania.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සමාජ ගවේෂණය 8:03
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ஐபோன் வாசனம் துதாசன குதியாட்டை வினாடி ஹத்துரை சர்ச்லைட் சமாஜ கதிகாவது மகாஜனதா வெனுவின் பொது ஸ்ரீலாங்கிய பிரஜா வெனுவின் விவருத்து கருதின் அப்படி லாஸ்தி லங்காவே அனதுரு சம்பந்தேங் கதாக்கிறது விசேஷங் தவசகானே அப்படி அஹன்ன தக்கின் ஹம்பின காரணம் தமை தவச முருள்ளி கொஹே ஹரி தனக எம் விழாவுக்கு அப்படி தக்கினோம் ரியானதுரு பகுல வசித்து வேணும் மீ ரியானதுரு வலின் நெதிவன ஜீவித் அடுப்பான ஜீவித் ஸ்ரீலங்காவே அநாகத்தை வெனுவின் பலதாய்வு விதாகன புலுவங் மீ மினிசுங்கி ஜீவித ஆரக்ஷாக்கரகனை வெனுவேன் கிளீன் ஸ்ரீலங்காய்க்கு சுவாதீன ரூபாஹினி மாதஜாலை விசேஷம் லக்கண்டு குவான் விதுலிய விசேஷ வெடப்பிலிவிலக் அரங்கினேனோ பாசல் தருவான் தெனுவத் கிரிம சந்தா டேக்கியா மே ஜாதிக வெடப்பிலிவில் அப்பி எக்க பெத்தக இந்தியாத் கரண அத்தர துறை தமை அப்பி கல்பனாக்கலே தவசகானே புவத்பதா கத்தரகத்தர பசி பிரவுத்திக்க பலன் லங்காவிதின ஓடம நாளிகாவக் சுசர கரகத்தர பசி அப்பிட்டு அஹன்ன தகின்ன ஹம்பின வெடிம நியூஸ் பிரமாணியாக என்ன ரணில் மே அது மென்று மித்தனதி அனதுரக் சித்தவில்லா மென்று மே මොනවද කියන්නේ නොසලකිලිමත් ධාවනය නිසා මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ මෙතන කන්දෙන් පල්ලෙහාට බස් රථයක් වැටලා තියෙනවා තිරිංග පද්ධතිය වැඩ කරන්නේ නැහැ තාක්ෂණික දෝෂ ඒ නිසා තමයි මේ වගේ අනතුරක් සිද්ධ වුනේ ජීවිත ගණනාවක් බිලිගත්තා හැමදාම අපි ඒ සිදුවීම සිදු වෙච්ච වෙලාවෙම මේ පිළිබඳව කතා බහ කරන සතියක් විතර වගේ අපිට මතකයි ඉන්නේ රනිල් ඊට පස්සේ අපිට මේ සියල්ල අමතක වෙලා ගිහින් අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා හරි දැන් සියල්ල සාමාන්‍ය කියලා ආයෙත් අනතුරක් සිද්ධ වුණාට පස්සේ ආයෙත් යම් කිසි කෙනෙක්ට කරදරයක් සිද්ධ වුණාට පස්සේ ආයෙ මහා ඛේදවාචකයක් වුණාට පස්සේ තමයි මිනිස්සු ආයෙම ආයෙම මේ ගැන කතා කරන්න සමාජය තුල පෙළඹෙන්නේ. හැබැයි දවස ගානේ අපිට බුහත්පතක් අරගෙන බැලුවොත් පේන දෙන්නේ මේ කියන අනතුරු සම්බන්ධයෙන්ම තමයි.
1: ඔව් දැන් මේ කාරණය කෙනෙක්ට හිතන්න පුළුවන් සර්ච් ලයිට් එකෙන් නම් කී පාරයක් නම් කතා කරාද. හැබැයි ඉතින් මෙහෙමයි මේවා යාවත්කාලීන වෙන්නේ නැතුව මේවා ගැන නැවත නැවත කතා කරන්නේ නැතුව මිනිසුන් ගොළුවට දාන්නේ නැතුව මේ ගැන මේ සිද්ධ වෙන අසාධාරණ කතා කරන්නේ නැතුව මේ වැඩේ ගොඩ දාන්න බෑනේ. ඉතින් අපේ මාධ්‍ය වගකීම අපි ඉටු කරනවා. මේ ගැන කතා කරනවා අපි කියනවා මේවා කුමෝස්සනෝ නෙවෙයි මේ මේවා අවසල ගන්න ඕනේ. මිනිසුන්ගේ අදහස් ටික අවසල ගන්න ඕනේ. මේ වැරදි තියෙන දන්නේක පෙන්නලා දෙන්න ඕනේ. නැත්තම් මේවා නේද? වැරදි කරන මිනිසුන්ට වැරදි කරන ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්නවා කියන කාරණේ නෙවෙයි. අපි මේකට යම් අවධානයක් දෙන්න ඕනේ. අවධානේ රටේම හැමතැනම පැතිරෙන්න ඕනේ. එතකොට තමයි ටිකක් හරි නේද? අලුගන්නේ සිහියෙන් පාර යන්න නේ. වැරද්ද දැක්කම කතා කරන්න. මේවා මේ වෙලාවේ අද උදේ ඔබ දුරගමන් සේවා හරි මොකක් හරි බස් රථයක අපි වහගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. මේක මේ කාඩවත් ඇඟිල්ල දික් කරන්නවත් මේ කාරුවත් පහළට ඇදලා දාන්නවත් එහෙම වැඩකට නෙවෙයි.
0: මේක මේ අපි ස්වයං විවේචනයක් ආරම්භ කරමු. මේක සමහර විට බස් රථයක් පදවන රියදුරු මහත්තයාට ත්‍රී රෝද රථයක් පවත්වාගෙන යන පදවගෙන යන ත්‍රී රෝද රථ රියදුරු මහත්තයාට පෞද්ගලිකව තමන්ගේ වාහනේ පදවන කෙනාට යතුරු පැදියක් පදවන කෙනාට හරි මේ කතා කරන අපි 100% හරි මිනිස්සු නෙවෙන්නේ නනි. අපි එදිනුත් ඕනෑ තරම් මාර්ග නීති කඩ වෙනවා. අනිත් පැත්තෙන් අපි ගියෝ විදිහට පදික මාරුව භාවිතා කිරීම විශේෂයෙන් කහිරේ ගමන් කිරීම මේ වගේ දේවල් පිළිබඳව අපි අවධානය යොමු කළේ හරි ආකාරයෙන් සමහරලට අපි හිතනවා කහිරේදී හැප්පුණොත් ඒකේ වරද තියෙන්නේ මේ රියදුරා ගැතේ කියලා. ඔකනේ සාමාන්‍යයෙන් වෙන දේ කහිරේදී අනතුරක් සිද්ධ වුණාම ඒක රියදුරුගේ කියලා. හැබැයි ඒ අනතුරෙන් ඔබේ ජීවිතය නැති වුණොත් අර රියදුරු මහත්තයා සදාකාලිකවම හිරේ දැම්මත් වැඩක් නැහැ නේද?
1: ඔව්.
0: අපිට වටිනා කියන්කම තියෙන ජීවිතේ නිසා අපි හිතන් ඉන්නවා කහිරෙන් අපිට ඕනෙලාක පයින්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කෙනෙක් හැප්පුවොත් ඒකේ වරද පැටවෙන්නේ හපපු කෙනාට කියලා. නෑ ඉතින් හපපු කෙනා මුළු ජීවිත කාලෙම අපි හිතමු නීතියෙන් හිරියට දැම්ම කියලා. නැත්නම් දඩමුදලක් අය කළා කියලා ගෙදරට වන්දියක් දුන්නා කියලා. හැබැයි ඔබට ඔබේ ජීවිතය හිමි වෙලා. ඒ නිසා අපි සබුද්ධිකව පාරේ ගමන් කරන්න ඕනේ. ඒක රියදුරෙක් විදිහට පදිකෙක් විදිහට අපි හැමෝගෙම යම්කිසි වගකීමක් තියෙනවා. මේ අපිට මගහැරුණු වගකීම පිළිබඳව අපිට මගහැරුණු ආරක්ෂාව පිළිබඳව අපි අවධානය යොමු කරමින් කතා කරන්න තීරණය කළා. මොකද ඊයේ ළඟදී පත්‍රය ආරම්භ කළපුවම තියෙනවා පියා එක්ක යතුරුපැදියෙන් ගියේ එක් දරු මව බස් මාරයට බිලි. හරි. එතකොට යතුරුපැදියෙන් ගියේ බවත් සත්මස් බිලිඳත් හප්පා පැන්න බස් රථ රියදුරු අල්ලයි. හරි. පිළියන්දල විශේෂ පරීක්ෂාවකින් මේ සැප්තැම්බර් 4 වෙනිදා සිකුරාද පත්‍රේ පිළියන්දල විශේෂ පරීක්ෂාවකින් මද්‍රව්‍යගත් බස් රියදුරු පිරිසක් කොටුවේදී එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. ඊට පස්සේ තව කතන්දරයක් කියනවා ඒත් 4 වෙනිදාම දිනමින පත්‍රේ පිටකොටුවේ බස් 67කින් 40ක්ම ධාවනයට සුදුසු නෑ එක් දින පරීක්ෂාවකින් හෙළිවෙයි කියලා. මේ අපි තෝරාගත්ත ඉතාම සීමිත ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් පත්‍රයක් අරගෙන බැලුවොත් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් එදිනදා ප්‍රවෘත්ති බැලුවොත් රූපවාහිනී ගුවන් විදුලි ඕනම නාලිකාවක අපිට කියවෙන අපිට පැයෙන් පැය වගේ අප්ඩේට් එකක් විදිහට හම්බුනොත් මේ කාලේ හම්බෙන්නේ රනිල් රියානතුරක් සම්බන්ධයෙන් තමයි.
1: ඔව්.
0: හරි. කොහේ හරි තැනක බොහෝ වෙලාවට මේ අප්ඩේට් නිවුස් එකක් පැයෙන් පැය වගේ වෙලාවකට එන නිවුස් එකක් ගොඩක් වෙලාවට මෙන්න මෙහෙදි මෙන්න මේ අනතුරක් සිද්ධ වෙලා, හයිවේ එකේදී අනතුරක් සිද්ධ වෙලා, මේ හෙලෙන් පහලට බස් රථයක් පෙරලිලා ප්‍රපාතයකට පෙරලිලා, ඔය වගේ ප්‍රවෘත්ති තමයි අපිට ආරංචි වෙන්නේ. මේ මේ පිළිබඳව අපි අවධානය යොමු නොකරන තාක්කල් අපිට මොකද අපි අර ආර්ථික කාරණා පිටිපස්සේ හඹා යන්නේ. කොහොම හරි ගොඩ වැඩි කරගන්න හිතාගෙන රේස් දුවන ඒ සංස්කෘතියෙන් මිදිලා මේ ප්‍රවාහනය විධිමත් කළ යුතුයි. එහෙම නැති වුණොත් අපේ රට, අපේ රටේ මිනිසුන්ගේ ජීවිත, විශේෂයෙන් දරු පැටවුන්ගේ ජීවිත, මේ පිළිබඳව අපි නිවැරදි ක්‍රමවේදයක් කොහොමද සකස් කරගන්න ඕනේ. රියදුරු බලපත්‍රය ගන්න තැන ඉඳලා අපි වරද්දගෙන තියෙනවානේ. මේක දිගින් දිගටම කතා කරනවා. වෙලාවකට අපි අහගෙන ඉන්න ඔබටත් මේක හිරිහැරයක් වෙන්නේ නැති, මේ මිනිස්සු කතා කරනවා හැබැයි මේකේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. හරි, මේවට නියම ප්‍රමිතියක් නිර්මාණය වෙන්න ඕන. රියදුරු බලපත්‍රය ලබා ගැනීම ඉතාම ක්‍රමවත් ක්‍රමවේදයක් ඇතුළේ සිද්ධ වෙන්න ඕන. සමහර වෙලාවට අපි හිතනවා රනිල් අර කඩදාසිය තියෙනවනේ මේ ප්‍රශ්න 40ක්ද 50ක්ද, ඒ 40 50 ලියා ගන්නකම් මාර්ග සලකුණු ටික දැනගෙන හිටපම ඇති කියලා. පොලිසිය මහතුරුන්ට අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නොත් බස් එක නතර කරලා, රියදුරු මහත්තයා නතර කරලා, මෙන්න මේ මාර්ග සංඥා මොකද්ද කියලා හරියට කිව්වේ නැත්නම් දඩයක් ලියන්න පුළුවන් කියලා. ඔව්, මම හිතන්නේ ලංකාවේ බාගෙට භාගයක් මිනිසුන්ට මේ රියදුරු මහතුරුන්ට දඩ ගහන්න පුළුවන්. හරි, අර විභාගයේ වෙලාවේදී එහෙම නැත්නම් ඒ ලකුණු ටික ලබා ගැනීම සඳහා කටපාඩම් කරගත්තා මිසක් එතනින් එහාට මහා මාර්ගයේ තියෙන සලකුණු පිළිබඳව කිසිදු අවධානයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය නගරයකට ඇතුල් වෙන සීමාවේ වේග සීමාවන් පනවලා තියෙනවා. හරි, ඒ වේග සීමාව පසු කරමින් ඊට වඩා වේගවන්ත ගමන් කරන වෙලාවට පොලිසිය මහතුරු නවත්ත ගන්න. ඊට පස්සේ කියනවා මේ අනේ මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ. දන්නේ නැහැ දැක්කේ නැහැ නෙමෙයි, මේ හැම තැනකම තියෙන සාමාන්‍ය නගරයක ඇතුල් වෙන තැනම ගහලා තියෙනවා මේ වේග සීමා මෙන්න මෙච්චරයි කියලා. එහෙම මාර්ග සලකුණු, සීමා කිරීමේ සංඥා, මේ වගේ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. එහෙම නැතු නිකන් අහන්න බෑ. ජාතික ආර්ථිකයේ පදනම මොකද්ද කියලා අහන්නේ නැහැ. ලයිසන් එකක් ගන්න ගියාම. හරි, ලෝක ආහාර අර්බුදයට පිළියම් මොනවද කියලා අහන්නේ නැහැ. මේ විභාගය තුලේ ඇහුවේ රනිල් කොහොමද ලයිසන් එක ගන්න, එහෙම නැත්නම් එදිනදා තමන්ගේ වාහනේ පදවගෙන යද්දි මාර්ගයේ සලකුණු ටික, මාර්ග සංඥා ටික, මේ පාලන සංඥා ටික, විධාන සංඥා ටික, මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මේවා ප්‍රායෝගිකව භාවිත කරන්න අවශ්‍ය දැනුම තමයි මේ පරීක්ෂා කළා
1: බැලුවේ.
0: ඉතින් ඒවත් සමහර වෙලාවට අමතක වෙලා ගින්. මම මේ කියන්නේ සමස්තයක් ඔබට, මට, අපි හැමෝටම තියෙන ප්‍රශ්න ටික. මේවා අපි නිවැරදිව සකස් කරගත්තේ නැත්තම් දැන් බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙන එකක් නේ රනිල්, කහිරේදී අනතුරක් සිද්ධ වුණා කියලා.
1: ඔව්.
0: හරි, කහිරේදී අනතුරු සිද්ධ වෙන්නේ කහිරක් තියනවා කියන එක කහිර දැක්කට පස්සේ මේ මතක් වෙන්නේ. කහිරට කලින් තියෙනවා ඉදිරියෙන් පාසලක් දිනනවා, එහෙම නැත්නම් දරුවෝ පණින ස්ථානයක්, එහෙම නැත්නම් කහිරෙන් පදිකයන් මාරු වෙන ස්ථානයක් ඒ බෝඩ් එක තියෙනවා. එතකොට ඩ්‍රයිවර් මහත්තයාට ඔටෝමැටික් අර තමන්ගේ වේගය අඩු වෙන්න ඕනේ. මෙතනින් කවුරු හරි කෙනෙක් එකපාර පණින්න පුළුවන් කියන හැඟීම එන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව ලර්නර්ස් එකේදී, එහෙම නැත්නම් රියදුරු පාසලේදී මේ රියදුරු මහත්තුරු පුහුණු කරන්න ඕනේ. හරි, ඒවා ක්‍රමවත් සිදු වෙනවද, ඒ වගේ අඩුපාඩු තියෙනවද, මේ සියල්ල පිළිබඳව අපි කතා කරමු. මොකද රියානතුරු වළක්වා ගැනීම පොදු ප්‍රවාහනයේට සහ සාමාන්‍ය දිනදා ප්‍රවාහන සේවයේ රියදුරු මහතුරුන්ට යම්කිසි නියාමනයක් අවශ්‍යයිද කියන තැන ඉඳලා තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ සංවාදයට ඔබට එකතු වෙන්න පුළුවන් විදිහත් අපි මතක් කරලා ඉන්න ඕනේ.
1: අද අපි ඔබට විවෘත කරනවා 0112 774 606 කියන දුරකථන අංකය. අපි තව නම්බරයක් කියන්නම්. ඒ අතරේ ඔබ දැනට අපිටත් එක්ක කතා කරන්න 0112 774 606 කියන දුරකථන අංකය. ඒ වගේම අපේ WhatsApp අංකය අපි විවෘත කරනවා 0703 93 5 97 7. පොදු ප්‍රවාහනයේ නියාමනය විය යුත්තේ ඇයි? ඔබේ පුරවැසි අදහස, පුරවැසි වගකීම් වෙනුවෙන් අපි දුරකථන අංකය විවෘත කරමු. අපි කතා කරමු, අපි සංවාද කරමු. වැරදි ගොඩක් හංගගෙන යන රියදුරන්ද, මේවට කතා නොකරන මගින්ද, කවුද මේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න නිලධාරීන්ද, කවුද මේකට වග කියන්නේ, කොහොමද මේක නියාමනය කරන්නේ, වැරදි තැන් තියෙනවා නම් හදාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියලා අද දවසේ අපි කතා කරන්න ලෑස්තියි.
0: උදයටයි විනාඩි 13 අපි විරාමයක් කරගන්නවා. විරාමයෙන් පස්සේ ඔබට පුළුවන් මේ සංවාදයේ කොටස්කරුවන් වෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකඩහගෙන ඉන්නේ 8 විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව ඒක දින එළිය කරයි.
4: ඇසේසු දෑවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව ඒක දින එළිය කරයි.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ Golden Voice.
8: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
7: ලක්හඬ Golden Voice.
9: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
7: ඩෙංගු මාරාන්තිකයි.
6: සබුම් එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: Alcatel Fiber ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා. ඔබ වෙනුවෙන්ම.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: රටම දකිනා.
5: Searchlight.

0: අටයි විනාඩි 22යි. කවුරුත් හිතාමතා වාහනයක් හප්පගන්නේ නැහැ. මේ බාන්දර ගෙදරින් යනකොට සුක්කාන මත ගාලා මේ වඳින්නේ බයිසිකලේ හැන්ඩල් එක අල්ලලා වඳින්නේ. මැරෙන්න බලාගෙන හෝ මරන්න බලාගෙන යන ගමනක් නෙවෙයි. ඒකනේ ඇත්ත. රිය දුරු වෘත්තිය ඇතුලේ කවුරුත් මේ මම අද නම් 3 දිනක යට කරගෙන ඉනවා කියලා ප්‍රාර්ථනාවෙන් යන්නේ නැහැ. හැබැයි පුංචි හරි අතපසු වීමක් නිසා ඔබගේ ක්‍රියාකලාපයන් නිසා ඔබගේ අපහසුතාවයන් නිසා වාහනේ තියෙන තාක්ෂණික දෝෂ නිසා නොහිතන වෙලාවක යමනතරක් සිද්ධ වෙන්න පුළුවන්.
1: දැන් මේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවනේ. බිව්වොත් මට වාහනේ ෂුවර්. බිව්වොත් මට වෙනදට වඩා ෂුවර් කියලා කටමැද දොඩෝල වාහනේට නගිනවා කියන්නේ මන් ඔබ මරන්න තමයි යන්නේ. ඒක තමයි එහෙම. ඊට පස්සේ මේ බිව්වට නෙවෙයි මද්රවේ ටිකක් ගත්තට මේ සමහර තහනම් මද්රවේ જાති ටිකක් ගත්තට අපිට වෙන්දර වඩා පැහැදිලිව පාර පේනවා මේ නිදි මරාගෙන යන්න ඕන කමර තමයි මේක ගන්න කියලා. ඒ වගේ නිකන් ලෝකේ නැති මත ඔලුවට දාගෙනනේ නම්ගේ නිදහසට මත හදාගෙන ඒ වගේ ඒවා කරන්න එපා. එතකොට මරන්න තමයි ඔබ යන්නේ. ඒක තමයි ඇත්ත කතාව.
0: විශේෂයෙන් මේක දැන් මේ පොදු ප්‍රවාහන සේවයේ සම්බන්ධයෙන් කතා කරද්දී මම අර කලින් කිව්ව පිළියන්දල සිදුවීමක් සම්බන්ධයෙන් පත්තරේ වාර්තා කළා තිබිච්ච. හරි. එතකොට මේ න්ියුස් එකේ තිබුණේ රනිල් මේ අර තමන්ගේ වගකීම මගහැරෙන රියදුරෝ පිළිබඳවනේ. ඒ අය තමන්ගේ කොටස හරියට කළා නම් පිළියන්දල විශේෂ පරීක්ෂාවකින් මද්ද්‍රව්‍යගත් බස් රියදුරෝ ඇතුළු පිරිසක් කොටු වෙති. හරි. එතකොට දැන් මේ යන්නේ මිනිසුන්ගේ ජීවිතත් අරගෙන. ඔව්. ඔබට විනෝද වෙන්න මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් අපිට කියන්න තියෙන කරුණා කළා මද්ද්‍රව්‍ය ටික පාවිච්චි කළා ගෙදරට
1: ගිහින්. ගෙදරට වෙලා ඉන්න මේ කියන්නේ බස් එක යන ගමන් මිනිසුන්ගේ ජීවිත අපේට ගන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ. සහ මේ එක අතක පොඩි බටන් ෆෝන් එකයි අනිත් අතේ සුක්කානමයි කියන එක ස්ටයිල් එකක් නෙවෙයි. ඒ කියන්නේ
0: අපි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි
1: කරනවා.
0: සමහර වෙලාවට ඩ්‍රයිවර් මහත්තයෙක්ගේ දෙනවා පොඩි බටන් ෆෝන් එකක්. දැන් ඒකට අර වයර් එකකුත් දාගෙන මේ සමහර වෙලාවට අපි දකිනවා මේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් වීඩියෝ කෝල් එකත් ඉස්සරහා ස්ටෑන්ඩ් එකේ තියාගෙන තමයි යන්නේ. ඉතින් සමහර විට පෙම්බතිය වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්,
1: ගෝණිත පෙන්නගෙන යනවා,
0: එහෙම වෙන්න පුළුවන්.
1: සමහර ලයිව්ත් යනවා අපි දැකලා.
0: ලයිව්ත් යනවා. හරි. TikTok එකේ තියෙනවා ඩ්‍රයිවර් මහත්තයෙක්ගේ වීඩියෝ එක.
1: ඔව්.
0: හරි. එතකොට හයිවේ එකේදී අපි දකිනවා සමහර වෙලාවට ඩ්‍රයිව් කරන ගමන්

0: ඔය විදිහටම එක තප්පරේ නිින්ද ගිහිල්ලා අපි මගේ වාහනේ හැප්පෙනවා මීට අවුරුදු ගානකට කලින්. ඔබට මතකයි මේ සිද්ධිය. ඒකට අපි පුදුමාකාර විශ්වාසයකින් හිටියා අපිට එහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක වෙන්න ගත වෙන්නේ ඉතාම සුළු වෙලාවක්.
1: සුළු කාලයක්.
0: හරියට. අපිම දන්නේ නැහැ මේ තප්පරේට ඇස් දෙක පිය වෙනවා අන්තිමේදී මහා විනාශ අනතුරක් සිද්ධ වෙනවා. අපද්ද වාසනාවකට ජීවිත රහණියක් නැතුව වාහනේ කුඩුපට්ටම් වෙලා වැඩේ ඉවර වුණා. කාටවත් හානියක් නැතුව. හැබැයි මේක ඇත්තටම හිතන්නකෝ පොදුවේ මේ මේ දරුවෝ ටිකක් පාසලේ ඉවර වෙලා එන වෙලාවක හයිරකදී මේ වගේ අනතුරක් සිද්ධ වුණා.
1: ඔව් ඔව්.
0: මේ මිනිස්සු ටිකක් එහෙම නැත්නම් ගැබිනි මව්වරු ටිකක් අර ක්ලිනික් එකේ ඉන්න වෙලාවක කඩාගෙන ගිහිල්ලා ඒ අයව යට කරලා දැම්මොත්.
1: අපිට මතක නම් අර මීගොඩ ප්‍රදේශයේ සිද්ධ වෙච්ච දන්සලේ සිද්ධ වෙච්ච අනතුර එක එක දිගට හිටපු පෝලිමක්ම හප්පගෙන ගිය අනතුර ඒ ඊට හා සමාන සිද්ධියක් වාර්තා වෙනවා මට මතක විදිහට මැලේසියාවේ වෙන්න ඕනේ. පිටුසිගා වඩින ස්වාමින් වහන්සේලා 17 දිනක් ඒ කැබ් රථයේ යට කරගෙන යනවා. බැරනම් කුඩා දරුවෙක් වාහනේ ඔහුගේ අතට අහුවෙලා ඔහු තමයි මේ රිය පදවලා තියෙන්නේ. මේ මේකේ කතා ගොඩක් තියෙනවා. අපි පොදු ප්‍රවාහනයේ පැත්තට අවධානයක් නැත්තම් මේක එක එක අතට යනවා. මේ නිසා පොදු ප්‍රවාහනයේ නියාමනීය ව්‍යුත්පත්තිය ඇයි කියන කතාව අවිස්සාවෙලින් අශෝක ඉන්න දුරකතනේ. අශෝක අයබෝන් සුබෝදයසන.
2: අයබෝන් සුබෝදයසන කෝ.
0: කියන ගුරු මගේ අදහස.
2: මගේ වයස අවුරුදු 56යි. මගේ අද්දකින් මේක මම මේ කතා කරන්නේ. මට කියන්න සමහරවිට පාරේ තියෙනවා අඩි 30 40 50 බ්‍රේක් පාරවල්. තනි රෝද රජියේ බ්‍රේක් පාරවල්.
0: ඔව්.
2: කවුද ගැන කතා කරලා තියෙන්නේ? කවුද ගැන විමසලා තියෙන්නේ? කවුද මොනද පොලිසියෙන් ගැන කතා කරලා තියෙන්නේ? මොන ඩ්‍රයිවර්ද ගැන කඩ උත්තර දෙලු තියෙන්නේ? ඇයි චන්ද්‍රෝදයක බ්‍රේක් පාරක් එහෙම වදින්නේ පාරේ? තවදාහට බ්‍රේක් නැති යන්න. පැටල් එක තියෙනවා. ආගන්න පුළුවා. හැබැයි බ්‍රේක් පාර ගැහුවම වදින්නේ චන්ද්‍රෝදයක. අනතුරේ තැන් නැද්ද? තියෙනවා. එතකොට මම වාහන පාවිච්චි කරපු කෙනෙක් මම වැහි කාලෙට සෝද හතරෙම හුලන් රාත්තල් රාත්තල් වලින් කිව්වොත් හුලන් රාත්තල් 4-5ක් අඩු කරනවා. ඇයි ඒක පොළොවට බදන්න පායන කාලෙට උලන් අවශ්‍ය ප්‍රමාණයට ගහ ගන්නවා. වැහි කාලෙට පොළොව ලැස්සන හන්දා හොර රාත්තල් පහක් ඒක ගැලපෙන විදිහට අඩු කර ගන්නවා. පොළොව හතරම අඩු කර ගන්නවා. මම එහෙම වාහන පාවිච්චි කරපු කෙනෙක් අනතුරක් කවදාවත් වෙලා නැහැ. ඒක මගේ දැනුමෙන් මම කරපු දේවල්. බ්‍රේක් අනිවාර්යයෙන්ම මම සතියක් දෙකක් යන්න කලින් පාරේ තාර පාර කරන්නේ නැහැ. ඒක වැලි තියෙන තැනක ගිලා පොඩ හයියෙන් ගිහිල්ලා ඉස්සර 30ට වගේ ගිහිල්ලා පාගල බලනවා. හොඳට හයියෙන් බ්‍රේක් එක වාගනවා. කොහොමද අතර කොහොමද මාක් වෙන්නේ කියලා බලනවා. ආන්න ඒක අඩුව ගරාජ් එකේ ගිහින් මම හදනවා. ඒ හදලා ආපු නිසා තමයි අවුරුදු 56ක් මම ජීවත් වෙලා තියෙන්නේ. අත්දැකීම් ලැබලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ සමාජයේටම මම ඕලා ස්කෝල් ළමයි දැනුවත් කරන එක හරිම වැදගත්. හැබැයි ස්කෝල් ළමයි යට කරන් යන්නේ වා ඩ්‍රයිවර්ලා රියදුරුනේ. අන්න ඒකට මේ මේ අන්නෝ දැනුවත් වෙන්න ඕනි. මම කියන දේ එකට වැදගත් වෙයි. තමන්ගේ වාහනය ගැන නිසි අවබෝධයක් ලබාගෙන පාරේ ධාවනය කරන්න. එතකොට ඒක ආරක්ෂිත තැනක් වෙනවා. මම ඒක එක දෙයක් අහන්නම්. දැන් ඒක නිදිමෙ පැත්තනේ පොඩි ගැටලුව ආදා තියෙන වංගුවරනේ පාර දෙපැත්ත පේන්නේ.
0: ඔව්.
2: මං කියන්නේ පැහැදිලි වෙන්න ඇති.
0: ඔව් පැහැදිලි.
2: වංගුවට දැන් අතන මොකද වැලමිටර තමයි ගුරුත්ව පැත්ත ඇඟිලි පැත්ත දෙපැත්ත පේන්නේ. ඒක බබ පැහැදිලි මං කියන්නේ
0: පැහැදිලි පැහැදිලි පැහැදිලි
2: දෙපැත්ත පේන්නේ වංගුවට. හැබැයි අද පොලිසි නීතියත් ඒ තනිර මට මේක අදාළ නැහැ ඒක තන්දරේ. එතකොට මේ ඒක අපි කහේ ගාරි පාරපයින් දැන් තියෙන තියෙන වංගුවේදී වංගුව කිට්ටුවේදී වංගුව පැනලා අඩි 25-50 ගිල්ලා සුදුරක් හරි කහිරක් හරි තිබ්බම එනවා එන වාහනේ එනවා ඒ ස්පීඩ් එකෙන්ම වංගුව ගන්නවා. එතකොට තමයි සුදුර පේන්නේ කහිර පේන්නේ. බ්‍රේක් කරන වෙලාව මදි සමාඩ ඒ වේගෙම යනවා. මං කියන්නේ අහනවනේ වැදින්නේ.
0: ඔව් පැහැදිලි.
2: එතකොට අන්න මේ සුදුරේ ටික වදින්න ඕනේ. මාගසන් අද දෙපාර්ට්මන්ට් වදින්නවනේ මේ වංගුව කියන දණ මගේ අදහස. ඒක බුලන් බැටි කියලා මම දන්නේ නැහැ. මේ වංගුව කියන දණ තමයි පාර දෙපැත්ත හොඳට පේන්නේ. ඩ්‍රයිවර්ට වෙයි පේන්නේ වංගුවෙන් අන්න මිනිස්සේ පයින්නවා. වංගුව පැනලා පයින්නව නෙමෙයි. මේවා හැදෙන්න ඕනේ දේවල්. මේක මේ පැත්තෙන් තදෙන්නේ මාගසන් අද දෙපාර්ට්මන්ට් එක. මේක මේ හැම පැත්තෙම අලුත් දෙන්නෝල් අදහස් මම කිව්වේ. එතකොට තමන්ගේ වාහන ගැන නිසි දැනුමක් ඇතුව වැඳලා වැඩක් නැහැ. වැඳගේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේ තමන්ගේ අඩ් විශේෂයෙන්ම බ්‍රේක් පදල ගැන අනික් ඒවා ගැන වයිකන්නේ. ඇත්තටින් අපි අදහස් කරමුකෝ. ඒ පරිහාට යනවනේ. ඒක. අනේ ටික අවබෝධයෙන් පාරට වාහනේ දාන්න කියන්න. ඕගොල්ලන්ගේ වැඩසටහනත් මම හිතන්නේ මේ එක එක ක්‍රියාත්මක කර හොඳයි. කොහෙල් තැනක දාලා වරලා පොලිසිය සම්බන්ධ කරගෙන වාහන පොඩ බ්‍රේක් පොඩ චෙක් කරලා බලන්න. ඒ එතකොට ඒ වාහන ටික ගරාජ් වලට දාලා පරණ වාහන විශේෂයෙන්ම

0: අලුත්වාහනලෝ තත්ව එන්න කල්ලනවා පරණ වාහන අතර වාහන විශේෂෙන් විශේෂෙන් බස් අනිවාර්යෙන් මම අපි දැකලා තියෙනවා අඩි 50ක් දීප් තර තියෙනවා මම ත්‍රිවිධන්ට ත්‍රිවිල්ලේ රේදුරෙක් මම බස් තිබුණා මගේ වෙනත් වාහන තිබුණා එතකොට අඩි 50ක බ්‍රේක් පාරක් කොහොමද වදින්නේ වාහනේක පොඩක සබ්දෙන්ද හඬ නැගෙන්න බ්‍රේක් වදින්නේ තනිරෝධේ තියෙන හන්දන්නේ නැත්නම් දෙකකට එකකට නැත්නම් දෙකකට තිබ්බත් එච්චර හයියෙන් වදින්නේ නැහැ තනිරෝධේ තිබ්බම තමයි කෑ ගහගෙන ගිහිල්ලා වාහනේ යන්නේ
1: හුලන් අඩු කරන කතන්දරේ මටත් එක වෙලාවක මේ ලර්නර්ස් එකෙන් කිව්වා මැස වෙලාවට රෝදි බදලා හිටින්න හුලන් චුට්ටක් අඩු කරගන්න එක වටිනවා කියලා. ඉතින් ඒ වගේ තාක්ෂණික උපක්‍රමයන් භාවිත කිරීම වටිනවා. රියදුරන්ට මේ පිළිබඳව දැනුම ලබා දීම වටිනවා. ඒ කාරණා පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. කොහොමද මේ අනතුරු අවම කරගන්නේ? ඇයි පොදු ප්‍රවාහනයේ නියාමනයේ විරුද්ධේ? මේ පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. දැන් ලෝකේ රටවල් වල අපේ රටේ වගේම දැන් අපි රටක් විදිහට හුදෙකලා වෙන්න බෑනේ. මේ විශ්ව ගම්මාන සංකල්පය තුලේ අපි ඔක්කොම කනෙක්ටඩ් නම් අපේ රටේ තියෙන එකම වෙන රටකක් තියෙන්න ඕන. මම දැක්කා ඊයේ පෙරේද සමාජ මාධ්‍ය තියෙනවා පොඩි දරුවෙගේ වීඩියෝ එකක්. මේවා මේ අපි hina වෙන්න ඕනේ නෙමෙයි අපි ලැජ්ජ වෙන්න ඕනේ කාරණා. හරි පොඩි දරුවෙක් මගේ දැන ඉන්දියාව ආසන්න රටක පකිස්තානෙ ඉන්දියාව නේපාලේ වගේ රටක වෙන්න ඕනේ. ඒ දරුවා අර මේ අපි පොඩි ගාලේ බස් එලවනවනේ රණේ. පාරේ එලවනවනේ. ගෙදර ඉඳන් ඈම් පී පී බූම් බූම් ගාලා ඔය පදින වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙනවා මේ දරුවා අර මේ ඉතාලි වේගෙන් පප පප පප ගාලා හෝන් ගහනවා එහෙට කපනවා මෙහෙට කපනවා ඊට පස්සේ ෂටර් එකෙන් එලියට ඔලුව දාලා බනිනවා. හරි එයාගේ භාෂාවෙන් මොනවද කියනලා නැහැ ගාලා එන සද්දෙට කියනවා. හරි ඒ කියන්නේ ඒ රටෙත් අපේ වගේම රියදුරන්ගේ විනය බොහොම පහළ තැනකදී. හරි ඒ දරුවා දැකපු දෙන්නේ මේ අවුරුදු 6ක විතර පොඩි කොල්ලෙක් පන්ති ගිහින් ඒ වැඩේ කරනව නෙවෙයි. එයාගේ විනෝදෙර එයා හිතනවා එයාගේ වීරයා රියදුරු මහත්තයෙක් වෙනවා නම් මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ඒකනේ එයාගේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ සංස්කෘතිය ආසියානු කලාවේ ටිකක් තියෙනවා. හරි අපි ලෝකේ රටවල්ලා ලැබෙදින්න ගියාම මේ පාරේ වාහන දෙක මාරු කරගන්න එක්කෙනෙක් රිවර්ස් නොකර මේ ඉන්දියාවේ ලබාගත් අත්දැකීමක් මම වාහනේ රිවර්ස් කරොත් අනිත් කෙනාට යන්න පුළුවන්. ඔව් දෙන්නම නවත්තගෙන බැනගන්න ඕනේ රණේ.
2: කවුරුත් පස්සර ගන්නේ නැහැ.
1: ඔන්න පොලිසිය මාත්‍රය වෙලා දෙන්නම එක්ක පස්සර කරනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් පස්සර කරනවා. එතකම් බැන ගන්නවා. විනාඩි 20-30 බැන ගන්නවා. මේ ඊට වඩා ලේසි නැද්ද? ඒක තප්පරයක් පස්සර ගන්න එක. හරි මේ ආසියානු ගලාපේ සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම. හැබැයි මේකමද ලෝකයේ අනිත් රටවල වත්තත්?
2: අපි හොයලා බලමු කියන අපි හොයලා බැලුව ඇත්තම මේකට මේ පෙර සූදානමක් විදිහට මේ මොකද ඔබට මතකයි අපි ජගත්ගමගේ මහත්මයා මොකටද පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම්වරයා දැනට ඔහුගේ අධ්‍යන කටයුත්තක් සඳහා නවසීලන්තේ ඉන්නේ. නවසීලන්තේ ඉඳලා ඔහු අපිට මේ කතා කිහිපයක් එවනවා. මේ කියන්නේ ඒ රටවල ක්‍රියාත්මක වෙන ප්‍රවාහන පද්ධතියේ තියෙන දේවල් අපේ රටට කොහොමද ඈඳාගන්නේ සහ මොන සිස්ටම්ද අපේ රටේ ඉන්වර්ට් කරන්න ඕනේ මොන සිස්ටම්ද අපේ රට ගේන්න ඕනේ කියලා ඔහු යෝජනා ටිකක් කරනවා. හරි අපි අහමු මේ ජගත්ගමගේ මහත්මයා කියන්නේ මේ මෝටරත ප්‍රවාහන පරීක්ෂකවරයෙක්. ඉතින් ඔහුගේ අදහස සහ ඔහුගේ අත්දැකීම අපි පොඩ්ඩක් අහලා මේකත් එක කතා කරමු. මේක අහන ගමන් ඔබට පුළුවන් අපිට ඇමතුමක් දෙන්න 0112747406. ඒ වගේම 0707093935937 අපේ WhatsApp නම්බර එකට ඔබේ අදහස කියන්න. මේක හොඳට අහලා අපි මේ ඉදිරි පැය එකහමාරට අදහසක් අරගෙන මේක ඔස්සේ ඉස්සරහට කතා කරගෙන යන්න.
3: ලක්කන්ට ස්තුතිවන්ත වෙනවා හැමදාම මේ ජාතික මෙහෙවරක් විදිහට මේ ලංකාවේ දෙවෙනි යුද්ධයට යුද්ධය වගේ තියෙන මේ රියානතුරු අඩු කරන්න ඔබතුමාලා කරන උත්සාහය ගැන අපි කාලෙක ඉඳලා කතා කරන දෙයක් තමයි ලංකාවේ මේ පොදු ප්‍රවාහනය ඉහළ නංවන්න උත්සාහයකට නියාමනය කරන්න ඕන කියලා. විශේෂයෙන් ලංකාවේ අද වෙනකොට පෞද්ගලික බස් සංඛ්‍යාම 15,000කට ආසන්නයි. ඒ වගේම සීටීවි බසුත් 5,000කට 4,500ක් අතර වගේ කාණක් තියෙනවා. ඒ 20,000ක් විතර බස් ටිකෙන් තමයි අපි මේ ටික මේ පොදු ප්‍රවාහණයෙන් වැඩි ප්‍රමාණයක් ලංකාව තුල කරන්නේ. නමුත් මේ පොදු ප්‍රවාහණය අද වෙනකොට නියාමනයේ තත්ත්වයකට පත් වෙලා නැහැ. ඕනම කෙනෙක්ට ඕනම රියදුරෙක්ට බර වාහන ලයිසන්සයක් තියෙනවා නම් බස් රථ රියදුරෙක් විදිහට එන්න පුළුවන්. ඒකට වාරණයක් නැහැ. නමුත් ලංකාවේ නීතියක් තියෙනවා පොදු ප්‍රවාහණය මගී ප්‍රවාහණය කරනවා නම් අනිවාර්යයෙන්ම PT කියන ලයිසන් එක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන ලයිසන් එකක් විදිහට ඒක ගන්න ඕන අවසර පත්‍රයක්. ඒක අනිවාර්ය කරාට ඒ පෞද්ගලික හෝ CTV බස් රථ වලට අවශ්‍ය පීටී ලයිසන් එක ගන්න පුළුවන් අවස්ථාවල් ලංකාව හැදලා තියෙන ප්‍රමාණය අඩුයි. පොඩි ඉතා සීමිත ආයතනයකට ඒ බලතල දීලා තියෙනවා. නමුත් ඒ කට්ටියට ඒක සියලුම රීදුරන්ට ඕනලා ගන්න පුළුවන් අවස්ථාව හැදලා දීලා නැහැ. අපි පළවෙනියටම කරන්න ඕනේ ඒ කෝස් එක ඉතා කෙටි කෝස් එකක් ඒක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානට හරියට බෙදලා දීලා ඒ ලයිසන් එක හැකි හැමෝටම අනිවාර්ය කරලා ඒක ගන්න පහසුවන් සබලද දෙන්න ඕන. රජයේ නීතියක් විදිහට තිබ්බට වැඩක් නැහැ රියදුරන්ට ඒක ගන්න අවස්ථාවක් නැත්තම්. මම හිතන්නේ මේ රජයත් ඒක දැනුවත් කළා මේ රජයට මොනවා හරි කවුරු හරි කියලා හරි මම හිතන්නේ දැනුවත් භාවය නැදුවත් අඩුවද දන්නේ නැහැ. මේ පීටී ලයිසන් එක කියන එක අනිවාර්ය කරාට ඒක ගන්න අවස්ථාවක් අද වෙනකොට හැම සරසලා දීලා නැහැ මිනිස්සුන්ට. ඉක්මනින්ම මම හිතන්නේ ප්‍රාණ අමාත්‍යාංශය ඉදිරියේ මැදිහත් වෙලා ලබා දී යුතුයි සහ ඒ පීටී ලයිසන් එක මගින් සියලුම ඕනෝන වෙලාවට රියදුරන්ට බස් එකක් අරගෙන ඩ්‍රයිවින් කරන එක හෝ ඒකෙන් බැහැලා යන එක කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඩේටාබේස් එකක් ඇතුළත කාටද පීටී ලයිසන් එක තියෙන්නේ කොයි තැනද ඩ්‍රයිවින් කරන්න කියන එක ඒ කට්ටිය නියාමනයකට ලක් කළ යුතුමයි. එතකොට දැන් මේ මං ඉන රටේම පෞද්ගලික බස්සෝ ඒ ඕනම බස් එකක් ඩ්‍රයිවින් කරනවා නම් පොදු ප්‍රවාහනය කරනවා නම් පීටී ලයිසන් එක අනිවාර්යයි. ඒක අවුරුදු 5කට සැරයක් රිනියු කරන්න ඕන. ඒ රිනියු කරනකොට එයාලා බලනවා මේ පෞගිය අවුරුදු 5 ඇතුළත එයාලගේ රියානතුරු වෙලා තියෙනවද, මාර්ග නීති කඩලා තියෙනවද, අධිවේගෙන් ගිහිල්ලා තියෙනවද. ඒ තියෙන කන්ඩිෂන්ස් අනුව තමයි එයාලට ඊළඟ අවුරුදු 5 රැකියාව කරන්න අවස්ථාව දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. පීටී ලයිසන් එක අලුත් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. අපි දැන් 2009 ඉඳලා අපි උත්සාහ කරනවා සියලුම රියදුරන්ට අභිවෘතා ලකුණු ගේන්න ඕන කියලා. ඒ වගේ මේ අභිවෘතා ලකුණුත් එක්ක මේ පීටී කියන ලයිසන් එකත් අනිවාර්යෙන් පොදු ප්‍රවාහනය, මගේ ප්‍රවාහනය කියන කාණ්ඩයට ඇතුළත් කළ යුතුමයි. ඒකට ඉතා ඉක්මනින් සියලු කියන්නේ අවශ්‍ය පුද්ගලයාට ලේසියෙන් ඒක ලබා ගන්න පුළුවන් විදියට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හෝ බාහිර මොනහරි ආයතන වලට දීලා මේ අවස්ථාව ලබා දෙන්න ඕන. ඒක මම හිතන්නේ ඔබතුමාලා මැදිහත් කළා, මේ ජනාධිපතිතුමාට මැදිහත් කළා, ප්‍රවාහන අමාත්‍යංශ මැදිහත් කළා. ඒක ගැන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. ඊට අමතරව හැකි ඉක්මනින් මේ මේ බස් අත වල තියෙන තරංකාරීත්වය නැති කරන්න ඕනේ. ඒකට ඔය එක අවශ්‍යතාවයක් තමයි පුළුවන් තරම් මුදල් වෙනුවට කාඩ් භාවිතය කරා නම් එතකොට තරංකාරීත්වය රියදුරන් අතරේ තියෙන තරංකාරීත්වය අඩු වෙලා යනවා. ඊට අමතරව අපි හැකි ඉක්මනින් උත්සාහ කරන්න ඕන ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කරන්න සීටීබී සහ ප්‍රයිවට් මොනවහරි. දැන් අවුරුදු 10කටත් වැඩි කාලයක ඉඳලා සියලු දෙනා උත්සාහ කරනවා, මම දන්න අතරමින් පෞද්ගලික බස් හිමියන් පවා උත්සාහ කරනවා, සීටීබී එක උත්සාහ කරනවා, මොකද්දෝ හේතුවකට මේ ඒකාබද්ධ කාලසටහන කියන එක දිගින් දිගටම ඇදි පස්සට යනවා. අඩුම ගානේ තෝරාගත් මාර්ග සඳහා හරි විශේෂයෙන් ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ වගේම හැකි ඉක්මනට ඉතා ඉක්මනින් කරන්න පුළුවන් පහසු දේවල් තියෙනවා. ඒ තමයි මේ ඔය අපි පොදු ප්‍රවාහනයේ මගී ප්‍රවාහනයේදී අපි දන්නවා ඕනම බස් රථයකට ලංකාවේ තියෙන ඕනම බස් හෝල්ට් එක නවත්තන්න පුළුවන්, බස් ස්ටෝප් එක නවත්තන්න පුළුවන්. එහෙම සීමා කිරීමක් නැහැ. නමුත් මේ වගේ දියුණු සමාන ගොඩක් සිංගප්පූරු, ඕස්ට්‍රේලියාවන්, නවසීලන්ත වගේ රටවල හැම ගොඩක් රටවල මගේ ප්‍රවාහනය කරන බස් රථවලට සියලුම බස් හෝල්ට් නවත්තන්න බෑ. ඒ කට්ටියට විශේෂ වූ දැන් එක් බස් එකකට දීලා තියෙන්නේ එක නගරයක එක බස් හෝල්ටයක් තමයි. එයාලට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ තියෙන කඩවත නගරේ ගත්තොත් බස් හෝල්ට් හතරක් තියෙනවා. ඒ බස් හෝල්ට් හතරේ ඕනම නුවර කොළඹ බස් රථයක් හෝ අනුරාධපුරේ කොළඹ බස් රථයක් හෝ ගම්පහ කොළඹ ඕනම බස් එකකට ඒ බස් ස්ටොප් හතරෙම නවත්තන්න පුළුවන්. කඩවත පල්ලෙහා තියෙන එකේ, මැද තියෙන එකේ, අර පල්ලෙහා බෝගහලන තියෙන වගේ තැන්වල. ඉතින් ඒ වගේ වෙලාවක් නැතුව ඒ බස් හෝල්ට් අවස්ථාව දෙනවා නම් එක බස් එකක් අපි ගම්පහ කොළඹ බස් එක නවත්තන්නේ මැද එකේ නම් එක කොනිටම්බ කොළඹ එක නවත්තන්න ඕන පල්ලෙහාම එකේ. එතකොට අර දුර බඹන් සේවා නවත්තන්න දෙන්න ඕනේ පොල් හතරෙන් දෙකකට. එතකොට වෙන්නේ ඔය බස් වල කට්ටිය කියනවනේ මගේ සෙනග ළඟ කට්ටිය සෙනග දුර බස් වලින් අරන් ගියා අන්න ඒ වගේ කියන දෙයක් අඩු වෙනවා. ඒ වගේම බස් ගොඩක් ඇවිල්ලා එකම තැන නවතිනලා තියෙන ට්‍රැෆික් එකත් අඩු වෙනවා. ඒක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩක්. ඒක සඳහා පොඩ්ඩක් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. තවත් එක කාරණයක් තියෙනවා. පොදු ප්‍රවාහනය කරන සෑම බස් එකකටම මේ රටවල් වල නම් අනිවාර්යයෙන්ම කැමර සයිකල්ල තියෙනවා ඉස්සරහට සහ ඇතුළත. එතකොට ඒකෙන් සියලුම දේවල් දැනගන්න පුළුවන්. මගින් ගෑසිරීම, රියදුරු ගෑසිරීම වගේම දෙයක්. ඒ වගේම මෙහි තියෙනවා සොෆ්ට්වෙයාර් එකක් විදිහට යූස් කරනවා ඊ රෝඩ් කියලා සොෆ්ට්වෙයාර් එකක්. ඒකෙන් GPS පොයින්ට් එක ගන්නවා සහ එතන මැෂින් එකක් හයි කරලා තිනවා. එතකොට ඒකේ බස් එකේ ගියපු වේගේ කොයි තැනද ගියපු වේගේ වැඩියෙන් ගිහිලා තියෙන්නේ අඩුවෙන් ගිහිලා තියෙන්නේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. සහ ඕනම රියදුරෙක් Taman ඒ බස් එකට නැග්ගම එයාට තියෙනවා එයාට ආවෙනේ කෝ නම්බර් එකක් ඩ්‍රයිවර් ලයිසන් එකේ අන්තිම හෝ එයාට දීපු පර්සනල් නම්බර් එකක් තියෙනවා. ඒක දාලා ලොග් වෙලා තමයි ඒවල ඉඳලා එයාට බස් එකයි තියෙන්නේ. එතකොට ඕනම කෙනෙක්ට මොනිටර් කරන්න පුළුවන් ඇක්සස් එක තියෙනවා තැනක ඉඳලා මේ බස් එක මේ වෙනකොට මේ අරන් යන්නේ කවුද, එයාගේ එයා යන ස්පීඩ් එක මොකද්ද, මාස ගානකට රෙකෝඩින්ස් ගන්න පුළුවන්. එයාලා මේ මෙහි අපේ මෙහි තියෙන රටේදී ඒ කට්ටිය රෙකෝඩ් එකක් එක දෙනවා. මේ ඔයා මෙන්න මෙහෙම අවුරු මේ පහුගිය මාසෙ මෙන්න මේ තැන් වල වේගින් ගිහිල්ලා තියෙනවා, මේ තැන් වල හිමින් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එතකොට ඇත්තරම දැන් මේ පෞද්ගලික බස් රථ සහ සීටීවි බස් රථ පොලිසියෙන් කොච්චර උත්සාහ කරත් වේගෙන් යනවා කියලා අල්ලගන්න ඒක අල්ලන්න බෑ. මොකද පොලිසිය ඉන්න තැන් කීපය පෞද්ගලික බස් රථ සහ ඒ තියෙන සියලුම බස් රථ දන්නවා. එතකොට ඒ තැන පුළුවන් තරම් යන්න ඕන නීතියානුකූල වේගෙන් ගිහිල්ලා එළිය තැන් වල ඉතා වේගෙන් යනවා. ඇත්තරම ලංකාවේ තියෙන වේගය වගේ සාමාන්‍යයෙන් දීලා තියෙන වේගයේ ඉක්මා දෙගුණයක් විතර ඉක්මාගේ වේගයක යන්න තමයි 60 කිලෝමීටර් 50ක යන්න තියෙන ටවුන් ඒරියා එකේ යන්න කියලා තියලා තියෙන්නේ 50 නම් බස් එකක්. ඒක මේ කට්ටිය සමහර කාලට ටවුන් ඒරියා කියන්නේ 70ක් නැන්ලා 80ක් නැන්ලා. ඒ කියන්නේ ඒක මොනිටර් කරන්න බෑ පොලිසියට. මොකද පොලිසිය කීප දෙනෙක් ඉදගෙන ඉඳලා උත්සාහ කරන්න ඕනේ හැක හැම බස් එකේම ඔය බස් 20000ට අනිවාර්යයෙන්ම CTB private දෙකම එකතු වෙලා ඒ ඔක්කොටම එකම සිස්ටම් එකක් යොයි GPS වලින් මොනිටර් වෙන සිස්ටම් එකක් ගේන්න මම දන්නතරමින් CTB එකෙන් එකට උත්සාහ කරනවා. අපි CTB එකට කිව්වා එහෙම දේවල් කරන්න උත්සාහ කරන්න කියලා. දන්නතරමින් ඒකට දැන් ටෙටර එකක් යනවා කියලා කියනවා. ඉස්සරහට පෞද්ගලික බස් වලටත් එයාලගේ අවුරුද්දක් පාසා ඔය එයාලගේ රූට් පර්මිට් එක අලුත් කරනකොට අනිවාර්යයෙන්ම කැමර දෙකක් අනිවාර්ය කරන්න ඕන ඇතුළත පේන්න සහ ඉදිරියෙන් මාර්ගය පේන විදියට. ඊට අමතරව GPS උපකරණයක් අනිවාර්යයෙන්ම හයි කරන්න පුළුවන් මට්ටමට කරා නම් බස් එක තියෙන තැන වේගය ඔක්කොම අඳුනගන්න පුළුවන්. ඒවා කීප තැනක ඉඳලා මොනිටර් කරනකොට අතරම පොලිස් නිලධාරී ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට නීතියානුකූලව මේක කරනවද නැද්ද කියන එක බලන්න පුළුවන්. ඒක වෙනත් පොඩ්ඩක් උත්සාහයක් දරන්න පුළුවන්ද මේවත් වෙන මේ ඇත්තම රටවල් දිනු වෙනවා කියන්නේ ඕවා තමයි. ලොකු දේවල් උත් නෙවෙයි මේවා ලෝකේ තියෙන දේවල්. මේ සොෆ්ට්වෙයාර් කම්පැනිස් වලින් ගන්න පුළුවන් ඒ ඉක්විප්මන්ට් ඇත්තම සාමාන්‍ය ගානට ගන්න පුළුවන් ඒවා. ඒවා අනිවාර්ය කරලා නීතියක් ගේන එක තමයි කරන්න ඕන. එහෙනම් සුබපතනවා මේ ඇත්තම මේ වැඩ ඉස්සරහට කරගෙන ගිහිල්ලා මෙරියාන තුරවම කරන්න හැකියාව ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.
1: හොඳයි, බොහොම ස්තුතියි ජගත් මහත්මයා. ලෝකේ විවිධ රටවල් වල භාවිත කරන ක්‍රමවේදයන් අපි එකින් එක අධ්‍යයනය කළා. ඒවා සුදුසු නම් අපේ රටට යොදා ගැනීම වටිනවා කියලා අපි යෝජනා කරනවා. ප්‍රවාහන බලධාරීන්ට අපි මතක් කරනවා මේ ලෝකේ දියුණු රටවල් වල ප්‍රවාහන පද්ධති පිළිබඳව යම් අධ්‍යයනයකින් අපිට ලැබෙන තොරතුරු ටික එකතු කරගෙන අපිට මේ ක්‍රමවේදය හදාගන්න පුළුවන්. ඔබතුමන්ලාට සුබ උදෑසනක් වේවා. ඇත්තටම ඉස්සර නම් පාරවල් පටුයිනේ. ඇත්තටම අනතුරු සිද්ධ වුණේ නැහැ. මට දැන් හිතෙනවා අපේ පාරවල් ලොකු කිරීම තමයි මේ අනතුරු වලට හේතුව කියලා. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ හැටියට මේක මෝඩ අදහසක් කියලා ඔයාලට දැනෙයිද මන් දන්නෙත් නැහැ. ඔව්, එක පැත්තකින් දැන් අතුරු පාරවල් වල පහුගිය කාලේ අර බොරළු දාලා වලවල් එහෙම තියෙන එහෙම පාරවල් ටිකක් තිබුණනේ. ඒ අද්දකෙම අපිටත් තියෙන ගම්බල. එතකොට මේ පාරවල් පසුගිය කාලේ එක දිගට කාපට් කරගෙන ගියතුරු මාර්ග පවා කාපට් කරගෙන ගියා. ඇත්තටම ඉස්සර අනතුරු සිද්ධ නොවුණු මාර්ගවල දැන් ටිකක් අනතුරු සිදු වෙනවා වැඩි. විශේෂයෙන් යතුරු පැදිය අනතුරු වගේ දේවල් වේගය පාලනය කරගන්න නොහැකිව සිදු වෙච්ච අනතුරු මේ වගේ දේවල් පිළිබඳව දිගින් දිගටම වාර්තා වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි පැහැදිලි මාර්ගයක් නිර්මාණය කරලා තිබ්බට පස්සේ කියන්නේ කාපට් අතුරු මාර්ගයක් තියෙනකොට සාමාන්‍යයෙන් හොඳ වේගයක් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට කන්ට්‍රෝල් කරගන්න බැරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක මෝඩ අදහසක් කියලා හිතන්න බෑ. ඇත්ත මාර්ග පද්ධතිය දියුණු කිරීමේ වරදක් නැත. මාර්ග පද්ධතිය දියුණු කරන්න ඕනේ. හැබැයි ඒ මාර්ග පද්ධතිය භාවිත කිරීමේදී අපි අපේ වේග සීමාව පවත්වා ගත යුත්තේ පාලනයකින් යුතුව කියන කාරණය මතක වෙනවා නම් ඒක අපේ ප්‍රශ්නයක් මිස මාර්ග සංවර්ධනයේ ප්‍රශ්නයක් නෙවෙයි. උදේ 8:45 වෙලාව.

0: ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අද රියපද වන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මම නම් දැන් මාරම රිලැක්ස්.
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
8: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම යූත්

0: අසන්ද
1: දාත්තේ ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ එයා මැරිලද
2: සත කරන්න බපුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් මෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් වුනේ ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
4: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: උදයටයි විනාඩි 47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලයිට් සමාජක අධිකාව තුල අපි ඉන්න ඔබට පුළුවන් ඔබේ අදහස් අපිට කියන්න දුරකථන අංක දෙක අපි මතක් කරලෙමු රනිල් 0112 774 606 දුරකථන අංකෙන් කතා කරන්න පුළුවන්
1: ඒ වගේම 0112 775 0138 අපි අලුත් තවත් දුරකථන අංකයක් ඔබට හඳුන්වා දෙනවා 0112 774 606 සහ 0112 775 0138 කියන අංක වලින් කතා කරමු අපි ඔබට අවස්ථාව දෙන සූදානම් මේ වගේම අපේ WhatsApp අංකේ විවෘතයි 0607 093 935 0937
0: බස් ගණනක් කතා කරන්න එපා මහත්තයෝ බස් ඩ්‍රයිවර් මහත්තුරු ජීවත් වෙන්නේ තමන්ගේ ජීවිතේ වටිනාකමකුත් නැහැ බස් එකේ නැගලා යන මිනිස්සුන්ගේ ජීවිතවලත් වටිනාකමක් නැහැ කියන ගානට මම මේ ළඟදී අනුරාධපුරේ ඉඳන් කොළඹ එනවා ඒ ආව බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා පාරේ කිසිඳු නීතියකට අවනතු වුණේ නැහැ එයා ඉරි කපාගෙන හෝන් ගහගෙන සද්ද කරගෙන කනපැලෙන මියුසිකල් ෂෝ එකක් වගේ ඇතුලේ සින්දු දාගෙන තමයි බස් එක කොළඹට එනකන් අරගෙන ආවේ. මගදිගට පොලිසිය මහතුරු අත දානවා. අත දානකොට කොන්දොස්තර මහත්තය දුවගෙන ගිහින් ෆයිල් එකක් දෙනවා. ඒ ෆයිල් එක ඇතුලේ තියෙන දේවල් බලලා එච්චර වැරදි කරපු මේ මිනිස්සයා දඩකොලයක්වත් දෙන්නේ නැතුව අහපව වෙනවා. සමහර වෙලාවට මේ ෆයිල් එක ඇතුලේ තිබුණේ සල්ලි කුට්ටියක් වෙන්නේ නැති. මේක තමයි රටේ නීතිය. මේ නීතිය බලන්න ඉන්න මිනිස්සුත් මේක හරියට බලන්නේ නැතිකොට මිනිසුන්ගේ ජීවිත අවදානමේ හෙළන එක විතරක් නෙවෙයි ඒවා නියාමනය කරන්න ඉන්න මිනිස්සු බුදියන් ඉන්න එකත් ජාතියේ පාපයක් කියලා කුමාර ජයවර්ධන මහත්තයා මැසේජ් එකක් දාලා තියෙනවා. හරි. මේක නම් ටිකක් අපිටත් මේ පේන කාරණයක් බස් වල යනකොට පාරේ යනකොට නේද? ඉරි කපාගෙන දඟලගෙන හෝන් ගහගෙන හෙඩ්ලයිට් ගහගෙන පිටිපස්සේ බස් එක පාර ඉස්සර කරගන්න බැරි තැනක ඉස්සරහින් ගමන් කරන මනුස්සයර කොයිතරම් වදයක් දෙනවද රණි? හරි. අනිතගේ හෝනුත් මේ මිනිස්සු යතුරුපැදියක වගේ කියොත් එහෙම බිමට පෙරලෙන හෝන්නේ. කන පැලෙන જાතියේ හෝන් එකක් ගහනවා. හරි. ඒක සමහරට දරා ගන්න බෑ නොහිතන වෙලාවක එකපාර ඒ වගේ හෝන් එකක් ආවම පිටිපස්සෙන් ඉඳලා කෝච්චියක් එනවා වගේ. හරි. එතකොට යම් යම් වෙලාවල් වලදී අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් තව කෙනෙක්ට හිරියරයක් වෙන්න එපා. ඔය කතාව අර ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් කියලා තිබුණා මේ ඔබට අපේ නිදහස සහ අයිතිවාසිකම් ගැන කතා කරද්දී මගේ අතේ තියෙන හැරමිටිය මට වනවන යන්න පුළුවන්. හරි. මගේ අතේ තියෙන හැරමිටිය වනවන යන්න මට අයිතිය තියෙනවා. හැබැයි ඒක දිගු කරන්න පුළුවන් අනිත් එකගේ නහය ගාවට විතරයි.
1: නහය වදින්න බෑ.
0: ඒක එයාගේ නිදහස. අපේ නිදහස භුක්ති විඳිය යුත්තේ අනේකාගේ නිදහසට බාධාවක් නොවන විදියට. දැන් බස් එක ඇතුලේ මේ කතාව කෙනෙකුට උන තවත් මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එකේ තියෙන්නේ කතාව 100%ක් ඇත්ත. බස්වල ජීවත් වෙන මිනිස්සු, බස් එක ජීවිතය කරගත්ත මිනිස්සු සමහර වෙලාවට එයාලාට ඒක හුරු නිසා වෙන්නේ නැති. අපේ ජීවිත ගැන සතපහක තුට්ටුවක වටිනාකමක් නැහැ. කොන්දොස්තරලා මිනිසුන්ට කතා කරන්න දන්නේ නැහැ. ඩ්‍රයිවර් වාහනේ ඉලවන්න දන්නේ නැහැ. මේ අය නියාමනය කරන්න ක්‍රමවේදයක් හැදෙන තාක්කල් මේ රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්නත් බෑ. මේකට බලධාරීන්ගේ අවධානය යොමු කරන්න කියලා නයනි මැසේජ් එකක් දීලා තිබුණා දෙනියා ඉදලා.
1: දැන් මෙහෙමයි දැන් මේක ඇත්තටම දැන් බස් රථවල අහගෙන ඉන්නේ අපේ channel එක. එහෙම නැත්නම් අපේ frequency දාගෙන යන අය මේ මාරු කරන්නේ නැති හින්දානේ දැන් රේදුරු මහතුන්ට කොන්දොස්තර මහතුන්ට එකපාර හිතනවා මේ මිනිස්සු අපිට ගහනවම විතරනේ. ඒ කියන්නේ මේ කරන්නේ මේ අපිට පහර එල්ල කරනවා විතරමනේ. අපි මුකුත් කළා නැද්ද? විනයගරුක රේදුරු නැද්ද? විනයගරුක කොන්දොස්තර මහතුරු නැද්ද? නෑ ඉන්නවා. ඔක පොලිසිය මහතුරුන්ට පොදුවිනේ. ඔහුගේ දවසක මේ මගේ බලපත්‍ර චෙක් කරනකොටත් කියනවා මීඩියා නේද? අපි මොකක් හරි සමහරලාට වැරද්දක් හොයලවත් දිනවා. ඕගොල්ලෝ කරන්නේ අපිට ගහනවම විතරනේ. ඊට පස්සේ මං කිව්වා ගහනව නෙවෙයිනේ අපි නේද අපි මාධ්‍ය තුලින් වැරදි කරන මිනිස්සුන්ව පෙන්වලා දෙනවා. අපි දඩවලට අහු වෙනවනේ මොකක් හරි වැරද්දක් කරාම. ඉතින් ඒක මාධ්‍ය මේ මත වර්ධ පටවන්න නෙවෙයි වැරද්දක් කියලා දුන්නාම සහ විනයගරුක පොලිස් නිලධාරීනුත් ඉන්නවා විනයගරුක නැති පොලිස් නිලධාරීනුත් ඉන්නවා රියදුරුනුත් එහෙමයි සමාජයේ ඕනම තරාතිරමක ඕනම කොට්ටාශයක මේ විනයක් තියෙන මිනිසුත් දිනවා විනයක් නැති මිනිසුත් දිනවා. ඒකනේ මේ චෝදනා දෙපැත්තට මෙල්ල වෙන්නේ. ඒ නිසා වැරද්දක් පෙන්වලා දෙන එකට තරහ ගන්න නෙවෙයි. මේ ගැන අපි කතා කරමු.
0: නෑ රනිල් දැන් වැරදි පෙන්වා දීම කියන්නේ මෙහෙම නේ දැන් අපි තමයි මේ ගෞපේකෙන් දඩ ගෙවන්න පුළුවන් කියලා කිව්වේ.
1: ඔව්.
0: මේ ළඟදී මගේ බවුලේ ඥාතීන් එක්කලා ගමනක් යනකොට ආසනපටි පැලඳ නොසිටීම කියන වරද යටදී අර පොඩි දරුවා බෙල්ට් එකක් දාලා නැති නිසා දඩකොලයක් ලියනවා. පොලිසිය මහතුරු දඩයක් ලියනවා මේ වීරමු ගෙදර පොලිසිය මහත්තයෙක් රත්නායක මහත්තයෙක් මං හිතන්නේ. ඒක තමයි ලියලා ඉවරලාගෙන මේක ගෙවන්න පුළුවන්. වාට දැම්මම ගෙවන්න පුළුවන් කියලා මං කිව්වා. ඌ මං දන්නවා වැඩේ. මට හදිස්සි නිසා මට යන්න ඕනේ. මං හවසට ඇවිල්ලා ලයිසන් එක ගන්නම් දඩේ ගෙවලා කියලා. ඒ තුමා මේ එහෙම කියලා ඔක්කොම ලියලා ඉවරුණාට පස්සේ කියන කොහේ ඉඳන්ද මහත්තයෙන්. මම කිව්වා මම මෙහෙම මීඩියා මෙහෙමයි කියලා. අයියෝ කලින් කියන්න එපා ඉතින් මොන හරි කරන්න. මං කිව්වා නැහැ. මට දඩේ දෙන්න කමක් නෑ. මගේ වරදක් නේ. අපි අපේ බලපුළුවන්කාරකම් අපේ හිතවත්කම් අපේ තනතුරු දාන්න මාන්න අපිට තියෙන බලය අපේ තියෙන සිවිල් හිතවත්කම් පාවිච්චි කරලා මේ නීතිය නවන්න ගියෝතින් එමනත්තං අපිට යම්කිසි සේවයක් ලබා ගන්න ගියොත් ඒ රාජකාරිය කරන නිලධාරි මහත්තයරත් එකෙන් කරදරයක් වෙනවා, අපිටත් කරදරයක් වෙනවා. අපි හිතේ වරදක් වුණා නම් ඒ වරද පිළි අරගෙන ඒ වරද යලි නොවන විදිහට කටයුතු කිරීම තමයි රනිල් කරන්න ඕනේ.
1: රිපෝර්ට් විරාමයටත් යන්න උන්ට විනාඩි 5ක් විතර තියෙන්නේ. මේ මඩපාත සීටි පෙරේර මහත්තයා ඉන්න දුරකතනේ. සීටි පෙරේර මහත්තයා අයබෝන් සුබෝදයසනක්, මොකද්ද ඔබේ අදහස කියන්නකෝ බලන්න.
2: මේ බස් ධාවනය කරන හරියට මේ හයියෙන් යනවනේ ඒක. එතකොට අර යන කෙනෙකුට හරි අමාරු යන්න කරන්න.
1: ඔව් සීටි වන් මත එතුමගේ
0: මේ එතුමා කියන්නේ බස් වල වේගය වැඩි කියලා. දැන් ඕකෙම අනිත් පැත්තකුත් තියෙනවා. හරිද? දැන්
1: සෙමින් ධාවනය වෙන
0: බස්. දැන් මේක ඇත්තටම අපි පොදු තැනකට එන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක ප්‍රශ්නයක්. දැන් දුරගමන් සේවා බස් වලත් සමහර වෙලාවට අර සෙනග ගන්න ඕන හින්දා කොට කොට යනවා. එහෙම නැත්නම් එක පාර වෙඩිල්ල වගේ කඩාගෙන ගිහිල්ලා හරි කිලෝමීටර් 40ක් විතර නිකන් අපේ අර ඇස් වලින් කඳුළු පයින් ගානට ෂටර් එකක් කරපුවාම. හරි. ඒ තරම් වේගෙන් හුලං කඩාගෙන කාගෙන යනවා. ඊට පස්සේ කොට අර වැඩිපුර අල්ලගෙන ආපු වෙලාව ඊළඟ ටවුන් එකට යනකම් ලෝඩ් එක එකතු කරගන්න ඉතාලම සෙමෙන්දාවන්න. මේකට ක්‍රමවේදයක්. අර අපේ ජගත් මහත්තයා කිව්වා වගේ ඔය GPS සිස්ටම් එකක්. මොනිටරින් සිස්ටම් එකක්. මොකද මේ අර බස් එක මේ නගරේ ඉඳන් මේ නගරයට එන්න ඕන වෙලාවක් තියෙනවනේ. ටයිම් කීපර් කෙනෙක් ඉඳලා ඕක මාක් කරනවා. මම දැකලා තියෙනවා ඔය අරංගල හන්දිය ඉඳන් අපි මහරගම පැත්තට යනකොට විද්‍යාල හන්දිය එහෙම සමහරක් ඉඳලා ඒක ටයිම් එක මාක් කරනවා.
1: හැමතරම ඉන්නවනේ.
0: හැමතරම ඉන්න ඔය විදියට. එතකොට මේ ටයිම් කීපර් ළඟට එන වෙලාව එයාට තියෙනවා නිශ්චිත වෙලාවක්. ඒ අතර කාලය ඇතුළේ මේගොල්ලෝ වැඩිපුර වෙලාවක් ගන්නවා.
1: ඔව් මනුෂ්‍යයා දැන් මම දැක්ක හොඳ කාරණාවක් තමයි දුරගමන් සේවා බස් රථකම හයිවේ එක. එහෙමත් නැත්නම් අධිවේගී මාර්ගයේ භාවිතා කරලා යන බස් රථවල දැන් අපි මම දැක්ක මාකුඹරෙන් 6:30 ගතරගමින් 9:30. ඒකේ පැය 4 අතර ඉන්නේ මේ ගමන යන්න තියෙන්නේ. ඒකෝට ඉතින් සැලකිය යුතු වේගකින් යන්න වෙනවා. ඒක ආකාරී වේගකින් යන්න ඕන. හැබැයි ඕක අර ඔබ කියන වගේ දැන් හයිවේ එකේ වේග සීමාවක් තියෙනවනේ. ඒ කියන්නේ 100 යන්න බෑනේ. හැබැයි ඉතින් 100ට එහා යන්න වෙනවා ඔය කියන කාලෙට ගිහිල්ලා එතන මේවා කරගන්න. ඒ කියන්නේ සමහර තැන්වල හිමින් ගිහිල්ලා ඔබ කියන වගේ හයිවේ එකේ එළියට දැම්මහම හිමින් යන්නත් වැඩි දුරක් නෑ. ඉතින් හයිවේ එකේමනේ යන්න වෙන ඔය වගේ දුර. එතකොට අර අධිවේගෙන් ගිහිල්ලා තමයි ගමන හමාර කරන්නේ. ඉතින් ගමන සමහරවිට හමාර කරගන්න බැරි වෙනවා.
0: මේ හයිවේ එකේ නම් අපි දන්නවා වේග සීමාවන් තියෙනවා, නිවැරදිව නිරීක්ෂණය කරන නිලධාරීන් යොදවලා තියෙනවා. ඒ සියලු කාරණා එක්ක රනිල් අපිට පැහැදිලි වෙන කාරණේ තමයි ඔවුන් යම්කිසි නියාමනයකින් තමන්ගේ වාහනය ධාවනය කිරීමේ කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේක සාමාන්‍ය ප්‍රවාහන මාර්ග භාවිතා. අපි නුවර කොළඹ මාර්ගය, ඊට පස්සේ අනුරාධපුර කොළඹ, ගාල්ල කොළඹ, මාතර කොළඹ මේ වගේ සාමාන්‍ය මහාමාර්ග භාවිතා කරන රියදුරු මහතුරු ගොඩක් කලාවට හෝල්ඩ් එකෙන් හෝල්ඩ් එකට එනවා. සමහර තැන්වල අපි දැකලා තියෙනවා බස් එකේ නැගල කොළඹ එන්න බලන් ඉන්න මිනිස්සු ඉන්නවා. හරි. හැබැයි බස් හෝල්ඩ් එකේදී බස් දෙකම නවත්තන්නේ. එකක් සීටීබී එක ඉස්සරහින් වැඩි සෙනගක් අල්ලගන්න යනවා. ප්‍රයිවට් බස් එකත් ඒ සෙනගම ටාගට් කරගෙන යනවා. හැබැයි මග සමහරට බස් හෝල්ඩ් එකේ ඉන්න දුරගමනක් යන බලන් ඉන්න මිනිස්සුව ගන්නෙත් නැහැ. බස් එක නතර වෙන්නේ නැහැ. බස් දෙකෙන් එකක්වත් නතර කරන්නේ නැහැ. අද මගේ ජනතාව මේ විදිහට අභාසතාවයට පත්වීම කොයිතරම් අසාධාරණයිද. මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ බලධාරීන්ගේ සහ මේවා පිළිබඳව පැමිණිලි කරන්න ඒ පැමිණිලි බාර ගන්න කෙනෙක් ඉන්න. දැන් අර මාර්ගගත මගේ ප්‍රවාහන අධිකාරිය පිටිපස්සේ නොම්බරයක් ගහලා තියෙනවනේ. මමත් දවසක් ගත්තා. ඒකට කෝල් විතරයි ගන්න බැරි. හරි. ඒක මේ හරිය ප්‍රශ්නයක්. අපි බලමු මේවාට සම්බන්ධ වෙන නිලධාරීන් කියන සමහරට දුරගතන වතුම් කීපයක් නිසා කාර්යබහුල වෙලා ඇති. කොහොම නමුත් නිවැරදිව මේවා පිළිබඳව දැනුවත් කරන්න ඒවාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න නේද හිතවත්කම්
1: ලැබුවා. බස් රථයේ තිර හිංසනයක්, එහෙම නැත්නම් බස් රථයේ අධිවේගී ධාවනයක් මිනිසුන්ට හිරිහරවන ලෙස අපි කියනවා මේ රේඩියෝ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, එහෙම නැත්නම් ශබ්ද වාහිනී ක්‍රියාත්මක කිරීම, ඔය වගේ දේවල් දැන් අපි ශනිකව තියෙන එන කෝපෙත් එක්කනේ. දැන් හුඟක් වෙලාවට අපිට කතා කරලා තියෙනවා අපි අසන්නෝ, එහෙම නැත්නම් අපි ඔෆිස් එකේ අය මේක කාටද කියන්නේ කියලා අපිට ඕන තරම් ඇමතුම් වෙනවා. මෙන්න මෙහෙම බස් එකේ මේ වෙලාවේ වැරද්දක් වෙනවා, අපි කාටද කියන්නේ, තියෙන නම්බර ආන්සර් කරන්නේ නැහැ නේ කියලා අපිට ඕන තරම් ඇමතුම් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක තාමත් ඔය කොච්චර කිව්වත් සක්‍රීය මට්ටමේ නැහැ. ඉස්සරහින් මේ මාර්ග බාධකයක් දාලා බස් නවත්වන සිස්ටම් එකක් තාම අපේ ලංකාවේ නැහැ. ඔය කොච්චර කතා කරත් දැන් අපි සුමුදුරත් නැග මහත්තයත් මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ දේවල් විධිමත් කරන්න අපි සයිබර් ජෙන් එකට ඇවිල්ලා මේවා කතා කරනවා. ප්‍රවාහන ඇමතුමත් උත්සාහ ගන්නවා මේක ගොඩ දාගන්න. හැබැයි ඉතින් සමහර නිලධාරීන් තාමත් අර මේ ගමනේ තමයි.
0: හැමදේම නීතියෙන් ගොඩ දාන්න බෑ රටින්. ඒවට නීති හදලා මේවා කරන්න බෑ. සමහර දේවල් තියෙනවා අපිට මේ හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු විදිහට අපි විසින් වෙනස් කරගත යුතු දේවල්. අපි ඒ ගැන කතා කරමු. ප්‍රවෘත්ති විරාමයෙන් පසු උදයටයි විනාඩි 58යි.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරදිග නවයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිද

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කඩ විතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000ක් සහ කඩුවක් සමග අපරාධ කලි සාමාජිකයෙකු ගකිසකොට්ට අපරාධ විමර්ශනකාරශයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා අත්තරකට ගත් සැක්කරු මහ පරිබාණ්ඩ භද්‍රව ජාවරම් කරෙකු සහ සංවිධානාත්මක අපරාධ කරෙකු වන බඩෝ විටාසංකඩ වැත්තාගේ භද්‍රව ජාවරම විදේශගතව සිට මෙහෙවනු ලබන සුධාරකයන් අයගේ ගෝලෙකු බවයි පොලිසිය පවසන්නේ. අත්තරංගුට ගත් සැක්කරු රත්මලාන බංකලාව පාර රස්ටම් වත්ත පදිංචි වයස අවුරුදු 23ක පුද්ගලයෙක්. සිදේ සම්බන්ධයෙන් කකිසකොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා. යුද කෙටු බවසර කිරීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඵලදායි බව ඇමරිකා නියෝජිතයින් පවසනවා. රුසියාව හා යුක්‍රේන අතර පවතින යුද කෙටු බවසර කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත්වීමෙන් එංගතාවයකට එළඹීමටයි සැලසුම් කර තිබෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හමු වුණා. ඒ මොස්කව නුවරදී දවල බද්දරේ නිවේදනය කළේ ඉදිරිදී කඩා පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි. පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාව සර් කිරීමෙන් අනතුරුව ඇමරිකා නියෝජිතයින් පිරිස යුක්‍රේනයේ බලාපිටත් වුණා. එහිදීද පළදායි සාකච්ඡා පැවැත්වීමට හැකිවනු ඇති බවයි දවල බද්දරේ සඳහන් කළේ. මීරග ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: අද 9:10 වෙලාව අපි රටවාහන විශේෂයෙන් පොදු ප්‍රවාහනයේ නියාමනය කළ යුත්තේ කොහොමද, යම්කිසි නියාමනයක අවශ්‍යතාවක් තියෙනවද කියන කාරණය පිළිබඳව කතා කරමින් ඉන්නේ. සජයිත් සමාජ කතිකාව සමස්ත පොදු මහජන ජනතාව වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඔබට පුළුවන් අපිට කතා කරන්න 011-2-7-4-6-6 දුරකථන අංකයට, ඒ වගේම 07-3-93-5-93-7 කියන අංකයේ ඔස්සේ ඔබේ අදහස් අපිට වට්ස්ඇප් කරන්න පුළුවන්. මේක පුදුම රටක්. මේ රටේ මිනිස්සු කවදාවත් හදන්න බෑ. මිනිස්සු තමන්ට දෙයක් වෙනකන් ලොකු කතාන්දර කියමින් ඉන්නවා. හැබැයි තවත් කෙනෙක්ගේ ජීවිතයක තියෙන වටිනාකම කිසි කෙනෙක් තඹේකට මායින් කරන්නේ නැහැ. මිනිස්සු දැන් සත්තු වගේ හැසිරෙන්නේ. රථවාහන සම්බන්ධයෙන් නෙවෙයි, දවස ගානේ තැන තැන බල්ලෝ බලල්ලු වගේ මරා දාන මානසිකත්වයක් අපේ රටේ මිනිස්සුන්ට කොහොමද ඇති වුණේ කියලා මම අදටත් කල්පනා කරනවා. තව කෙනෙක්ගේ ජීවිතයක තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද. අද උදේම ඕගොල්ලෝ කිව්ව කතාව මට හොඳට මතකයි. වතුරට වැටිච්ච ගෝඹියෙක් හරි පුළුවන් නම් බේරන්න, ඒක තමයි ජීවිතේ සතුට. තවත් කෙනෙක්ට තමන් නිසා හානියක් නොවන විදිහට වැඩ කරන්න හිතන්න. උදේ පාන්දර බස් එකට, වාහනයට, මෝටර්සයිකලයට, තමන්ගේ කාර් එකට ගොඩ වෙලා ගමනේ ආරම්භ කරන්න කලින් හිතන්න පාරේ ප්‍රශ්න කන්දරාවක් තියෙන මිනිස්සු ගමන් කරනවා. ඒ නිසා මම අවබෝධයෙන් සිහියෙන් ගමන් කරන්න ඕනේ කියලා. මත්පැන් පානය කරලා ඉන්නවා නම් කිසිම වෙලාවක වාහනේ අසුනේ ඉඳගන්නේ නැහැ කියන පොරොන්දුව තමන් තමන්ට දෙන්න. මොනම හේතුව නිසාවත් මත්පැන් පාවිච්චි කරපු වෙලාවක, මද්‍රව්‍ය ගත්ත වෙලාවක, කිසිම හේතුවකට වාහනේ පදින්නේ නැහැ කියන පොරොන්දුව තමන්ගේ පවුලේ උදවිය දෙන්න. ඔබ වගේම ඔබේ දරුවන්ගේ, ඔබේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරන්න ඔබ හිතනවා නම් මේ අනතුරු වළක්වා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ කාලීන මාතෘකාව ගැන කතා කිරීම ගැන. එහෙම තමයි කියලා තියෙන්නේ. නමක් හැබැයි සටහන් ගැල්ල නැහැ රණී.
1: ඒ අදහස එහෙම කියනකොට අපිට දුරකථනයෙන් නෝරින් සමන් මහත්මයා ඉන්නවා. අයිබෝන් සුබෝදයසන.
2: අයිබෝන් මහත්මයා, මම මේ මාතෘකාව මාතෘකාවක් මහත්මයා, මට මං හිතන විදිහට මේකේ නිලධාරීන් බලධාරීන් අර අඳුර යටපත ගන්නවා වගේ, කියන්නේ අර ප්‍රශ්නේ හරියට තේරුම් නොගෙන කටයුතු කරනවා කියලා හැඟීමක් මට එනවා. මොකද හේතුව දැන් ඔය සියදුරෝ දැනුවත් කරන එක එක රියදුරන් මේ පුහුණු කරනවා බලත් බවලින්, එහෙමත් රියදුරන් මං දැන අවස්ථා ගණනාවක් පුහුණු කරා. ඒ වගේම දැන් ඔය තවත් රියදුර බලපත්‍ය හඳුනා දෙන්න යනවා. මං හිතන්නේ මේවා සාර්ථක වෙයි කියලා. මොකද ඒකට හේතුවක් තියෙනවා. හේතුව දැන් මම උදාහරණයක් වශයෙන් කියන්නම්. අපි ගමු අංක 1 මහනුවර කොළඹ මාර්ගය ගමු. මේ මාර්ගය ගත්තාම මේ බස් රථවලට අංක පිළිවෙලක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ අංක 1, 2, 3, 4, 5 ආදී වශයෙන් අංක පිළිවෙලක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට අද එකෙන් පටන් ගත්තනම් 25ට වගේ ගිහිල්ලා නතර වෙනවා. ඊළඟ දවසට 25න් පටන්ගෙන 50ට වගේ ගිහිල්ලා නතර වෙනවා. ඒක ඔය විදිහට ගියාම සාමාන්‍ය අපි ගමු අංක 100 බස් රථය කියලා. එතකොට මේ බස් රථය ධාවනය කරන්නේ දින 7කට එකයි. එතකොට මෙහෙම බලපුවාම මාසික දුවගෙන ගමන් වර්ගීයද, අවුරුද්ද දුවගෙන ගමන් වර්ගීයද? හැබැයි අවුරුද්ද පුරාවට මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවන්න ඕන, ලොක් සීට් වලට ගෙවන්න ඕන, පිවිසුම් ගෙවන්න ඕන, රියදුරු කොන්දොස්තර ඒ වැටුප් ගෙවන්න ඕන. ඒවා දෛනිකව දරන මොකද ඒ රියදුරු කොන්දොස්තරගේ වැටුප් පවා ගෙව්වේ නැත්තම් ධාවනය කරන දවසට මේ සේවක මණ්ඩලයක් හොයාගන්න ක්‍රමයක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් එක දවසකට ඒ මාර්ගයෙන් හොයන්න පුළුවන්නේ අපි හිතමු රුපියල් 10,000 කියලා. නමුත් අර දවස් 4ක් ධාවනය කරන්නේ නැතුව හිටපුවාම රුපියල් 40,000ක් ටාගට් එක එනවා. ඒ 40,000ක් හොයන්න ඕන. මෙන්න මේ තරඟකාරීත්වය තමයි මේකට හේතුව. මෙන්න මේකට තමයි මේ පහුගිය දවස්වල මුරමකයි ඒකාබද්ධ සේවාවක් කරන්න දුර්ගම සේවන වල හඳුන දෙන්නට එක මහත්මයෙක් කතා කරලා කිව්වා. විධිමත් කාලසටහනක් වගේ. මෙන්න මේක තමයි මමත් කියන්නේ, විධිමත් කාලසටහනක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉස්සර චන්ඩියෝ දාගෙන බස්සවල ධාවනය කරා, ඊට පස්සේ රජය මේකට සම්බන්ධ වෙනකොට අපි හිතුවා මේක තියෙන්නේ ප්‍රශ්න දෙකයි, මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබෙයි කියලා. එකක් තමයි අර මේ දැන් අර එක්සමින මහත්තයා කිව්වා ඒකාබද්ධ කරන්න ඕන කියලා. ඒක හරි, එක එක කාරණයක්. ඊළඟ එක තමයි විධිමත් කාලසටහන. විධිමත් කාලසටහන කියන මාත්මයා මේ කාලසටහනක් කියූපමණින් අවල්ලට අවල් බස් රථය, අවල්ලට අවල් බස් රථය කියන්නේ නෙවෙයි. මේක විධිමත් වෙන්න ඕන. ඒ කියන්නේ ඔය විදුමත් කාලසටහන හදානිනකොට අවසාන වෙන ප්‍රශ්නයක් අවශ්‍ය කරන බස සංඛ්‍යාව. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ බස් රථ 50ක් අවශ්‍ය තැනට බස් රථ 400ක් 500ක් තියෙනවා. ඒතකොට මොකද්ද අයින් කරන්නේ? මොකද සාහනට යොදවන්නේ? ඔන්න ඔක තමයි කියන්නේ ප්‍රශ්නේ. එතකොට තමයි අර මම කලින් කිව්වා වගේ දින 4කට වතාවක් 5කට වතාවක් බස් රථයෙන් ධාවනය කරන්න වෙන්නේ. එතකොට අර ටාගට් එක වැඩි වෙනවා. මෙන්න මේ තරංගකාරීත්වය නිසා තමයි බස් රථය කොටනවා. කොට කොට ගිහිල්ලා ඊට පස්සේ කාලය මදි වෙනකොට උපරිම වේගකින් යන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ යන ගමනේ තමයි ඔය අනතුරු වලට ලක් වෙන්නේ. මගින්ට බස් රථය වල ගමන් කරන්න බැරි පැත්තට විසි වෙන රටයක්. ඔය කියන්නා වූ සියලුම ප්‍රශ්න ඇති වෙන්නේ ප්‍රධානම හේතුව නෝක. කවදාකවත් මේක තේරුම් ගත්තේ නැහැ අපේ බලධාරීන්වත් නේද දැනනවා. ඉතින් වැරදි කරන පුද්ගලයා ඊතල කාමරික අකුල් දෙක වනවනව ඉන්නවා. නමුත් අර අහිංසක රේදුරයි කොන්දොස්තරයි තමයි මේ අපහසුතාවයට පත් වෙන්නේ. මමත් අවුරුදු 58යි මට දැන්. අවුරුදු 35ක් මාත් පෞද්ගලික බස් රේදුරි. මම හොඳාකාරව මේක මේ දන්නවා දැනගෙන කතා කරලා තමත් බස් රට පිළිබඳව ඕනෑම ප්‍රශ්නයක් මට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ওই ඉස්සෙල්ලා මම කල්පනා කරලා තියෙනවා මට කතා කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රශ්නයක් අවශ්‍ය නම් මම අහන්න පුළුවන්. එකම බස් නැවතුම්පලකින් එකම ගමනාන්තයක් කරා එකම වෙලාවට බස් රථ තුනක් ගමන ආරම්භ කරනවා. මොකද කෝබෝගේ බස් රථයයි පෞද්ගලික බස් රථයයි සිටින් බස් රථයයි බලන්න ආරම්භෙදිම ටේස් එකක්. එතකොට තවත් අතුරු කියන්නේ අපි හිතමු අනුරාධපුර මාර්ගයේ අනුරාධපුර මහනුවර මාර්ගයේ ගත්තොත් ওই මාර්ගයේ ධාවනය කරන තවත් බස් රථ තියෙනවා. යාපනයේ බස් රථය, වවුනියාව බස් රථය, ඒවගේ බස් රථ. එතකොට ඒවත් එක්ක මේ බස් රථ තරංගයක් තියෙනවා ගැටෙනවා. එතකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේකට නියමිත කාලසටහනක් නැහැ. මෙන්න මේක තමයි කාලසටහන් ප්‍රශ්නේ තමයි 100%ක්ම බලපාලා තියෙන්නේ.
0: හොඳයි දැන් ඔබ ඔබ අද්දකීම් සහිත රියදුරෙක් නිසා මම මෙහන්නේ. අපි ගත්තත් එහෙම පිටකොටුවේ වැස්ටියන් මාවතෙන් වෙන්න පුළුවන් ගුරුසිංහපුර පැත්තෙන් ওই යන බස් ටික. සාමාහාර අපි ගත්තොත් උදාහරණයක් විදිහට එක්තරා මාර්ගයක් මහනුවර මාර්ගය එක පැත්තකින් ඒක යාපනය දක්වා යන්න පුළුවන් මාර්ගයක්නේ. අබේබුස්සෙන් හැරිලා ගුරුනෑගල හරහා යාපනය පැත්තට ගමන් කරනවා. මේ මාර්ගය අපි ගත්තොත් එහෙම අබේබුස්සට එනකන් ඉන්න මගින්ට ඔය කියන ඕනෑම බස් රථයක ගමන් කරන්න පුළුවන්. හරි. එතකොට මේ මාර්ගය භාවිත කරන මගීන්ට වගේම රියදුරු මහතුරුන්ට සාමාන්‍යයෙන් එක බස් එකක ඉඳන් තව බස් එකක් පිටත් වීමේ වෙලාව සාමාන්‍ය විනාඩි 10ක විතර පරතරයක් තිබුණොත් ඔය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද අපේ මහත්තයා? අඩුම තරමට කියන්නේ පිටත් වීමේ වෙලාව.
2: පුළුවන් හැබැයි ඉතින් ඔතන අර මං කලින් කිව්ව විදිහේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර ටාගට් එක පිළිබඳව ප්‍රශ්නයක් තමයි ඔතන ඉන්නේ. ඒ කියන්නේ බස් රථයක් ධාවනය කරන්නේ රටියකට එකල වතාවයි නම් එතකොට ටාගට් එක වැඩි වෙනවා. එතකොට මේ ටාගට් එක හොයන්න යනකොට අර විනාඩි 10 ලැබෙන විනාඩි 10 මෙයා මේ 10 උඩරිම පස්සට තියලා ඒ කියන්නේ කොට කොට ගිහිල්ලා ඊට පස්සේ විනාඩි 10 නැවත ඉදිරියට ඇඩ්ජස්ට් කරගෙන
0: දැන් අපිට තියෙන ප්‍රශ්නේ මෙහෙමනේ. අපි හිතමු දැන් අපි ගත්තොත් එහෙනම් පැය භාගෙන් භාගෙට තියෙන බස් රථ තියෙන මාර්ග තියෙනවනේ. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට එහෙම මාර්ගවල හිතාම හිමින් සමහර බස් වල අපිට හිතෙනවා සෙකන්ඩ් එකකින් එහාට ගියර් එකවත් මාරු වෙන්නේ නැති තරම් එහෙම වේගයක් තමයි රඳවගෙන යන්නේ. හැබැයි අපි හරියට නිකන් මේක මේ එක දවසක පොඩි කැපකිරීමක් කළොත් මේක වෙනස් කරන්න පුළුවන් කියලා මම පෞද්ගලික විශ්වාස කරනවා. ඔබතුමාටත් මේ අත්දැකීම ඇති. මම වැරදිනම් නිවැරදි කරන්න. දැන් අපි හිතමුකෝ පැය භාගයක් ගමනාන්තය සඳහා පැය දෙකක කාලයක් දීලා තියෙනවා. හරි. ඒකට ඒ කාලය හිමින් හිමින් ඒ තරම් අඩු වේගකින් නම් යන්නේ මගිය අපහසුතාවයටපත් වෙනවනේ. එතකොට අපි ගත්තොත් එම නිකවරටියේ ඉඳලා කුලියා පිටිට යන බස් මාර්ගය මම හොඳට දන්න පාරක්. පැය දෙකක් විතර වගේ ලොකු වෙලාවක් ගන්නවා. ඉතාලම හිමින් යන්නේ. ගෙදරින් ඉන්න කෙනෙක්ට ඕන ලෑස්ති වෙලා එන්න පුළුවන් ඒ තරම් වෙලාවක් හරි ඕල බලන් ඉන්න එහෙම මාර්ගයක්. ඒ සම්බන්ධයෙන් අපිට දෙකින් දිගටම චෝදනා එල්ල වෙලා තියෙනවා. එතකොට මේකේ ධාවන කාලය තව ටිකක් අඩු කරලා අපිතුත් ඒ දුර සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් ප්‍රමාණයක් තියෙන බස් එකක් ධාවනය කරන්න පුළුවන් නගරවල නවතින්න ඕන වෙලාවක් තියෙන මේ ඔක්කොම කැල්කියුලේට් කළා. අපි තව වෙලාව අඩු කරමු. මේ යන වෙලාව හැම බස් එකකටම ඒ ගානට දුන්නොත් ඒ එක්තරා වේගයේ ප්‍රඳවාගෙන යනකොට මේ ඔබතුමාගේ බස් රථයට ගොඩ වෙන්න බැරි මගියා. ඊළඟට මගේ බස් රථයට ගොඩ වෙන්නේ අපි දන්නවනේ ඊළඟ පැයභාගයේ තව බස් එකක් එනවා කියලා. හරි. එතකොට අර කොට කොට යන්නේ නැතුව ඒ වෙලාවේ හෝල්ඩ් එකේ ඉන්න මිනිස්සු ටික අරගෙන ඉක්මනින් ඉක්මනින් මේ බස් රථයේ ගමන් කළොත් හැමෝටම සාධාරණව බෙදී යාමක් සිද්ධ වෙන්නේ නැද්ද?
2: සාධාරණව බෙදී යාමක් නම් සිද්ධ වෙනවා. නමුත් අර මංගලින් කිව්වට අමතම මමත් නැවතත් කියන්නේ. ඒ කියන්නේ මෙයා උත්සාහ කරන්නේ තමන්ගේ මල්ල පුරව ගන්න. එතකොට තමන්ගේ මල්ල පුරව ගැනීමේදී මෙයා දන්නවා අහවල් බස ඉස්සරහට එන බස් රථයට දුරකටනින් කතා කළා. ওই දුරකටන කතාවක් කියන්නේ ඔහොමයි. කතා කරලා අහනවා අර බස් රථේ කොහෙන්ද එන්නේ. ඒ විදිහට මේ බස් රථේ පුළුවන් තරම් පස්සට අරගෙන මේ අර ඉන්න මගින් පුළුවන් තරම් පටව ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අර සල්ලි පසු ප්‍රසාමයන්ක් තමයි තියෙන්නේ. එතන අර කාලය පිළිබඳව මේ ප්‍රශ්නේ ඔබතුමා කිව්වට කාලය පිළිබඳව එයාට විස්තර දෙන්නත් නැහැ. එයාට ඕනේ සල්ලි.
0: ඔව්.
2: අන්න ඒ ප්‍රශ්නේ නිසා තමයි කියන සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ.
0: හොඳයි බොහොම සුදී පැහැදිලි කිරීමට එතුමා වෘද්ධියෙන් උරුදු ගානක රියදුරු අද්දකීම් තියෙන චරිතයක් ඒ නිසා අපි ටිකක් වැඩිපුර එතුමත් එක්ක කතා කළේ. රනිල් දැන් මේ එතුමත් කිව්වනේ අර දුරකථන ප්‍රශ්නයක් ගැන. මේක අපි දැකලා තියෙනවා. ජංගම දුරකථන තියාගෙන මග දිගට මම හොඳටම දන්න ස්ථාන කීපයක් තියෙනවා. ඒ සැලෝන් වලට එතකොට ටේලර් ෂොප්ස් වලට මේගොල්ලෝ රීලෝඩ් එකක් එහෙම දාලා සපෝට් එකක් දීලා
1: තියෙනවා.
0: හරිද? ඒ හන්දිය පහ වෙන වෙලාවට දැන් අපි හිතුවොත් මොකක් හරි NC 55යි 55 කියලා. ඔය රූට් එකේ දින බස් ඒ ඇයිට හොඳට මතකයි. NC 55යි 55 දැන් ගියා. කියලා පිටිපස්සෙන් එන බස් එකට පණිවිඩය දෙනුනේ. හැම බස් එකකින්ම අර මේ පණිවිඩය දෙන ගණන සාමාන්‍ය රුපියල් 100 150 කරී ලෝඩ් එකක්. එහෙම නැත්නම් මොන හරි වෙන ගාණක් ලැබෙන ක්‍රමවේදයක්
1: තියෙනවා.
0: ඒ කියන්නේ ටයිම් කීපර් නෙවෙයි මේ හන්දියට එනකොට මෙතනින් ඔන්න දැන් මේ බස් එක පිටත් වුණා. ඔයා වේගවත් වෙන්න එපා. දැනුයි යන්නේ. තාම මේ හන්දිය නම් කවුරුත් එකතු වෙලා නැහැ බස් එකට. හරි මේ පණිවිඩය ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි හිතුවොත් කිලෝමීටර 100ක් 150ක් යන මාර්ගවල දිගටම එහෙම තියෙනවා. ඔය බුලත් ටික ගන්න නවත්තන කඩවල ටිකක් තියෙනවා දන්නවද? නూరు පාර එහෙම යනකොට තියෙනවා. ඒගොල්ලෝ කියනවා 42යි 52 ගියා මේ කඩවත බස් එක. හරි 60යි 64 ගියා අනුරාධපුරේ බස් එක. දැන් යනවා ඇති. තාම ඕන්නම් යක්කල බහු ගල්ලා ඇති. ඒ පණිවිඩ ටික හම්බ වෙනවා. එතකොට අර රියදුරු මහත්තයා කිව්වා වගේ මේගොල්ලෝ ඉතාලම මේ කලමනාකරණයෙන් යුතුව වෙලාව බැලන්ස් කරගෙන හිමින් හිමින් කොට කොට කොහොම හරි සෙනග එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන යන උත්සාහ කරනවා. මේකට අර නිවැරදි රාමුවක් එතුමා පැහැදිලි කරන ධාවන කාලසටහන නිවැරදිව නිර්මාණය කළා. කෙනෙක්ට ටර්න් ගන්න වැඩි කරලා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන මොකද මේ කර්මාන්තේ බස් හිමියන් සහ මේ රැකියාව කරන අය පවතින්නත් තිබේ.
1: ඔව්.
0: හරි. ඒ අය පැත්තකට වුණොත් එහම අපිට රස්සාව නැහැ. අපිට දවසක දවස් හතරකට සැරේ රස්සාව තියෙන්නේ කියලා ඒගොල්ලන් ඒ රසව අතහැරලා වෙන තැනකට ගියොත් ඇත්තටම අපේ ධාවන මේ අවශ්‍යතාවය සපුරා ගැනීමේ පිරිසේ යම් කිසි අඩුවක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක තුනම බැලන්ස් වෙන විදිහේ යෝජනාවක් අනිවාර්යෙන් මේ වෙලාවේ අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. මේ පණිවිඩය බලන්න උගරණී. සුබෝදයසන කාලීන මාතෘකාවක් ගැන කතා කිරීම සම්බන්ධයෙන් පළමුව ස්තුතිවන්ත වෙනවා. කොච්චර අයියේ මේ ගැන කතා කළත් රියදුරන්ගේ වගේම මගින්ගෙනොත් හරියට මේ මගිනොත් හරියට බීරියලින් වගේ. අයියේ හැටන් කොළඹ පාර කියලා කියන්නේ වංගු සහිත පාරක්. හරි. ඒත් ඒ පාරේ යන සමහර බස් රියදුරන් ෆෝන් එක කණේ ගහගෙන කතා කර කර යන අවස්ථා අනන්තවත් දැකලා තියෙනවා. ඒත් පොලිසිය ඉදිරියෙන් ඉන්නවා කියලා ඉදිරියෙන් එන වාහනේ සිග්නල් එකක් දෙනවා. එතකොට ඒ රියදුරා කිසිම වරදක් නොකරපු කෙනෙක් වගේ හෙමින් පරිස්සමට යනවා. මේ ළඟදී මෝටර් සයිකලේ ගිය පිරිවිලමයි දෙන්නේ ඉංගිරියාවත් හරියට සෙල්පි ගහ ගහ ගියා. එතන ඉඳලා ටික දුරක් යද්දී ආරංචිනා බයික් එක ඇක්සිඩන්ට් වෙලා කොල්ල දෙන්නම නැති වෙනවා. එයාලා ගොඩක් ඈතකලමයි දෙන්නේ. වාහනයක් අතර ගත්තට පස්සේ මිනිස්සු හිතනවා රාජ්‍යයක් හම්බ වුණා කියලා. එහෙම හිතනවා ඇති කියලා මං හිතනවා. මගේ පෞද්ගලික අදහස ඒක. මගේ අදහස නම් වැරද්දක් කරපු රියදුරන්ට ආපසු ලයිසන් එක ගන්න බැරි විදිහේ ක්‍රමවේදයක් හදුවා නම් හොඳයි කියන එක. එහෙම තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ අදහස් යෝජනා ඔබටත් ඇති. ඔබට මේ සංවාදයේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. අපි දුරකථනංක මතක් කරමු රනිල්. හැමෝටම පුළුවන් කතා කරලා මේ වෙනුවෙන් ඔබේ අදහස් එකතු කරන්න. මේ කතා කරන්නේ කාට හරි පහර ගහන්න නෙමෙයි, කාගේ හරි රස්සාවක් විනාශ කරන්න නෙමෙයි. අපි මේ අඩුපාඩු ටික හදාගත්තොත් රටක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්.
1: අපිට තව පැය භාගික කාලයක් තියෙනවා, විනාඩි 35ක කාලයක්. ඒ අතරේ ඔබ අපිට කතා කරන්න 0112 774 606 0112 775

0: වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
3: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
4: ඒකියා සුරකින් මගතොට
5: LLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය LLP හදහන. ඔබත් අදම LLP හදහන බලා ගන්න.
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
7: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
8: අපේ අම්මගේ දරාවද

0: පිළිපන් රටක්. පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: විශේෂ පොල්ලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොල්ලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළදරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළදරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011
3: ලකඩහගෙන ඉන්නේ උදේ 9:30යි.

0: Flashlight.
1: අපි කියන්නහදන් ඒ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල NLB සුබ දවසක් ලොතරැයි අපි පටන් ගමු. කන්‍යා ලග්නයේ වාසනාවන්ත අංක 14 60 61, කන්‍යා ලග්නයේ 14 60 61 වාසනාවන්ත අංක, විශේෂ අංකයේ 61 25, විශේෂ අංකයේ 61 25. NLB ජය ලොතරැයි F

ලේසි අක්ෂරේ වාසනාවන්තංක 4187 4187 තමයි දුරකතන වාසනාවන්තංක වෙන්නේ. ඊට පස්සේ අද සම්පතල උතරයි අංක රටාව 6626 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266 6266
හැට මේෂ ලක්නය තුන තිස් දෙක පනස් හය හැට. දන නිධාන අයි ඉංග්‍රිසි අක්ෂරය වාසනාවන්තංක දහනවය විසිහතර හැට හතර හැට පහ. අයි දහනවය විසිහතර හැට හතර හැට පහ. මෙගපව ලොතරයේ එච් ඉංග්‍රිසි අක්ෂරය ප්‍රසාධංකයන්ක හත වාසනාවන්තංක විසිහත තිහ පනහ සහ පනස් හතර විසිහත තිහ පනහ පනස් හතර එච් ඉංග්‍රිසි අක්ෂරය ප්‍රසාධංකයන්ක හත. ගොවිසත ලොතරයේ එස් ඉංග්‍රිසි අක්ෂරය වාසනාවන්තංක දහය දාසේ තිස් හත හැත්ත හත. එස් දහය දාසය තිස් හත සහ හැත්ත හත. මහජන සම්පතේ කේ ඉංග්‍රිසි අක්ෂරය වාසනාවන්තංක එක පහ හය දෙක හය හය. එක පහ හය දෙක හය හය තමයි මහජන සම්පතේ ජයග්‍රාහී අංක වෙන්නේ. අදත් සුපිරිතයි ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package ප්‍රසක් SLT Mobitel Fiber
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: රටම දකිනා නාගත හිමේ
6: සර්ච් ලයිට්
5: හෙට දිනන්නේ මම බිමයි අපගේ
7: නවය විනාඩි 37 රනිල් මේ මැසේජ් එක බලන්නකෝ දැන් මම මේක මොකද බරක්ුණේ කියලා බල බල හිටියේ හරි සම්මාස්ත බස් පද්ධතියේ සමහර ප්‍රශ්නවලට මාධ්‍යත් වගේ කියන්න ඕනේ මම අපේ පැත්තට ආපු ඇඟිල්ල මම ඕනතරම් අහලා තියෙනවා ලංකාවේ රේඩියෝ චැනල්ස් වල ඉන්න ගිරව් වගේ නිවේදකයෝ කියනවා මේ වෙලාවේ අර බස් එකේ කන පැලෙන්න අපි වහගෙන ඉන්නවා කියලා හරි බස් එකේ කන පැලෙන්න ඔයාලව අහගෙන හිටියට ඒ මිනිස්සු ඉන්නේ හරි අමාරුයි. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයට බස් එක කොහේ හරි නතර කරපුවම කීයක් හරි දෙනවා ඇති. මොකක්ද අහන්න රේඩියෝ චැනල් එක කියලා. ඒ වුණාට බස් එකේ ඉන්න මිනිස්සු පුදුම කංගරච්චලයකින් ඉන්නේ. අනේ පුළුවන් නම් බස් ඇතුලේ රේඩියෝ අහන එක නවත්තලා දෙන්න. හරි. ඒක හරි හිසර දෙයක්. අහන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා අධික ශබ්දයෙන් ගුවන් විදුලි යන්ත්‍ර එහෙම නැත්නම් ගීත ප්‍රචාරය කිරීම මිනිස්සුන්ට හිසර දෙයක්. ඒක පාලනය කිරීමක් කරන්න කියන ඉල්ලීම තමයි කරලා තියෙන්නේ. ඒ ඇත්ත අපිටත් ඇහෙලා දෙනවන්නේ. අපි වහගෙන ඉන්නවා කන පැලෙන්න සද්දෙට මෙහෙම කියවෙනවා. ඉතින් එහෙම තමයි මොකද මැසේජ් එකේ වෙනකොට එවන්නේ තේමනේ. ඔයාලා අපි වහගෙන ඉන්නවා සද්දෙට කන පැලෙන්න කියලා. ඉතින් එහෙම අපේ කට්ටියත් කන පැලෙන්න කියලා සමහර වෙලාවට කියනවා ඇති අපේ වෘද්ධිය ශේෂ්ඨු ඉන්නයි. කොහොම වුණත් තමන්ගේ බස් එක ඇතුළේ තමන් විශ්වාස කරලා බස් එකට ගොඩ වෙන මිනිස්සුන්ගේ නිදහස ආරක්ෂා කිරීම රියදුරු මහතුරුන්ගේ කොන්දොස්තර මහතුරුන්ගේ වගකීමක් කියන එක අපි ආයෙම ආයෙම මතක් කරන්න ඕනේ.
8: අපිට අමතුමක් තියෙනවා ඒ අතරේ පියසේන මහත්තයා සේරුවා විලින්. පියසේන මහත්තයා අයිබුවන් සුබෝදෑසනයි.
9: අයිබුවන් සුබෝදෑසනයි.
8: ඔව් කියන්නකෝ ඔබතුමාගේ අදහස්.
9: මම ඔබතුමාගේ වැඩකට අන්තරව ගහනවා.
8: ඔව්.
9: මේ හොඳ හොඳ මාතෘකාවට ආවි දැන් ඔබතුමාගේ කියමු දැන් අර ඒ නිවේදක හරින වැඩක්. ඕක තමයි අපි තියෙන ඉස්සේ ගන්නේ. බස් එකට නැග්ග වෙලාගේ අපි මානසිකත් වෙනයි මේ බයිල නටන්න වගේ දාගෙන ඇහෙන්නේ නැහැ අපි කියන දේ ඇහෙන්නේ නැහැ කොන්ග්‍රස් මහත්තයා අහවල දිහාද කියලා ඒක ඒක කරදරය අනිත් එක බස් පද නිර ගමන් සේවා බස් පද තියෙනවා බස් පද දෙකක් අතර තියෙන කාලවකවානුව ඒ මං හිතන්නේ එහෙම කාලයක් නම් හරයි කියලා කොතනකවා මම සේරුව ආවිද ඉන්නේ මුතුල් සේරීල කොළඹ මුතුල් සේරීල නුවර මේ මෙතනින් බස් රථ දෙකක් උදේට පිටත් වෙනවා බස් රථ දෙකේ අතර පරතරය විනාඩි 15 විතර ඉතින් එච්චර දුර ගමන් යන මිනිස්සු නෑ මෙහි මේ අර ඒ බස් රථ නියම වේලාවට දෙමෙයි කියලා මට හිතෙනවා එන්නේ සාමාන්‍යයෙන් පැල්බාග විනාඩි 45කවත් පරතරයක් තියලා ওই බස් රථ දෙක ඉනවනම් ඉතාම වටිනායි ඒ එපමණක් නෙවෙයි මම තිරිකුණාවලේ ගියම දන්නවා තිරිකුණාවල ස්ටෑන්ඩ් එකෙන් බස් කප්පේ පිටත් වෙනවා මඩකලපුව කොළඹ හරි කොහේ යන බස්වල දුර ගමන් ඒ බස්වල මීටර් 100ක් විතර ඇවිල්ලා ගහක්කට නවත්තරයි එතන නවත්තක නේද සෑහෙනලා ඊට පස්සේ ඒගොල්ලෝ සුදියා බල බල එතන ඉඳලා ඉදි ගමනේ හිමි 490 හරිය පමණ නැලක ඒ ගමනේ ඉන්නවා එතන ඉඳලා එක්කම්ම තින්නේ ඇඟ හිරියටනවා යන යාම ඔන්න ඒ වගේ සිද්ධි කන්තලේ ඉඳලත් එහෙමයි කන්තලෙන් හේරි දහරා මුතුරෙන් හේරි විලන බස්සද එකහමාරට එකක් යනවා නම් ඊට කලින් බස්ස තියෙන්නේ 12ට නම් ඒගොල්ලෝ එක වෙනතුරුත් බස් යන්නේ සමහරවල්. එහෙම උදාහරණයක් වශයෙන් කිව්වේ එහෙම තියෙනවා. එතන මේ වේලාස සටහන් කරගෙන යන ඩ්‍රයිවර් කෙනෙකුත් ඉන්නදි ඒ බස් එකට මෙහෙවන්න කෙනෙක් නැහැ. මොකද දෙග්ගලික බස් සහ ලංගෝ බස් දෙක එක මේ දුවන්නේ තියෙන්නේ තරංගයක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට අර පස්සේ යන එන්න තියෙන බස් එක මගදී ඉස්සර කරන්නත් වෙනවා. එතකොට ලොකු තරංගයක් ඉස්සින් යනවා. මේ බය පාටක් පොඩක් නැහැ මිනිස්සුන්ගේ බස් එකේ ඉන්නේ. ඒ ආකාරය. අනේ මෙන්න මේක පොදු සේවාවක්, මගේ සේවාවක්. මේක යම් කිසි කළමනාකාරීත්වයකට ගෙනේම නම් ඔබතුමාලා දෙනබ්බෝ යෝජනාව සාකච්ඡාව ඉතාම කාලෝචිතයි. මේ බස් වල කාලසටහන් ඒකාබද්ධව යම් කිසි ක්‍රමවේදයකට ඇතුළු කරනවා නම් හොඳයි. අර කියපු කලින්ම අර බජව දාගෙන සින්දු අහගෙන යන මිනිස්සු නෙමෙයි මල ගෙදර යනවා, පින්කම් ගෙදර යනවා, ලොකු කරදරයක් වෙලා ලෙඩෙක් බලන් යනවා. ඒ මිනිහට මොන සින්දුද එපා වෙලා. ඉතින් මේකට ගලසින් ගහන්න තරම් හිතනවා මේ එළියයි කියන හිතේ වේදනාවට කරදරේට.
7: හොඳයි, බොහොම ස්තුතියි එතුමා.
8: පියසේන මාත්‍යා සේරුවාලේ
7: අදහස සහ සමාජය තුල ජීවත්වලා අධ්‍යක්ෂ සහිත වැඩිහිටියෙක්ගේ කාර්යභාරය ඉටු කරන්න. මෙන්න මේ අදහසටත් අපි ටිකක් අවධානය යොමු කරමු. විවිධ අයගේ අදහස් මේ වැඩසටහනේදී ඉදිරිපත් වුණා. මේ අදහස දක්වන විශේෂයෙන්ම ඇසට දැක ඇති කනට ඇසී ඇති අවිනේවත් ලෙස ආලෝක සංඥා තිබෙන ස්ථානවලදී නලා ශබ්ද කිරීම සම්බන්ධයෙන් ඔය තලවතුගොඩ හන්දියේ තියෙනවා හැම එකක්.
8: හරි.
7: එක් එක් දිශාවන්ට වාහන ධාවනය නොකරන ලෙසට ආලෝක සංඥා වැටි, ඒ කියන්නේ රෙඩ් ලයිට් පත් වෙලා
8: තියෙනවා.
7: හරි. නියමිත කාලයෙන් පසු නැවත ධාවනයේට සංඥාව ලැබෙනවා. ග්‍රීන් ලයිට් එක වැටෙනවා. එතකොට ඉදිරිපස රථයේ ගියාට පසුන්නේ පිටිපස්සෙ තියෙන රථයට ඉදිරියට යන්න පුළුවන්.
8: නමුත්
7: ආලෝක සංඥාව වැටුණු ගමන් ඒ රථ පොලිමේ පිටිපස්සෙම ඉන්න කෙනා මරහඬ තලාගෙන ලලාව ශබ්ද කරනවා. පුදුම කංකරච්චලයක්. ශබ්දෙන් නිසා කොයිතරම් පරිසරයේ දූෂණයක්ද මේ සිද්ධ වෙන්නේ? හරි අප්‍රසන්නයි. ඉදිරියේ ඉන්න රථයේ කෙනාට යන්න පුළුවන් නම් කවුරුත් මාර්ගයේ රැඳිලා ඉන්නේ නැහැනේ. ඇයි මේ தත්ත්වය අවබෝධ කරගන්න බැරි? තප්පරයක් ඉවසන් ඉන්න බැරි. තමන්ගේ අවස්ථාව වෙනකන් ඉන්නවා. සමහර වෙලාවට රනිල් අර ග්‍රීන් ලයිට් එක වැටුණට එහා පැත්තේ එන්නේකේ ආව වාහන
8: කීපයක්
7: තවම පාර එහා පැත්තට යන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක්. එතකොට ඉස්සරහා ඉන්න මනුස්සයාට ලයිට් එක වැටුණා කියලා යන්න බෑ. ඇත්තටම අර එතුමී කියනවා වගේ මේ යන කෙනා පාර මැද්දේ නවත්තන් ඉන්නේ නැහැ විනෝදෙට. හරි. අනිත් එක තමයි හෝන් ගැහුවා කියලා පාරවල් නම් පළල් වෙන්නේ නැහැ.
8: හොරන් ගෙහුවා කියලා උඩින් යන්නත් බෑ.
7: උඩින් යන්නත් බෑ. මේක තේරුම් ගන්න, මේක අවබෝධ කරගන්න.
8: ඒකෙන් පේන්නේ මදුසංක රටක දැන් අර කියනවනේ ඔච්චර විනයක් තියෙන රටවල් වල රියදුරෝ ඉන්නවන කියනවා. හෝන් එක කියන්නේ හෝන් එකක් ඇහෙනවා කියන්නේත් ඒක ලොකු වෙනසක්. ඒ කියන්නේ හෝන් එකක් භාවිතා කරන්නේ නැහැ. වෙනස තියෙන අපි යන්නේ හෝන් එකකින් විතරමයි.
7: අපේ ඇක්සලරේටර් එකයි මේ හෝන් එකයි එක පැඩලෙකේ දින කියලා වෙලාවකට විතර. මොකද සමහර බස් තියෙනවා ඒකේ මේ සයිලන්සර් එකෙන් ඇහෙන සද්දේ හෝන් එකෙන් ඇහෙන සද්දේ සමාන්තරයි. රේල් බීල් වගේ. හරි, දෙපැත්තම එකම විදියට මරහඬ දීගෙන තමයි යන්නේ. ඉතින් මේවා පොඩ්ඩක් බලන්න. ඔබගේ ඔය අධික ශබ්ද සහිත නලාව හඬවනකොට ඉස්සරහා සමහරලාට තියෙන දැන් අපි අර ස්කූටර් සංස්කෘතියක් දිනන ගැහැළම එහෙම ඉන්නවා, බයික් එකක් අරගෙන එහෙම පදින. ඉතින් සමහරලාට ඒගොල්ලන් අර එකපාර වෙලා පොක් ගාලා හෝන් එක ගහවම මේ කලබල වෙනවා. හරි, බයිසිකලෙන් පෙරලෙනවා, පාර පාරින් යාමෙතරට එනවා, අනතුරු වලට මූණ දෙනවා.
8: ගන්න එපා එහෙම.
7: ඕන් ගන්න එපා. හරි. ඉතින් මේ
8: විතරක් නෙවෙන්නේ එතකොට. මේ මම කියන්නේ හිතුවා අර පීසේන මහත්තයා කිව්ව ලස්සන කතාවක්. ඒ කියන්නේ බස් එකේ රියදුරු මහත්තයා එයා අහන්න ආස සින්දු, එයා අහන්න ආස සද්දෙන් එයා අර කන පැලෙන්න දාගෙන ඉන්නවා කියන එක එයාට ඒක වින්දනයක් ඇති. හැබැයි බස් එකේ විවිධ මානසික මට්ටම් වල ඔළුව කැක්කුම දරා ගන්න බැරි මිනිස්සු, එහෙමත් නැත්නම් නිශ්ශබ්දතාවයට කැමති මිනිස්සු, එහෙමත් නැත්නම් ඒ සින්දු අහන්න කැමති නැති මිනිස්සු ඕන වර්ගයේ කියනවා. දැන් ටිකට් එකක් අරන් බස් එකට නගින්න කොන්දොස්තර මහත්තයයි දිරිඳුන මහත්තයයි මේ ආසාස සින්දු සද්දෙට අහන්න නෙවෙයි. ඒක දෙපැත්තක් තුන් පැත්තක් තියෙන එක. ලයිට් මියුසික් එකක් දාන එක සහ ඔහු අහන්න ආසනම් ඔහුට විතරක් ඇහෙන්නේ එක දාගන්න එකයි. හැමෝටම කවුරුත් කියන්නේ නැහැ මට මෙන්න මේ සින්දුව දාන්න බස් එක යනකම් කියලා.
7: නැත්නම් ඕක මේ සින්දු රස විඳින එක තමන්ගේ විවේකය සඳහා තමන්ට ලැබෙන වෙලාවේ උනම විදිහේ ජොලියක් විඳින්න අවස්ථාව ගුවන් යානවලත් හදලා
8: තියෙනවා.
7: හරි, මම ඔය චීනේදී මොනවද කියන්නේ මේ බුලට් ට්‍රේන්ස් වලත් මේ අත්දැකීම තියෙනවා. ඒගොල්ලෝ අපිට හෙඩ්ෆෝන් එකක් දෙනවා රණිල්.
8: ඔව්.
7: හරි, හෙඩ්ෆෝන් එකක් දෙනවා. ඒගොල්ලෝ අපිට මේ කැමති ෆිල්ම් එකක් බලන්න, එහෙම නැත්නම් අපි කැමති සින්දුවක් අහන්න ඒකට අවස්ථාව හදලා දීලා තියෙනවා. එතකොට ඒකේ පොඩි නොබ් එකක් තියෙනවා, අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. කොන්දොස්තර මාත්‍යේ ඩ්‍රයිවර් මාත්‍යේ දාලා තියෙන සින්දු උනත්, ඉතින් එහෙම ඔප්ෂන් එකක් එනවා අපේ බස් වල දිනුනේ. එහෙම නැහැ නේද, මේ ලොරි චැසි උඩනේ බස් කියලා අපි දුවන්නේ. එතකොට අඩුම ධර්මයේ මිනිහෙක්ට අර ලොකු ප්‍රෙෂර් එකක් දී තනක දවල් 12ට විතර මහ ඉස්පිරිතාලේ ඉන්න අසාධ්‍ය තත්ත්වයේ ඉන්න අම්මව තාත්තව බලන් ඉන්න දරුවෙක්ට අර ඩම්බඩම් ගාලා ගහන මියුසික් ඇහෙනකොට මරා ගන්න හිතනවනේ. හරි, ඒක අපි නොහිතනම පැතිකඩක්. හරි, ඉතින් ඒ නිසා අර මං කලින් කිව්වා වගේ අපේ අතේ හැරමිටියක් තියෙන එක වනවන යන්න පුළුවන්. හැබැයි ඒක අනිත් එකගේ නහයේ වදින ගානට අපිට හොල්ලන්න පද්දන්න බෑ. ඒ නිසා අනිත් කෙනාගේ නිදහසගේ ක්‍රමෙන් තමයි අපි ජීවත් වෙන්න ඕනේ කියන කාරණේ අපිට කියන්න ඕනේ. තවදුරටත් අපිට කතා කරන්න පුළුවන් 0112 774 606
8: 0112 775 0138 අපේ WhatsApp නම්බර එක 0703 93 5 93 7. අපි පුංචි විරාමයක් ගන්නවා. විරාමයෙන් පස්සේ නැවතත් සර්ච් ලයිට් සමග
7: උදේ 9යි විනාඩි 46යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලකඩ රේඩියෝ ITN
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: සනසන ඔබ

0: ආදරයේ නොමියන හඬ
1: ආදරණීය
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth

0: අධ්‍යක්ෂණය ධනංජේ සිරිවර්ධන තාපින් පෙන්නා.
1: එහෙමනම් මේ සඳහා අපිට තේරෙනවද ආයෙන ප්‍රශ්නක කියලා? අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා.
2: අනිවාර්යෙන් මම සල්ලි දෙන්න. පුළුවන් කටි එකතු කරලා සල්ලි දෙමු, එහෙම නැත්නම් මම දෙන්න.
3: අනේ මට සල්ලි එපා. එහෙම වුනේ නැහැ සර්. Thank you. තාපින් පෙන්නා.
4: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩාවැටෙන තැනක. හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු. හැමෝම එනවා නේද?
1: ඔව් සර්, අපි හැමෝම එනවා.
3: අනේ සර්, එහෙම කරන්න ඕනේ නැහැ සර්. මෙතන වැඩත් පාඩු වෙනවනේ. මම ඒව බලා ගන්නවා.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: නවය විනාඩි 55යි වෙලාව. අද මේ පැය දෙකක කාලය ඇතුළේ අපි කතා කළේ පොදු ප්‍රවාහන සේවයේ සම්බන්ධයෙන්. අපිට තවදුරටත් මේ පිළිබඳව කතා කරන්න දෙන්න. දැන් ගොඩක් අය කියලා දුන්න පාසල් ආරම්භ වෙනවා සම්බන්ධව. එතකොට පාසල් සේවා බස්වද පිළිබඳවත් වෙලාව කතා කරන්න මේ ප්‍රශ්න තියෙනවා.
1: ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා. වෙන වෙනම මරන් කතා කරන්න කියලා අපි ඉස්සරහට කතා කරමු. මොකද අපි ටේක් කෑ වැඩසටහන හරහා ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ලොකු දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කරනවා. ඒකත් මේ පාසල් පටන් ගන්නකොටම සුන්දර පටන් ගන්න.
0: අපි හැම පැයම පටන් ගන්න රනිල් මේ ඔය කියන ජාතික වගකීම් ඉමිටු කරලා.
1: ඔව්.
0: හරි, විශේෂ පණිවිඩයක් එක්කලා තමයි අපි ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක් විදිහට අපේ කාර්යභාරය ඉටු කරන්නේ. ඉතින් අපි රේඩියෝවේ දැනුවත් කිරීම කළා, පාසල්ට ගිහින් දැනුවත් කිරීම කළා කියන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනතුරු අවම කරගන්න විශේෂයෙන් ටේක් කෑ වැඩසටහනට සම්බන්ධ වෙන දරුවෝ හරහා මේ පණිවිඩයේ ගෙදරට ගෙදර රීදුරු රැකියාව කරන එහෙම නැත්නම් තමන්ගේ වාහනයක් පදවන රීදුරු මහතුරුන්ට තාත්තලට අම්මලාට මේ පණිවිඩය අරන් යන්න ජාතික වැඩපිළිවෙල ලක් විදිහට තමයි අපි ක්ලීන් ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා මේ ටේක් කෑ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ.
1: එවනම් පොදු ප්‍රවාහනය නියාමනය විය යුත්තේ ඇයි කියන කාරණේ පිළිබඳව අපි කතා කරේ. අපි ලබන සතියේ මේ වගේ උණුසුම් මාතෘකාවක් කරගෙන ඔබත් කතා කරනවා. කතා කරමු, මැසේජ් කරමු, මේකට සක්‍රීය දායකත්ව ලබා දුණු ආගෙන හිටපු හැම දිනාටම ස්තුතියි කියන ගමන් අදට අපි සමුගෙන යන්න සූදානම්.
0: ඊළෙන්න මම මදුශංක,
1: මම රණීදා.

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ කිහිපයක මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලිකුර විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වය පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ලබෙන්ම බාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් හට ගැනීමේ හැකියාව පවතිනවා. ගුරුම් සහිත වැස් සමග ඇති විය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු ඔබ කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙසයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට දහවල් 12 අඩට අදත් හිරුමුදුන් වනවා. ඒ අනුව බෙන්තොට තීනියවල ඉත්තකන්ද උඩවලව සහ කතරගමේර ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊජිප්තුවේ ජනප්‍රිය රූපවාහිනි නිවේදිකාවක වන සාරා ඛලීෆාට මරණ දඩුවම නියම වී තිබෙනවා. ඒ භද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරු වීම හේතුවෙන් ඇය ඇතුළු තවත් පුද්ගලයන් 12 දෙනෙකුට මෙසේ මරණ දඩුවම නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සාරා ඛලීෆා ඇතුළු පිරිස භද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය විදේශයන්ගෙන් අනලී කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලයක සාමාජිකයන් බවට හෙළි වී තිබෙනවා. ඊට අමතරව නීති විරෝධී ගිනිඅවි සහ පතුරුම් ළඟ තබා ගැනීමේ චෝදනාද ඔවුන්ට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් සාරා ඛලීෆා තමන්ට එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්. ඇගේ වයස අවුරුදු 39ක්. නඩු විභාගයේදී ඇය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මද්‍රව්‍ය නාශකාරාශයේදී ඡායරූප ගැනීමට පෙර තමන් කිසිදු දිනක මද්‍රව්‍ය දැක නොතිබූ බවයි. නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 20 දෙනෙකු ප්‍රකාශ ලබා දී ඇති අතර කරුණු සලකා බැලූ අධිකරණය විසින් සාරා ඛලීෆා ඇතුළු පිරිස චුදනාවලට වරදකරුවන් කරමින් මෙසේ මරණ දඩුවම නියම කර තිබෙනවා. මේනික ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. රවින්දත්තක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. දැන් වෙලාව උදේ 10:05.

ගුඩ් මෝර්නින්. උදේ 10යි විනාඩි 12යි වෙලාව. අද සැප්තැම්බර් මාසේ 6 වෙනිදා. පළවෙනි වතාවට අපි සැප්තැම්බර් මාසෙදී හම් වෙන්නේ නේද ඔයයි මමයි. ඉතින් කොහොමද ජීවිතේ? මේ දවස් පහ කොහොමද ඉවර වුනේ? අද දවස් 6ක් එකෙන් හෙට වෙනකොට සැප්තැම්බර් මාසෙත් සතියක් ඉවර වෙලා ඉවරයි. ඉවරටම ඉවරයි. මොකද හිතන්නේ? කාලේ කියන දේ අපිට පුළුවන් නම් චුට්ටක් කල්ලලා නතර කරගන්නනේ. අඩුම තප්පර ගානකට හරි. කරන්න බෑ. එනිසා ඉතින් අපිට සිද්ධ වෙනවා අපිට තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මම හැමදාම මතක් කරනවා වගේ දෙයනේ කියලා 2026 අවුරුද්දෙත් මාස 8ක් සම්පූර්ණයෙන්ම ඉවරලා ඉවරයි. මාස 8යි සතියකුත් ඉවරයි. ජීවිතේ හැම තමයිනේ. අපිට හීන ඇති, අපිට බලාපොරොත්තු ඇති, ඒ දේවල් ඉෂ්ට කරන්න අපි මහන්සි වෙනවා ඇති. ඉතින් ඒ වුණාට ඔයාට දන්නවද අග කොච්චර සල්ලි තිබුණත් ඔයාට කාලේ කියන දේ ගන්න බෑනේ, ආපස්සට ගන්න බෑ. අර අපි කියන්නේ සමහර වෙලාවට අපි කියන වචනත් එහෙමයි. අපිට ආයෙත් ඇත්තලවවත් අත්දන්න බෑනේ වචනනේ. ඒ වගේ තමයි කාලෙත්. එනිසා පරිස්සමෙන් යන හැම තප්පරයක්ම වැදගත් විදිහට ගත කරන්න. සමහර විට ඔයා හිතන්න පුළුවන් තව පැය භාගී මම මේ වැඩේ කරනවනි කියලා. නෑ, ඒ මෙතනවනම් මේ වෙලාව තමයි වෙලාව. ආයෙ මේ වෙලාව පස්සට එන්නේ නැහැ. කිසිම දෙයක් කල් දාන්න එපා. හැමදේම හරියට කරන්න. මොකද ජීවිතේ සමහර අර මිස් වෙච්ච දවස් මිස් වෙච්ච තැන් ආයෙත් අපිට ගන්න බෑ. ඕකේ, හරි. එහෙනම් මගේ පය දෙක පටන් ගන්නවා. මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. ගොඩාක් ආදරෙන් 0703 935 937 අයිබෝන් ශ්‍රී ලංකා තමයි නේද? කට්ටිය ගොඩක් ඉන්නේ, කට්ටිය මතක් කරන්න ඕනි. මැසේජ් එකක් දාන්න. අද දවල් 12 වෙනකන් ආදරෙන් රවින්දියා වහගෙන ඉන්න පුළුවන් කියලා මතක් කරනවා. මං ඉතින් නුඹ මැනිකා තමයි දවල් 12 වෙනකන් මාව ආදරෙන් අහගෙන ඉන්න ඕනි රවින්දියා.

0: රවිදත්තක මියසික රාජාගනින වෙලාව 10යි විනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 676 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
2: තහය විනා ඩිවිස් දෙකයි වෙලාව මෙසි ගරාජහගෙන ඉන්නේ රවින්දයත් එක්ක. මැසේජ් කරපු කට්ටිය ගොඩාක් ඉන්නවා, ඒ කට්ටිය මතක් කරන්න ඕනි. මං ආයෙත් නම්බර් එක මතක් කරන්නම්. ඔයා මේ පැත්තට මැසේජ් එකක් දානවා නම් 07793935937 අපේ නම්බර් එක විවෘතයි. ඉක්මනින්ම මැසේජ් එකක් දැම්මොත් මම මේ පැත්තෙන් ඉක්මනින්ම ආවේකුති කරගන්නවා කියලාත් මතක් කරන්න ඕනි. හරි, දැන් මම යන හදන chat එක පැත්තට කවුද මාට message කරලා තියෙන්නේ කියලා බලන්න අපි බලමු. Good morning Ravi, කොහොමද මැනික? දින 7කින් පසුවයි නේද කියලා හනවා. නෑ, මං ඊයාවනේ මේ පැත්තේ දැක්කේ දැහුවේ නැද්ද? කමන්න, මේ message කරන එකත් එක්ක මතක කරගන්න, මගේ wall post එකත් upload කරලා තියෙනවා ලක්කන page එකේ. ටගලාන ලක්කන කියලා search කරලා ඒකට ගිහලා පේජ් එකේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්නත් ඔයාට අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. හරි, මැසේජ් එක. ගුඩ් මෝර්නින්, අපිව මුණ ගැහෙන්න ආවේ ඔයාට හිතින් ආදරේ ලැඟද. අපි ඔයා මුණ ගැහෙන්න ආවේ ආදරේ ලැඟදකම් පරිස්සමට තියාගෙන බලාගෙන ඉන්නවා කියලා කියන බොහොම ස්තුතියි. බොයගොඩ පැත්තෙන් එනවද? එන්නත් ඕනි, ට්‍රිප් එකක් යන්නම් කියලා හිතාගෙන ඉන්නවා. පොඩ්ඩක් ඉන්න සලකා බලන්න. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා මම අහගෙන ඉන්නවානේ. බොයගොඩින් සුමන ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔයාව මං ඊළඟ සින්දුවට. Thank you so much. හෙලෝ හෙලෝ රොබින් දම්මනික, ගුඩ් මෝර්නින්. සතුටින් ඉන්නව නේද කියලා හන. මම ගොඩාක් සතුටින්, මං හිතන මා වහගෙන ඉන්න ඔයත් ගොඩාක් සතුටින් ඇති කියලා. බොහොම ස්තුති ආදරණීය මැසේජ් එකට. මාතලෙන් දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you so much. Hi සුදුමැනික, කොහොමද? කාලෙක සුදුමැනික කිව්වේ මට එක්කෙනෙක්. පින්න වලින් චාන්ති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. අද මේ නිවාඩු දවසේ අපේ ගෙදර හැමෝම ඉන්නවලු. හැමෝගෙම නම් ටිකක් දාලා තිබුණා නම් නියමයි. පුතාලා සිතු නෙතු ස්පෙෂලි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. බොහොම සූතියොන් මං ආලවත් මතක් කරන ගොඩක් ආදරෙන්. ලස්සන සින්දුවකට එකතු කරගන්න පුතාල කසුන් බන්ටි සංජු මැලේසියාවල ඉඳන් තමයි මැසේජ් එක දාලා තින්නේ. රවි, ඔන්න රවි, ඔයත් රවි මාත් රවි, බලන්න ඉතින් ඒ ආදරේ ආවත් මතක් කරනවා මං ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම මේ මට නුවරින් සංජීව කෝල් කරා, මගෙන් අහන අයයි පෙරහැර බලන්න ආව නැත්ත රවින්දා. වෙලාවක් තිබුණ නෑනේ සංජීව කෝල් කරා. මට හැමදාම කෝල් කරනවා. Thank you so much. ආවත් මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඊළඟ සොන් එකට. ඒත් එක්කම ඔස්ට්‍රියාවල ඉඳන් රෝ ඉන්නවා මම රංජන ප්‍රමෝද් ආර්ය රත්න ආවත් මතක් කරනවා. ඒ එන් කියලා කෙනෙක් ඉන්නවා එඩ්මන්ටන් කොල්ලෙක්. ආදරෙන් ආදරෙන් ආදරෙන් ආදරෙන් ආදරෙන් මතක් කරන්න ඕනි. හරිද, කට්ටිය මොනවද කව තවා සැලන්නේ පානේ. හාද, ඔයාවත් එකතු කරගෙන ලංකාවට ආවට පස්සේ මං හිතාගෙන ඉන්න ඔයා අපිව බලන්නේ කියලා. ඉතින් ආවත් මතක් කරන ඒත් එක මාජීත මොකද්ද? මං ඒ සොන් එක දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. Thank you so much. Hi Nishu, good morning. ඔයාවත් මතක් කරනවා ලහිරු ලක්ෂාන්. Hi ජපාන් වලින් දැන් තමයි මං හිතන්නේ මාව අහගෙන ඉන්නේ. ඕකේ, ඔන්න ඔය කට්ටිය ඔක්කොමත් එක්කම ඉමානවත් එකතු කරගන්න ඕනි. අපේ ළඟට රෙඩි කරගත්තේ මෙන්න මේ සොන් එක. කැමති නේද හින්දි සොන් එකක් ගහන්න? ඕකේ, සමත ෆර්නැන්ඩෝ ඔයාවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. මං හිතන්නේ මං කට්ටිය ටිකව මතක් කරා. මනෝජ් ඉන්නවා, සවයුමි ඉන්නවා, යුනේ මේ කට්ටිය ඔක්කොම සින්දුවට.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
2: අසන්දිමිත
3: වාට අද මවටි නෑ ඉන්නෝනේද
4: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටික කදලා දෙන්න ඕනේ කියලා
3: ෂා නියමයි ඒ તો ආදිනේ කන්න පුළුවන් නේද වාට සාමාන්‍යෙම වැඩ බෑනේ
1: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
5: Now you are trying to be selfish. Don't be that. Nenata, hamadama, jeevathun athare inna bæne. Habai puthe man koe hitiyat. Hamadama. Hama mohothakama. Man oya deha balagena innawa puthe.
1: Sati aga, ratri 8ට. ITN balanda.

0: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින්

0: Robbie, hit was single tekka.
1: Music Garage with Robbie.
2: දහයයි විනාඩි 46යි වෙලාව, රවින්දා වහගෙන ඉන්න වෙලාව. ඉතින් මොකද වෙන්නේ? අද ගෙදරට වෙලා ඉන්නව වෙන්න පුළුවන්. ගෙදරට මට හිතෙනවා අද කොහෙවත් යන්නේ නැහැ. අද ගෙදරට වෙලා තමයි ඉන්නේ කියලා නේද? මං හරිද? ඔය මොන දේ කරත් මං දන්නේ එක දෙයයි, ඔයා සද්දටම ලක්කඳ අහගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. තව පැයයි විනාඩි 15ක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. ඔය පැත්තට මැසේජ් කරන්න පුළුවන් 07:03:93.57 මගේ නම්බර් එකට. එහෙමත් නැත්නම් ටග් ගලන්න Facebook එකට සර්ච් කරන්න ලක්කන්න කියලා. සර්ච් කරලා පස්සේ වාඩි බලාගන්න පුළුවන් අපේ ෆෑන් පේජ් එක. ඒකේ උඩින් මුඩින් ඉන්න මං ලස්සනට ඉන්න අපේ වෝල් පෝස්ට් එක, මගේ වෝල් පෝස්ට් එක. ඒකට කමෙන්ට් කරන්නත් ඔයාලට පුළුවන් කියලා මතක් කරනවා. ඕකේ, අපි බලමු chat එකේ කවුද ඉන්නේ කියලා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. මම අලව කොහලණෙන් ජයකලනි. එයා කියනවා සින්දුහන් එකතු කර ගන්න කියලා උපාල චිත්‍රාණී මාධව කසුන් නැතුළු ලක්කණ්ඩාන හැමෝම. ඕකේ, මියුසික් ගරාජ් විත් රවින්ද්‍යා සොන් එකක් දෙන්න. වසන්ත කුමාරි ගම්පලෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න මම එකතු කර ගන්න ඔයාලවත් ගොඩාක් ආදරෙන්. එතකම ජය වේවා, සුබ වේවා මගේ දඟ මල්ල රවි. මෙතිවාම වහගෙන ඉන්නවා කියලා කරා. හෙමින් සර සින්දුව දෙන්න කියලා තමයි කියන්නේ. රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි මෙයාමට කෝල් ඉත් කරා. තැන්කි සෝ මච්, හැමදාම ආදරෙන් මාව වහගෙන ඉන්නවට. ඕකේ, ගුඩ් මෝර්නින්. අපි සිදුරංගලින් අම්මා නිසංසලා, තාත්තා ඉන්දික, ලොකුනංගි නෙතුල්යා, චූටිනංගි චනුලි එක්කම මර මැසේජ් එක දාලා තියෙන්නේ. ඉසුරි මං ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම සේරුවාවිලෙන් කෙඩිය සමරසිංහ ඉන්නවා, අවුකනෙන් ඒ වගේම සිරිමා ගමින් පත්මිනි සිරිසේන ඒ වගේම පවුල හැමෝමත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ, ගුඩ් මෝර්නින් අකේ රවින්දා. ආජි කොහොමද? මං හොඳින් ඉන්නවා. එයා කියනවා හෙට ඉඳන් ස්කූල් යන්න ඕනේ කියලා. අකේ මමත් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. මොනවා නැත්තත් 10 වෙනකොට රේඩියෝ එක කන් ළඟටම ගල තියාගෙන අහගෙන ඉන්නේ කියලා කියනවා. අකේ මට මේ හිත සනසා සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහනවා. අපි ආයේ හමු වෙලා මෙයා අපි සිදු දුන්නා නේද? මට මතක ඇහුවා වගේ. ඇහුවා අපි ඇහුවා. අම්මයි තාත්තයි නංගි එක්ක යාළුව හැමෝම අයකෝ වයි ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා දැරණියගලින් අනුව තම මැසේජ් එක දාලා තියෙනවා. ඔන්න අනුව මං ඔයාවත් මතක් කරනවා. ප්‍රශාන්ත් ෆර්නැන්ඩෝ ඔයාවත් එකතු කර ගන්නවා. ලකි බොයි, ගුඩ් මෝර්නින්. හලෝ ධර්මසිරි, කොනුචිවා, කොහොමද? ඔයාවත් මම මතක් කරනවා. සුපුණ්‍ය ආවත් මතක් කරනවා. අඩිලන් නිරෝෂ ආවත් එකතු කරගන්නවා. ඔස්ට්‍රියාවලින් ඉරු එකතු කරගන්න ඕනි. හෙනා ධෝනි ආවත් මතක් කරනවා. නසන්සලා කුමුදුනිය මං හිතන්නේ මම මතක් කරා. යොගින් ඇලෙක්ස් මං හිතන්නේ මම නම මං හරියට කිව්වා කියලා මං හිතනවා. ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම අඩිලන් නිරෝෂ සංවැල්ලෙන් මම මතක් කරා. සෑම් මියුසික්ස් කියලා කෙනෙක්ිනවා. සෙවන් දි සිල්වා ඉන්නවා. මෙන්න කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගෙන ඊළඟ සින්දු අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මම පැත්තට මැසේජ් එකක් දාන්න මං ආයිත් නම්බර් එක මතක් කරන්නම්. 07:03:93.57. එහෙමත් නැත්නම් ඉක්මනින් යන අපේ පේජ් එක පැත්තට කමෙන්ට් එකක් දාන්න. ලක්කඩ පේජ් එකට ලයික් කරලා, මගේ වෝල් පෝස්ට් එකට ලයික් කරලා, කමෙන්ට් කරලා ෂෙයා කරන්නත් ඔයාලට පුළුවන් කියලා මතක් කරනවා. 10:50 වෙලාව.

0: වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ලොවක් සනසන ඔහු

0: ராவே ஹிட் வசிந்து டெக்க
1: மியூசிக் கலாஜ் வித் ராவே.
2: 10:55 වෙලාව තව පුංචි වෙලාවයි තියෙන අපි දෙන්නගේ ඊළඟ පැය පාටම් ගන්න. ඊට කලින් කට්ටිය එකතු කර ගන්න ඕනේ ගොඩාක් ආදරෙන්. ඕකේ. සුභම සුබදාසනක් වේවා නංගි. මං අක්කර 40න්පත් මම ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා කියන. මහත්තයා වසන්ත පුතල දෙන්න පඩිපුල් විහාසේ වගේම මේ වෙලාවයි ලක්කන් දහගෙන ඉන්න හැමෝම මාතෝයාවත් ආදරෙන් එකතු කරන් සින්දුවක් ගාමු කියලා තමයි කියන්නේ. සුබදාසනක් රවි කෙල්ල බලන්නේ ආදරය. සින්දුවකට එකතු කර ගන්න කියලා කියන. gedara හැමෝම ඒ වගේම පිළියන් ගාමන්ට් එකේ වැඩි කරන මගේ පන අනුෂ්කවත් එකතු කරගන්න කියලා කියන වාසනා කැස්බෑවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වාසනා ඔයයි වාගේ ආදරය කරන කෙනාවයි ගොඩාක් ආදරේ මං ස්පෙෂල් එකතු කරගන්නවා. වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව දෙන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් දෙනවා. විදිර මාව අහගෙන ඉන්නවා නේද? සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සජිත් රන්දික මං ඔයාව එකතු කරගන්න ඕනි. තව ස්පෙෂල් කෙනෙක් ඉන්නවා මං හිතන යාගේ නම මෙතන මේ හැමෝටම ඇහෙන කියන කාරණා කියලා. ඒ නිසා මම ඔයාව මතක් කරන්නේ. ඔයත් ස්පෙෂල් එකතු කරගන්නවා මං. ඒත් එක්කම අනන්ත හයි ගුඩ් මෝර්නින්. කොම එකතු කරගෙන රවින්දත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. මේ පැත්තට එන්න කියලා මතක් කරන ගොඩක් ආදරෙන් මැසේජ් එකක් දාන්න. 0.7.0.3 93.5 93.7. ඒත් එක්කම මගේ පේජ් එකට ගිහිල්ලා කමෙන්ට් කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. අපේ Facebook page එකේ post එකට.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: Facebook සාදයක් වටලා සැකකරුවන් 36 දෙනෙකු සහ සැකකාරයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තෙල් දෙඩිය පොලිස් වසමේ වික්ටෝරියා ප්‍රදේශයේ පොලිසිය සිදු කළ වැටලීමකදී ලද තොරතුරක් බද තෙල් දෙඩිය පොලිසියයි වැටලීම සිදු කළේ. එහිදී ගංජා බිලි ග්‍රෑම් 247ක්, හෑෂ් බද්‍රව ග්‍රෑම් 3යි බිලි ග්‍රෑම් 657ක්, අයිස් ග්‍රෑම් 1යි බිලි ග්‍රෑම් 276ක්, මත්පති 18ක්, නීති විරෝධී දුම්වැටි 21ක්, බීර් බෙල්ලිටරි 500ක, කෑන් 35ක් සහ මත්පැන් බෝතල් 13ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්තරංගුඩක නැති සැකකරුවන් වයස අවුරුදු 21 44 වයස්වල පසුවන ගෙලියොය, අලුත්වත්ත, වර්කාපොල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර සහ හඟුරුන්කෙත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. තෙල්දෙරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඉන්දුනීසියාවේ ජාකර්තාක නුවර පිහිටි රට ප්‍රධානතම ගුවන්තොටුපළ වන සුකුහට ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවා තිබෙනවා. ඒ අන් ක්‍රකටෝවා ගිනි කඳ සක්‍රිය වීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගිනිකන්දෙන් නිකුත් වන අලු සහ ලාවාවල බලපෑමත් සමග මෙසේ ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනිකන්ද පුපුරා ගියේ පසුගිය සිකුරාදා රාත්‍රියේ. එහිදී ඇති වූ අධික ශබ්දය කිලෝමීටර 700ක් පමණ ඇත රැසුණු බවයි සඳහන් වන්නේ. එන්නිකුත් වූ අලු සහ දුම් පටලය අඩි 50,000ක් පමණ ඉහළට විහිදී ගොස් ඇති අතර සුකුහට ගුවන්තොටුපළ පරිශ්‍රයටද අලු පද්ද වී තිබෙනවා. ඒ අනුව සියලු බෙහෙවුම් නැවත දැනුම් දෙනතුරු අත්හිට වූ බවයි ගුවන්තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දවල් 12ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ஆஸ்திரேலியாவில் ஹிட் வசிந்து தெக்கா
1: மியூசிக் கலாஜ் வித் வாக்
2: හයි අපි දෙනක දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. රොවින් දෙතක මියුසික් ගරාජ් හරිනේ ඉන්න වෙලාව 11:08. මම යන හදන්නේ chat එක පැත්තට කවුද මට message කරලා තියෙන්නේ කියලා බලන්න. ඩිලන් නිරෝෂින්ව හංගල්ලෙන් නම් මං හිතන මං ආව දැන් දෙපාරක් තුන්පාරම මතක් කරා. ඒත් එක්කම හයි රවි පෙන්චු ගුඩ් මෝර්නින් සුපුරුදු ආදරෙන් ලැංගද කමින් අදත් ඔයා වහගෙන ඉන්නේ කියලා කියන ජය වේවා. ඔයාටත් ජය වේවා. නිෂු මැලේසියාවල ඉඳන් තමයි message එක දාලා තියෙන්නේ. Thank you so much. දැරණේ ගලෙන් නම් කඩේ වැඩ කරන අයියයි දැරණේ කියලා හැමෝමයි අපි තකන සද්දට මහගෙන ඉන්නවා කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. බුද්ධික මං ඔන්නවවත් මතක් කරනවා. ඒත් එක්කම සුබ උදෑසනක් රවි බොණිකි. අනේ ඔයාගේ වොයිස් එකට හදවත නතර වෙනවා. ඒ තරමටම වොයිස් එක ආදරණීයයි කියලා කියනවා. Thank you. අයිකුතු කරගන්න සිසිරස කුමාරිය අක්කා, රම්‍ය අක්කා, මදෝ, රෝෂිනී, උදේශික, ඒ වගේම ලක්මාල්, රූබන්, නාමලී, කුමාරි, රක්ෂා, කුමාරිය අක්කා, වණ්ඩු සහ මැෂින් අංශේ සිසිරයත් එකතු කරගන්න. ඒ වගේම දම්පින් ඉන්න යාගේ පන අනුෂ්ක පන වාසනාවත් එකතු කරගන්න. ඒ වගේම අනුෂ්ක පිළියන්දලින්වත් එකතු පිළියන්දලින් එකතු කරගන්න කියලත් මැසේජ් එකේ තියෙනවා. බොමුසුතියෙත්කම ගුඩ් මෝර්නින් කහමල. Thank you. Good morning. මාතින දරණේ ගලෙන් තරු බස්නායක බොහොම ආදරෙන් එකතු කරගන්න තරු ඔයාවත්. ඒත් එක්කම හෙලෝ රවි, කෝ මං මෙන්ඩිස් ඉටලි වලින් මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. මෙන්ඩිස් පොඩ්ඩක් ඉතින් මැසේජ් එක කියවන්න ටිකක් ලේට් වුණා. සෝරි. හරිද? අපි නාරම්මලින් මං ධම්මික, සරත්, සුනිල්, ඒ වගේ සුනිල් අය ඇතුළු සියලුම දෙනා මේ වෙලාවේ ලක්කනාන හැමෝමත් එකතු කරන් සිද්ධාක් දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න මං කට්ටිය ඔක්කොම මතක් කරනවා ගොඩක් ආදරෙන්. ඒත් එක්කම නිර්මලා ඉන්නවා, තියෝන් ඉන්නවා, සෝමා ඉන්නවා, අනුහාස්, ගයිෂි, මේ කට්ටියවත් ආදරෙන් එකතු කරගන්න ඕනි අපේ ළඟ සොන්ග් එකට. හයි ප්‍රසාද්, මං ඔයාව මතක් කරනවා. ධර්මසිරි ආවත් එකතු කරගන්නවා. මදු, ඔයාවත් මතක් කරනවා. හයි අප්සෙල් බොක්ස්, කොහමද? ඔයාවත් මතක් කරනවා. අකි ඉන්නවා, මංජුල සිල්වා ඉන්නවා, උදේ කුමාරී ඉන්නවා, අකිල ඉන්නවා, මාලන්දි සවිසා ඉන්නවා. දොහ කටා වලින් ඔන්න කටි ඔක්කුම එකතු කරන් අපි ළඟ සින්දු අහන්න තමයි හදන්නේ. ෂෙහාන් එකතු කරගන්නත් ඕනි. අපි ළඟට අහන්නේ සංක ගැලත් සොන්ග් එක. අපි ආය හමු නොවෙන. ඕකේ, ලස්සන සින්දු ගොඩාක් අහන ගමන් ඉන්නේ සමහර වෙලාව අපේ හිතේ තියෙන දුක නැති කරගන්න, එතකොට අපිට තියෙන ස්ට්‍රෙස් නැති කරගන්න අන්දන්න විදිහට නම් රේඩියෝ අහන ඔබට තමයි සිද්දමක් තමයි සින්දුවක් අහනවා කියලා කියන්නේ. සමහරවිට අපේ ජීවිතේ අර දුක හිතන තැන් මඟරව ගන්න, එතකොට පොඩ්ඩක් අර ස්ට්‍රෙස් එකක් රිලීස් කරගන්න වෙනසක් ගන්න සින්දුවක් කාලා බලන්න. ලොකු වෙනසක් තියෙයි. ලස්සන සින්දු ගොඩක් එක දිගට අහන ගමන් ඉන්නේ දවල් 12 වෙනකන් වෙලාව තියෙනවා. කාවින්ද, සුරේෂ්, ඔය දෙනවත් මම ගොඩාක් ආදරෙන් මේ සින්දුවටම එකතු කරගන්නවා.

0: රටට වග කියන රේඩියෝ
1: ලක්කන මියුසික් ගරාජ් ආගමන වෙලාව 11 විනාඩි 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: youth එකේ ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය deep tech waste water pump අමතන්න 077 777 7374
5: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
6: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
7: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ Golden Voice.
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ Golden Voice.
10: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
11: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
10: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
12: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
11: සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව
11: හැම වංගුවකම අලුත් කතාවක්
10: 18 වංගුව
11: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව 18 වංගුව
13: සම අනුග්‍රහය
14: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්බී ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
15: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: කන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: සම්බරය
3: කතා නොකළොත් මට සිද්ධ වෙනවා වෙන විදියකින් කතා කරන්න
4: නෑ මං කතා කරන්න
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
5: කතා කරේ පොඩි උදව්වක් ඉල්ල ගන්න පුළුවන්ද බලන්න
6: කියන්න මොකද්ද කෙරෙන්න ඕන
5: මේ පොඩි හදිස්සියකට සල්ලි ටිකක් වමනා කරලා තියෙනවා මොකක් හරි කරගන්න පුළුවන් වෙයිද දන්නේ
6: නැහැ කීයක් විතරද
5: මේ 15ක් විතර ඕනේ වැඩේ තියෙන්නේ වාගේ මේ ගෙදර වැඩත් එක්ක මේ දවස්වල ඉන්න එකත් හරිමදි මට වෙන ක්‍රමයක් නැහැ අප්පා හොයාගන්න ඒකයි වාගේ පොඩ්ඩක් අහලා බලන්න හිතුවේ
6: මන් දෙන්න අනේ හදිසියක් නම් ඉති උදව් නොකර බෑනේ
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලඛන
0: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

11:25 මියුසික් ගරාජ් රොමින්ද ඇත කහගෙන ඉන්න වෙලාව අපි තව සින්දු ගොඩක් අහන්නත් තියෙනවා කට්ටිය එකතු කරගන්නත් ඕනි. ජයකලණී මම මතක් කරා කියලා මං හිතනවා මං ආයෙත් ඔයාලට මැසේජ් එක කිව්වා ඔන්න. හයි අක්කියට කොහමද මං රෙගුලර් ගස් කරින් සංචිකා මගේ අම්මා ශ්‍රියානි තාත්ති නිමල් නංගි ෂෙහදි එවාගෙම ලොකු මාලි සද්දෙව් චුටි මාලි අනු ඔයාව ආදරෙන් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා අහන්න කියන කාංචනාගේ සින්දුවක්. ඕකේ මම ඊළඟට රෙඩි කරගෙන ඉඳින ඇත්තටම කාංචනාගේ සොන් එක මම දෙන්නම්. මම දිරුෂිකා මාබල ගමින් 18 වන්නම් එක දෙන්න කියලා කියන අනිවාර්යෙන්ම දෙන්නම්. ඒ සොන් එකක් තියෙනවා යන්න කලින් දෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යා කියන එයාලගේ අධිපතිතුමේ පත්නිනී අධිපතිතුමා උදේ කුමාර වසන්ත සමන් ඇතුළු වසන්ත සමන් අතුල සමිතා නිලන්ති එකතු කරන් තමයි සින්දුවක් ගහන්න ඕනි කියලා කියන්නේ. ඕකේ අපිට සින්දුවක් දෙන්නක්කේ සාන්ත නාරායන ගල්නෑව ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් මතක් කරනවා ගිෂු ආවත් එකතු කරගන්න ආගේ ගෙදර කට්ටියයි කසුන් අය ඇතුළු හැමෝමත් එතකම. කවුද මේ ඉෂාර අද නිවාඩුවක්කේ චාමර වීරසිංහ සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අද නම් චාට් එකේ නෑ මම ඩ්‍රයි එකක් දෙන්නම් පස්සේ හරි දෙන්න. පූර්ණිමා සෙවන් දෙන සද ලංකාවේ ඉඳන් මා බහගෙන ආවත් මතක් කරනවා. ඒත් එක්කම ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා ෂෙරින් ඩයස් නිරෝ ගයාන සිල්වා චන්ද්‍රානි මාරසිංහ රොසෙට් ගමගේ මෙන්න මේ කට්ටිය එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. යාලා උඩුගම තමයි ඉන්නේ කියලා කියනවා. කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඔයලඟ සින්දුවට ගිෂුගේ ගෙදර

ඇල්ෆා පුෂ්පා රාජ් ඇවත් මතක් කරනවා. වගේම රාජගිරි පොලිසිය දැන් අපේ සද්දට මහගෙන කටි ඔක්කම මේ සින්දුවට එකතු කරගන්නවා.

වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, හෙට දින එළිය කරයි.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: එකලයි විනාඩි 40යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලංකාවේ හිත්ම සිින්දුත් එක්ක
1: Music Garage with Rock.
0: එකළහයි විනාඩී හතලිස් පහයි වෙලාව මං යන්නෝනි පෝස්ටික පැත්තට කමෙන්ට් කරපු කට්ටිය එකතු කරගන්න. නිසන්සලා කොමුදුන ඉන්නවා, ඩිලා නිරෝෂ් ඉන්නවා, දිල්හාර් එස් ජයසිංහ, ඒ වගේම ඔඩු බොක්කෙන් සිරිකුමාර. මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනි. ඒත් එක්කම ෂට්ටික පැත්තට යනකොට අපි බලමු කවුද අපි අහගෙන ඉන්නේ කියලා. හයි, ගුඩ් මෝර්නින් ලක්කඩ. මම මදු රත්තොට ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ලක්කනාන හැමෝමත් එකතු කරගෙන ඕකේ. සුබ දහවලක් වේවා. අනේ දුව, අපි ගෙදර හිටියේ නෑ. පිටිපන මලිති උපේක්ෂා දුවගේ 15 වෙනි උපන්දිනය කියලා කියන, 3 වෙනිදා තමයි තිබ්බේ කියලා කියන. ඒ වගේ 3 වෙනිදා සම්බුරු තාත්තා උපුල් අම්මා මංජුලා සහ කටුපොත නැන්දා තෙරස් ආදරේ කියලා කියන, බොහොම ස්තුතියි අනුසුබ උපන්දිනය කියලා අපිත් wish කරනවා ගොඩාක් ආදරෙන්. මේ කට්ටිය එකතු කරගෙන තව මැසේජස් ටිකක් තියෙනවා. පොඩි වෙලාවක් දෙන්න. තව පොඩි වෙලාවයි තමයි ඉතින් කොහොමත් තියෙන්නේ. මේ ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කරපු සොන් එක තමයි අද මෙන්න මේක. වෙන ඕන දෙයක් වෙච්චාවි කියලා ඒක අහමු.

0: නමට ඇත්ත කියන්න. සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නව නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
1: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න. පොඩි කාලෙකට.
2: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පැන්නා.
0: සඳව බලාගත්තු 100 නේද?
1: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාචීසිය තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තා. කැම්පස් යනකම්. මගේ මේ අත් දෙකෙන්ම 100වල් දාලා ඉවරලා. අද මේ එනකම්.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.

0: Bobby, hit with single tech.
1: Music Garage with Bobby.
2: 11:52 වෙලාව මට යන්න වෙලාව වැවලා තියෙනවා. යන කලින් කට්ටියක් ඉන්නව මතක් කරන්න, ක්‍රිෂ්ණව මතක් කරන්න හොරනේ, නාවත් එකතු කරගන්නවා, සුබුන් දසනාක් ඉන්නව, ඒ වගේම NHSL එකේ වැස්කියුලර් තියටර් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එකක් ආවා. ඔන්න මං කට්ටිය ඔක්කොම ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම ෆෙඩ්‍රී ලොකෝ ආවත් මතක් කරනවා. පැහැසර ආවත් ගොඩාක් ආදරෙන් ඔන්න මම මගේ අවසාන සින්දුවට එකතු කරගන්නවා. කසුන් නාවත් එකතු කරගන්නවා. සුදත් ඔයාවත් එකතු කරගන්නවා. රණසිංහ ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සුදත් මමව මතක් කරා. ඕකේ. එහෙනම් රවින්ද යන්නයි හදන්නේ. මගේ අතින් මැසේජස් මිස් වුණාද කියලා මට අද නම් ෂුවර් නෑ. පොඩ්ඩක් හේමේ වුණා කියලා හිතෙනවා. දිලි ඔයාවත් මතක් කරන්නම්. ගින් එන්නම් එහෙනම්. බොහොම ස්තුතියි ආදරෙන් මාව වහගෙන හිටියට, මට මැසේජ් කරාට, මට කෝල් කරාට. Thank you. මිස් වුණා නම් සමාව වෙන්න. එලක සත්‍ය අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න හනිකම. කලින් මැසේජ් එකක් දාන්න. පරක් වෙලා දැම්මොත් තමයි ප්‍රශ්නේ ඉන්නේ. ගින් එන්න දෙන්න. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, හිනා වෙලා ඉන්න. මොකද මං ආසයි, මං ආදරේ කරන අය හිනා වෙලා සතුටින් ඉන්නට. ගින් එන්න. ආදරේ මං රවින්දා. අයි තම්බ මුලංගිරිදා. ආ උදේ 10:00 ට මියුසික් ගරාජ් එක.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ජයග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: на столе.
1: රොමේෂ් හෙල්ලේ ඉලක්කයෙන් ඩයිමන්ඩ් ලීග් තරගාවලිය දෙනු පළමු ශ්‍රී ලංකිකයාවේ. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. ජනපති ජනතාව අමතන ජනරැලි මාලාව බුලත් සිංහලින් නැරඹේ. රුපියල් බිලියන 40කින් හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය සංවර්ධනය කෙරේ. භූතාර සංචාරයේ සාර්ථකව නිමවා අගමැතිනියේ දිවයිනට. හෙරොයින් ගිරියවි සහ ජීව උණ්ඩෙක්ව බාතරදී සැකරුවන් දෙදෙනෙක් දැලේ. රුසියා යුක්‍රේන යුද්ධ ගැටුම් නවත්වන්න පුටින්ගේ සාකච්ඡාව සාර්ථකයි ඇමරිකාව කියයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිපීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි. මහා ජනරැලි මාලාවේ ප්‍රථම ජනරැලිය අද පස්සරුවේ බුලත් සිංහ නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඒ ජනාධිපති අනු කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරැලි මාලාව පැවැත්වෙන්නේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන්. එහි ප්‍රථම ජනරැලියයි අද බුලත් සිංහලදී පස්සරු දෙකට ආරම්භ වන්නේ. අනතුරුව පසුරු 3:30ට බේරුවල නගරයේ කේන්ද්‍ර කරගනිමින් ජනරැලිය පැවැත්වෙනවා. ද්වීපාශ්වීය සබත්තා තවදුරටත් ශක්තිමත් කළ සාර්ථක භූතාර සංචාරයේ නිමකොට අග්‍රාබාති ආචාර්ය හරණම්බරසූරිය යළි දිවයිනට පැමිණියා. මෙම සංචාරයේදී සමිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට දෙක් වූ අග්‍රාබාතිවරිය භූතාන රජතුමා අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු එරට ඉහළ පෙළේ නියුජතීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද සහභාගී වුණා. අගෝස්තු 31 වනදා ආරම්භ වූ සංචාරය සැප්තැම්බර් 5 වනදා දක්වා සිදු කෙරුණා. සංචාරය අතරතුර භූතානයේ විශේෂ ස්ථාන රැසක් නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක් වුණා. භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධාන කළ භූතාන නවෝත්පාදන විද්‍යාගාරය පිළිබඳ වැඩසටහනකටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා. නවෝත්පාදන ව්‍යවසායිකත්වයේ සහ තාක්ෂණීය උපයෝගී කරගත් රාජ්‍යපාලන පරිවර්තනයක් තුළින් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම එම වැඩසටහනේ අරමුණයි. ප්‍රදේශ කිහිපයක මිලිමීටර 75ට වැඩි තරඹක තද වැසි ඇති විය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එය අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වය පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව බස්නාහිර සහ සබරකපුව පළාත්වලත් ගාල්ලබෙන් බාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් හට ගැනීමේ හැකියාව පවතිනවා. ගුරුම් සහිත වැස් සමග ඇති විය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර කණ්ඩායමයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඍජුවම ඉහළින් පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට 10:12 අටට අදත් හිරුමුදුන් වනවා. එය අනුව බෙන්තොට තීනියාවල ඉත්තකන්ද උඩවලව සහ කතරගමන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මැදිරිගිරිය ප්‍රදේශයේ පවතින දැඩි නියන් තත්ත්ව හේතුවෙන් වැව්සිදී යාමත් සමග ගම්මාන රසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම ගවයින් ඇතුළු සතුන්ටද කෑම සහ ජලය හිඟවීම හේතුවෙන් එම සතුන් විශාල පීඩාවකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වියලි කලගුණයත් සමග ජලය සොයා ගම් වදින වන අලින් නිසාද එම ගම්මානවල ජනතාව දැඩි භීතියකට පත්ව සිටිනවා. සියඹලාණ්ඩුව ප්‍රදේශයේද දැඩි පාඩේ ජල හිඟයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. එම තත්ත්වයේ බගහරවා ගැනීම සඳහා නල්ලින් අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 48ක ක්‍රියාත්මකයි. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සඳහන් කළේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන හා ජලපවන මණ්ඩලයක විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි. දැඩි නියකේ හේතුවෙන් පාඩුකට්ටු කොළඹ වැව සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම ප්‍රදේශවල කුඩා වැව් රැසක්ද සිදී ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිකුණා බලය වෙල්ගම් විහාර පුදබිමේ ගම්මානයේ පවුල් 180ක්ද පීඩාවට පත්ව සිටින්නේ ජල බෝලාශ්‍ර සිදී යාම හේතුවෙන්. සිහින ගමනාන්තයේ දුම්රි ස්ථාන සේයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව හිඟුරක්ගොඩ දුම්රි ස්ථානය රුපියල් බිලියන 40කින් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘතියට CIC සමාගමයි සහය ලබා දෙන්නේ. ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දැක්වුවා.
0: ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපාරයත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ලංකාවේ පෞද්ගලික සමාගම් මේ තුන්ගොල්ලම එකතු වෙලා තමයි මේ සිහින ගමනාන්තය කියන වැඩසටහන කරන්නේ. මේ වෙනකොට අපි දුම්රිය ස්ථාන හතරක් තල්පේ, මරදාන, නාරහැම්පිට සහ අද දිනේදී අපි ජනතා අයිතිර පැවරුවා පොළොන්නරුව දුම්රිය ස්ථාන. මේ අයලා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ මම හිතන්නේ ආර්ථික මධ්‍යස්ථානය වශයෙන් සැලකෙන්නේ හිඟුරක්ගොඩ නගරය. විශාල මුදලක් වියදම් කළා ස්වේච්ඡාවෙන් බාරගෙන තියෙන්නේ CIC සමාගමේ CIC කෘෂි ව්‍යාපාර කියන සමාගම විසින්. එතුමලා වගේම එතුමලාගේ මුදල් පමණක් නෙමෙයි එතුමලාගේ තාක්ෂණ ශිල්පීන් තමයි මේක සහමුලින්ම නවීකරණ සඳහා වන මූලික සැලසුම් සකස් කරලා තිබෙන්නේ.
1: CIC කෘෂි ව්‍යාපාරයේ කර්මණාකරණ අධ්‍යක්ෂ වරුණ මදවනාරච්චි මහතා අදහස් පළ කළා.
2: ස්තුතිවන්ත වෙනවා එමිතුමා ඇතුළු රජයට සහ අපේ ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයට. ඇතර මේක අපි ජනාධිපතිතුමාගේ මට්ටමින් අපේ සභාපතිතුමා එක්ක තිබුණු සාකච්ඡා කීපෙකදීත් අපි ඉල්ලලා තිබ්බා. සතුටෙන් අපි මේක බාර ගන්නවා. අපි ඔබේ සියලු දෙනාගේ සහයෝගය ඉල්ලනවා මේක. මොකද අර එමිතුමා කිව්වාගේ මේ ආයතනයේ යන ගමන් තමයි මේක අපිට නවීකරණය කරන්න වෙන්නේ. අපි හැකි ඉක්මනින් මේක නවීකරණය කරලා ඔබ සියලු දෙනාට ලබා දෙන්න බලාපොරොත්තුයි. රටට දෙන්න පුළුවන් පණිවිඩය තමයි මේ ඇත්තටම රජයේ කරගෙන යන වැඩසටහන. මොකද අපි මේ රාජ්‍යාංශයයි පුද්ගලිකාංශය කියලා මේ දෙපැත්තක් නෙමෙයි එකතු වෙලා මොන හරි වැඩක් කරන එක මේ රටට ලොකු දෙයක්. ඒකට අවස්ථාවක් මේ රජින් සලසා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.
1: වවුනිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 15ක් වෙන් කර තිබෙනවා. ඒ ප්‍රගතිය සොපැලීමේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැතුනේ වවුඩියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී. ඒ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ව්‍යාපෘති 114ක් ක්‍රියාත්මක කිරීම අතර ග්‍රාමීය මාර්ගික සැලු දෙකක් සංවර්ධනය කිරීමටද නියමිතයි. ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 787.5ක්. දිලිඳු පවුල් සඳහා නිවාස 246ක් ඉදිකිරීම වෙනුවෙන්ද රුපියල් බිලියන 492ක් වෙන් කර තිබෙනවා. එම කටයුතු කණ්ඩායම් කිරීමටයි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානය යොමු වුණේ. ඉදිරි වසර දෙක තුල අලිමිරිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කරමින් සිට බව නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් මහතා පවසනවා. වර්ජී විලධාරීන්ගේ ශුභ සාධනය සහ කාර්යක්ෂමතාව ඉහළ දැන්වීම සඳහාද වත්මන් රජය තවදුරටත් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වර්ජී විලධාරීන් වෙත යතුරු ප්‍රතිපදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී වර්ජී විලධාරීන් 38 දෙනෙකු සඳහා යතුරු පැදී පිරිනැමුණා. ෆේස්බුක් සාදයක් වටලා සැක්කරුවන් 36 දෙනෙකු සහ සැක්කාරියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතෙල්දෙඩිය පොලිස් පසුබිමේ වික්ටෝරියා ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ලද තුරතුරක් මත ඇතෙල්දෙඩිය පොලිසියයි වැටලීම සිදු කළේ. එහිදී ගංජා මිලිග්‍රෑම් 947ක්, හැෂ් භද්‍රව්‍ය ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 657ක්, අයිස් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 276ක්, බත් පෙති 18ක්, නීති විරෝධී දුම් වැටි 21ක්, බීර් මිලිටරි 500 කෑන් 35ක් සහ මත්පැන් බෝතල් 13ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇති සැක්කරුවන් අවුරුදු 21ත් 44 වයස්වල පසුවද ගෙලියොය, අලුත්වත්ත, වර්ගපොල, පෙරදෙණිය, අම්පිටිය, මහනුවර සහ හගුරුන්කිත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. තෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මාතර වෙතබුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 214ක් සමග සැකරුවට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී සැකරුවන් සතුව තිබේ රිපීටර් වර්ගයේ ගෙඩියවියක් T56 ජීව උණ්ඩ 56ක් සහ පිස්තෝල ජීව පතරම් 47ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇති සැකරුවන් අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවද මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්. මාතර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. හෙරුයින් බද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000ක් සහ කඩුවක් සමග අපරාධ කලි සාමාජිකයෙකු ගල්කිස්ස කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශයේ මගින් අත්තරංකුවටගෙන තිබෙනවා. අත්තරකටගත් සැකරු මහ පරිමාණ භද්‍රව ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිට අසක නැමැත්තාගේ භද්‍රව ජාවාරම විදේශගතව සිට මෙහෙවනු ලබන සුධාරකයන අයගේ ගෝලියකු බවයි පොලිසිය පවසන්නේ. අත්තරංකුටගත් සැකරු රත්මලාන බංගලාව පාර රස්ටම්වත්ත පදිංචි වයස අවුරුදු 23ක පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගකිස කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශය වැඩිදුර විභාෂණ සිදු කරනවා. යුද කිටු බවසර කිරීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඵලදායි බව ඇමරිකා ආයෝජිතයින් පවසනවා. රුසියාව සහ යුක්‍රේන අතර පවතින යුද ගැටුම අවසන් කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත්වීමෙන් එංගතාවයකට එළඹීමටයි සැලසුම් කර තිබෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා විශේෂිත නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් රුසියා ජනාධිපති ව්ලඩිමිර් පුටින් හමු වුණා. ඒ මොස්කව නුවරදී දවල මන්ත්‍රයේ නිවේදනය කළ ඉදිරියේදී කඩා පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි. පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා අවසන් කිරීමෙන් අනතුරුව ඇමරිකා නියෝජිතයින් පිරිස යුක්‍රේනයේ බලාපිටත් වුණා. එහිදීද පළදායි සාකච්ඡා පැවැත්වීමට හැකිවනු ඇති බවයි දවල මන්ත්‍රයේ සඳහන් කළේ. සාකච්ඡාවලට සමකාමීව රුසියාව හා යුක්‍රේන අතර දින තුනක සටන් විරාමයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසන් මහතරගේ පිරිමි හෙල්ල විසි කිරීමේ සවුවේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. එය අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහතරගයක් ජයගත් පළමු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ලෙසයි රුමේෂ් තරංග වාර්තා පොත් අතරට එක්වන්නේ. අවසන් මහතරගේ පිරිමි හෙල්ල විසි කිරීමේ සවුව අද අලුයම පැවැත්වුණා. එහිදී රුමේෂ් තරග ජයග්‍රහණය හිමි කරගත්තේ මීටර 89.4ක දක්ෂතාවයක් දක්වමින්. රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පොලන්තයේ ඩේවිඩ් වෙග්නර් දෙවන ස්ථානයට පත්වුණා. ඒ මීටර 87.47ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් මීටර 83.99ක දක්ෂතාවයක් දැක්වූ ට්‍රිනිඩැඩ් ඇන් ටොබෙගෝ ක්‍රීඩක කේෂු වෝල්කට් තරගයේ තුන්වන ස්ථානය හිමි කරගත්තා. රුමේෂ් හෙල්ලේ ඉලක්කයෙන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය දිනු පළමු ශ්‍රී ලංකිකයාවේ. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනපති ජනතාව අමතන ජනරැලි බාලාව බුලත් සිංහලින් නැරඹේ. රුපියල් බිලියන 40කින් ඉගුරක් ගොඩ දුම්රි ස්ථානය සංවර්ධනය කෙරේ. භූතාර සංචාරයේ සාර්ථකව නිබවා අගමැතිනිය දිවයිනට. හෙරොයින් ගිරියාවි සහ ජීව උණ්ඩ එක්ව බාතර දී සැක්කරුවන් දෙදෙනෙක් දැලේ. රුසියා යුක්‍රේන යුද්ධ කැටුම් නවත්වන්න පුටින්ගේ සාකච්ඡාව සාර්ථකයි ඇමරිකාව කියයි. මීනදල කඩ ප්‍රවෘති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
3: ජයග්‍රහණී රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම
4: අයිබවන් පිය ක්‍රඩාලොල හිතවතුනි, ක්‍රඩාපිටිය උණුසු මාර්ගෙන අදත් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න සූදානම්. අපි ක්‍රඩාපිටිය අද ආරම්භ කරන්නේ ක්‍රිකට් වලින්. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේදී එංගලන්තයේ බලාපිටත් වුණා T20 තරගාවලියකට. ඒ වගේම එක්දින තරගාවලියකට සහ ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම. දින 10ක කාලයක් තිබෙනවා ඌට පළවෙනි තරගයට මුහුණ දීමට කලින්. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙනවා ඒ රටට හුරු වීමට, ඒ වගේම ඒ පරිසරයට හුරු වීම, ඒ වගේම ඒ තනතිරු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට කාලය ලබා දී තිබෙනවා. ඒ නිසා හොඳ තරගාවලියක් අපිට දැකබලා ගැනීමට හැකියාව තිබෙනවා ශ්‍රී ලංකාව පැත්තෙන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට චරිත් ආසලංක නම් කර තිබෙන්නේ. ඊයේ දවසේදී අපි දැක්කා කමිදු මෙන්ඩිස් උපනායකයා විදිහට සර්වාගමික වතාවත්වලට තමන්ගේ කණ්ඩායමත් එක්ක මුහුණ දෙනවා. චරිත් ආසලංක, දසුන් ශානක, වනිදු හසරංග වැනි ක්‍රීඩකයන් ලංකාවේ නැහැ. ඔවුන් බටරින්දිය කොදෙව් දේශයේ පැවැත්වෙන තරගාවලියකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා ඔවුන් ඊයේ දවසේදී සහභාගී වුණ නැහැ ක්‍රිකට් ආයතනයේ සංවිධානය කර තිබුණු සර්වාගමික වැඩසටහන සඳහා. නමුත් අනිත් ක්‍රීඩකයන් සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ඔවුන් එංගලන්තයේ බලයිය දවසේ දී පිටත් ගියා. පළමු තරගය සැප්තැම්බර් මාසේ 15 වෙනිදා, ඒ වගේම 17 වෙනිදා සහ 19 වෙනිදා T20 තරඟ පැවැත්වෙනවා. එක්දින තරඟ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 22, 24 සහ 27 කියන දිනවල. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අපි මතක් කළේ එංගලන්ත සංචාරයේ තොරතුරු. අපේ ඊළඟ අවධානය චමරි අතපත්තුගේ දක්ෂතාවයන් පිළිබඳව ආසියානු කුසලාන තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එදී විශිෂ්ට දස්කම් අතරට එන්නට චමරි අතපත්තු සමත් වුණා. පසුගිය දා පැවති ඉන්දුනීසියා තරගයේදී ඇය T20 ඉතිහාසයේ 5 වෙනි හොඳම පන්දුයම ඇගේ නම ඉදිරියේ සටහන් කරගත්තා. ඒ වගේම ඇය ශ්‍රී ලංකා නාමයේ ඉදිරියේදී හැට්‍රික් ලබාගත් පළවෙනි ක්‍රීඩිකාව ලෙසට පත් වුණා චමරි අතපත්තු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට. එයත් ඇගේ නම ඉදිරියේ සටහන් කරගත් වාර්තා පොත් අතරට එකතු කරගත්තා. කඩුලු 7ක් දවා ගන්නවා ලකුණු 5කට පන්දු අර 3යි පන්දු 3කදී ඉන්දුනීසියානු ඉනිම සුණු විසුණු කර දමන්නට චමරි අතපත්තු පසුගිය දා සමත් වුණා. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඉදිරියෙන් සිටින්නේ B කොටසේ. ශ්‍රී ලංකාව මුණ දෙන්නේ B කොටසේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබෙනවා. බංග්ලාදේශය, එක්සත් අරාබි එමිරාජ්ය, ඉන්දුනීසියාව අපේ කොටසේ තරගවා දින්නේ. ශ්‍රී ලංකාව තරග දෙකකට මුණ දෙනවා කාන්තාව. තරග දෙකම ජයග්‍රහණය කරනවා ප්‍රසාද් ලකුණු 4ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් තිබෙනවා. අදත් බංග්ලාදේශ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව මුණ දෙනවා. රාත්‍රී 8ට ඒ තරගයේ ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සතු ආසියානු කුසලානය රැගෙනනට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වාසනාව ලැබෙන්න කියලා අපි ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් සුබ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා තායිලන්ත ඓතිහාසික ක්‍රිකට් සම්බන්ධතාවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ තායිලන්තයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මහකොම සාදිස් ඩේවිඩ් සයින්ස් ප්‍රකාශ කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මේ ඓතිහාසික තරගාවලිය නැරඹීම සඳහා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාටත් ඇරයුම් කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන විරේන්ද්‍ර ෂෙවාග්ගේ පුත් අරියවීර් ෂෙවාග් සහ හිටපු නායක මෙන්ම හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ්ගේ බාලපුතා අන්වේ ද්‍රාවිඩ් ඉන්දිය 19-15 කණ්ඩායමේ ඉන්දිය සංචාර සඳහා තෝරාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ තොරතුරත් එක්ක අපි සමුගන්න සූදානම් අද දවසේදී යලි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන්. එතෙක් ඔබට සුවදායි සති අන්තයක්.
3: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ලක්කඩහගෙන වෙලාව තවල් 10යි විනාඩි 20යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: විශේෂ පොළඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොළඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 2861 0111 2861 11 ශනිගමතුම් 19,000.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි.
5: ලකනාගනින වෙලාව දවල් 12:46.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ.
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්.
1: 18 වංගුව
2: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී ධන නිධානය නුතුරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්. The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
10: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.

0: 99.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: සූර්ය බලශක්ති තාක්ෂණික ශිල්පීන් 5000ක් උපදේශකවරුන් හා පරීක්ෂකවරුන් සිය දෙනෙකු මතවා ගැනීමේ වැඩසටහනක් මෙවැනි විට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මාචාර්ය KPL චන්ද්‍රලාල් මහතා පවසනවා. මෙවැන විටත් සූර්ය බල තාක්ෂණ ශිල්පීන් 1500ක් පුහුණු කර සේවයට මතවාගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
6: සූර්ය බල ශක්තිය ලබා දෙන ආයතන තියෙනවා 1000කට ප්‍රමාණයක්. ඒ සමාගම ආශ්‍රිතව වෘත්තිකයන් 10000ක් ප්‍රමාණයක් දැන්ට කර්මාන්තයේ තමන්ගේ සේවාව සපයනවා. තාමත් ඒගොල්ලන්ව පිළිගන්න සුදුසුකමක් නිල වශයෙන් අපිට ක්‍රමවේදයන් නැතිකම්. ඒ අනුව අපි මාධ්‍යම ප්‍රතිකරණ සභාවේ ඉලක්කයක් තියෙනවා ආම් වශයෙන් සූර්ය බල ශක්ති තාක්ෂණ ශිල්පීන් 5000ක් පුහුණු කළා කර්මාන්තයට ලබා දීමට. ඒ වගේම පුහුණු කරුවා නැගියුම් කරුවන් 100ක් දාල ශේෂ්ඨයන්ට පුහුණු කළා ලබා දීම සඳහා. දැන්ටමත් ශිල්පීන් 1500ක් පමණ පුහුණු කළද ඒ සේවාව අපේ කර්මාන්තයට ලබා දීමට අවශ්‍ය කටයුතු කළා තියෙනවා.
0: ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට මිසල් ප්‍රහාර තුනක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිරික් ප්‍රදේශයේ සිට මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි. ඉරාන තෙල් දවකා තුනකට ඇමරිකාව පසුගියදා ප්‍රහාරයක් එල්ල කළා. ඊට පළිගැනීමක් ලෙසයි ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට මිසල් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. ඉරාන බාධ්‍ය වාර්තා කළේ ඇමරිකාවේ නෞකා තුනක් සහ තෙල් නෞකා තුනක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බවයි. මිලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ. රත්තරනින් කෙන්ඩියක් ඇදුවොත් ඒකට දානවන දානවන සිංහයන්ගේ වගේ තෙල්. ඒක තමයි කියන්නේ. ඒ වගේ තමයි මිනිස් ගුණෙත් ඒ වගේ තමයි කියලා තමයි ලෙලුම් ඒ ගීතෙන් අපිට කිව්වේ.

සුදි මෙන්න සිතුවිලි වලට නිදහසකුත් මනසට සැරසරන සොඳුරු ගීතයක් අපි තෝරා ගත්තා. ගයනවා ලෙලුම් රත්නායක ෆ්ලෑෂ්බැක් සමගින්.

සවනට මීර එකතු කළ සොඳුරු ගීතයක් ආදරේ වේදනාව පිළිබඳවයි ගීතය පුරාවට කියවුණේ සුදී ලෙලුම් රත්නායක සොඳුරු පැරණි ගී මතකයේ යලි යලි ආවර්ජනය කිරීම ගැන

0: රටට වග කියන රේඩියෝ
1: දවල් එකයි විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4600.
5: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
6: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්‍ර 5 අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළදරන පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළදරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131, 011 286 1111. ශනිගමතුම් 19:06.
7: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
4: වන්නේ. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4600. සතියග ලක්හඬ.

දවල් එකයි විනාඩියේ 33යි වෙලාව. සතියකට පස්සේ ඉරිදා දවසේ දවල් එකේ ඉඳන් හවස 4 වෙනකන් ඔයා ගී රශ්මිය හන්න බලාගෙන ඉන්නෝ කියලා මම දන්නවා. ඒ නිසා මොන ගී රශ්මිය අරගෙන මං ඇවිල්ලා තියෙන ආටපලංකම තියෙනවා. දැන් FM 93.5 FM 93.7 ගී රශ්මිය හන්න හවස 4 වෙනකන් මම මේ පැත්තේ ඉන්නවා. අද අදිටින් හොඳ සින්දු සෙට් එකක් මෝයා වෙනුවෙන් මං අරන් ඇවිල්ලා තියෙනවා. ආදි බලංකම තියෙන වාහන ගමම්ම අද වැඩ කරනවා නම් එහෙම නැත්නම් ගෙදර ඉඳගෙන අන්න අනිවාඩුවේ ඉන්නවා නම් අනිවාඩු පාඩුවේ ඉන්නවා නම් පාඩ පුළුවන් මේ පැත්තට එන්න. ඒ වගේම අදත් වැඩ කරන කටි ඉන්නවානේ අපි වගේනේ. එහෙම තමයි හොඳයි. ඔයාලා කටිනම් පුළංකම තියෙනවා ඉතින් මේ පැත්තට එන්න. මැසේජ් එකක් දාන්නත් පුළංකම තියෙනවා. වෙනද වගේම WhatsApp එකට 0743935937 0743935937 ආගේ WhatsApp message එක මේ පැත්තට දාලා ගී රශ්මියත් එක්ක එකතු වෙනවාට පුළංකම තියෙනවා. මං සින්දු තෝරගෙන තියෙනවා ආට පුළංකම තියෙන එකත් අහන්න. ඒක අහලා අපි එනවා ආයි WhatsApp එක පැත්තට. එතකොට ආට පුළංකම තියෙනවා message එකක් දාලා මේ පැත්තට ඇවිල්ලා ඉන්න. එහෙනම් ගී රශ්මියත් එක්ක ඉන්නේ. ඔහොම මින්න හවස 4 වෙනකම්ම ගී රශ්මිය එක්ක. ඊළඟ සින්දුට යන්න කලින් වෙලාවත් බලලා එහෙම වෙහෙරයන්. දවල් එකයි විනාඩි 34යි.

0: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න 0114 700යි 600යි
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: සුපිලිපන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
5: අතුල අධිකාරී සමග නෙළු අධිකාරී ෆ්ලෑෂ්බැක්

ගීතගැන විශේෂයෙන් කියන්නේ මොකද මේ ලංගිත් එක මම වේදිකාවේ පළවෙනි වතාවට මේ ගීත ගනකන් එලිමාන වේදිකාවේ තාරකාපේ එලිමාන වේදිකාවේ තාරකා පළින් ප්‍රථම වතාවට සම්පතක් කරෙන්න මේ නංගිත් කිතර ගාන කරේ දැන් මේ ගීත අලුත් ගීතයක් ගවලා අතර ජනප්‍රිය වෙච්චා.

ස්තුතියි අලුත් ගීතය ගොල්ලන් ගණ කරේ. මොකද මේ විශේෂ දේවල් ගොඩක් වෙනවද මේ වේදිකාවේ? මොකද නවල අලුත් දෙයක් වෙන්නේ නැති මේ අලිමාන් වේදිකාවේ මේ වගේ සංගීත ප්‍රසංගයක්. මේ වෙනත් ගායකගේ මා කැමති ගීතයක් ගායනා කරන්න කියලා මේ ගීතය මොරිස් ජේසිංහ මහත්මයා ගායනා කරපු ගීතයක්. ඔයාලා අහලා පුළුවන් ගීතයක් නේද?

0: Sudhi Adame ho.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
2: Dawal ekai minadi 52.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා.
8: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම්ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මක්ස්මෙන් සමහ ්‍යාර විතුන්ගේ අප තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිත්ව එකකැ හැයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂේටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය සතියග ලක්හඬ

දවල් එකයි විනාඩි 54 වෙලාව සුපිරි සිංදු ටිකක් අහන ගමන් ගී රශ්මියක නටනවා කියලා කට්ටියක් කියනවා. ගී රශ්මිය හැනකොට නටන සෙට් එක කෝ බලන අතුස්සන්න. අදිස්වර ඉතින් පේන්නේ නැහැ නේද? හැබැයි මට මැසේජ් එකක් දාලා තියෙනවා අපි නම් නටනවා කියලා. තරිඳු රුක්ෂාන් ආව එකතු කරගන්න ගොඩක් ආදරෙන් මේ වෙලාවේ ගී රශ්මිය වලට. ඊට පස්සේ ලක්ෂ්මන් නින්න මඩපාතේ ඉඳන් තමරා නිශානි චේතනා. චේතනා වගේම තේජාවෝර් එතකොට භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්නවා. මම දැරණියන් එල ලාභ කඩේ පැත්තට යමුනේ. අදත් කඩේ අරගෙන වගේ ඉන්නවා බිස්නස් සරුදා. දැරණියන් ලාභ කඩේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ මදුගම පැත්තට යන්න හදන්නේ. මදුගමින් පසන් සඳ කැලුම් ඉන්නවා. ඊට පස්සේ රුවන් වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන අපිටත් දෙන්න ලස්සන සින්දුවක් ගී රශ්මියක කියලා තියෙනවා. අද වැඩනේ. ඊට පස්සේ සමීර ඉන්නවා ගීත්මා ප්‍රභාෂි අටලගමෙන් සම්පතත් එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නක් කියලා තියෙන්නේ. ඕකේ මේ කටිය මම එකතු කරගෙන ගී රශ්මිත් එක්ක තවත් සින්දුවකට යන්න හදන්නේ. ඒ සින්දුවෙන් පස්සේ අපි යනවා අපේ ප්‍රවෘත්ති වලට. ඊට පස්සේ තවත් පුලංකම තියෙනවා ගී රශ්මිත් එක්ක එකතු වෙන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 වගේ WhatsApp මැසේජ් එක දාලා මේ පැත්තට එකතු වෙන්න කියලා මතක් කරනවා. දවල් එකයි විනාඩි 55යි.

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පස්වර දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනය නතරයි. රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධාන

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිපිර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොට විතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: පොලිසිය ඊයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී සැකකරුවන් 536 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පරීක්ෂාවට ලක් කර ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 27100ක්. එහිදී අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 17 දෙනෙකු ඍජුව හඳුනාගත් බව පොලිසිය පවසනවා. වරින්තුකරුවන් 220 දෙනෙකු වෙන්ව විවෘත වරින්තුකරුවන් 117 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව බීමත් රියදුරන් 50 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් 117 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. වෙනත් රට වාහන වැරදි සම්බන්ධයෙන් 4599 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉරානය හා ඇමරිකාව අතර ඊයේ යළි ගැටුම් හටගත්තා. බාසික පවර සටන් විරාමයකින් අනතුරුව පසුගිය සතියේදී ඇමරිකාව ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඇමරිකා හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කළේ. අනතුරුව ඊයේ දිනේදී යළි දෙපාර්ශ්වය අතර ගැටුම් හට ගැනීමත් සමග ඉරානයේ කාක් දූපත අසලදී ඉරාන ඉන්ධන රැගත් නෞකා දෙකක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වන ලෙස ප්‍රහාර එල්ල කළ බවත් ඕමාන් බුක ප්‍රදේශයේදී තවත් නෞකාවක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවත් ඇමරිකා හමුදා පවසනවා. ඉරානයේ රාජ්‍ය මාධ්‍යෙන්ද ප්‍රහාරයන් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඇමරිකාවට අනුබද්ධ යාත්‍රා තුනකට හා හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන රැගත් නෞකා තුනකට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළා. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: ඇයි ඉන්නේ සැඟවි සඳේ මෙන්න ඔබ වෙනුවෙන් වේදිකාවේ ගායන ආදරණීය ගායන ශිල්පියා ගායනට ආරාධනා ගායන ශිල්පී සුරේන්ද්‍ර පෙරේරා සුරේන්ද්‍ර පෙරේරා
2: දවල් දෙකයි විනාඩි පහයි ගී රශ්මිත් එක්ක අපි දෙවනි පැයේ

0: දවල් දෙකයි විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව ඒක දින එළිය කරයි. David Peters Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
3: Wangu Gahala Challi Allala Salli Hoyela Athi Velada
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් සොයාගත් ගමන් දුණු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
1: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්නල්වී තනට තහනය නොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
7: දෙවැඩියාව ග්ලෝකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: එහෙන් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිනි සල්ලා.

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
0: සම අනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: රයිට් ඕකේ දවල් දෙකයි විනාඩි 22යි වෙලාව. ගී රශ්මිත් එක්ක අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙනවා. අද බලංගම දිනෝ මේ පැයත් හොඳ සින්දු සෙට් එකක් මහන්න. ඒ වගේම කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට දුවගෙන ඉන්න අද බලංගම දින. මැසේජ් එකක් දාන්න 0703 935 937 0703 935 937 න් අද බලංගම දිනවා. එක්කෙනෙක් විතරක් එක්කගෙන නැතුව කට්ටියක් එකතු කරගෙන ඇවිල්ලා ගීරශ්මි අහන්න ඕන පුළුවන්කම තියෙනවා. මම යන්න හදන්නේ ගීරශ්මි වලට එකතු කරගන්න කටියක්ව. කෑගල පැත්තෙන් තරුණ ඉන්නෝ මේ වෙලාවේ. තරුණයව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ඇහැලිය ගොඩ විනීත ආයිරාගෙන ඉන්නවා. පානදුරෙන් මගේ සුදුපතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මගේ නෙවෙයි හොඳේ. විනීත ආයිරාගෙනගේ පුතාව තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ ලස්සන දවසක් නංගි අපිත් ඉන්නවා කියලා තියෙනවා. මැනිකේ දොරම් ගස්රන්දෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොමද මැනිකේ, ආ හොඳින් නේද? දුවල දෙන්න මෙත්නදී අමන්දි මහත්තයා හේමන්තද සිල්වා අම්මා අයියා නිමාල් තිරක සිරේ සුදුවක මේ හැමෝම එකතු කරගන්නවා නෝමක්ක. එතකොට ප්‍රභානාංගේ මේ හැමෝම එකතු කරගන්නවා. මම මුල්ලේරියාව සතස පැත්තේ ගීරශ්මි සද්දට මහගෙන ඉන්නවා කියලා කියන ඔහොමම දිගට මහගෙන ඉන්න හොඳද? සතසර යන කට්ටියට සද්දට බැහැන්න දාගෙන තියාගන්න ගීරශ්මි. ඉරවස්සේ යටි අඳුර පැත්තට යන හදන්නේ. යටි අඳුරින් තීක්ෂණ ඉන්නවා සුරන්යා. ආවත් එකතු කරගන්නවා. මගේ හොඳම යාළුවා මහේෂිවත් එකතු කරගන්න. අද යාගේ බර්ත්ඩේ එක කියලා තියනවා. හැපි බර්ත්ඩේ මහේෂි. ගීරශ්මිත් එක්ක ඉන්නකොට ඔන්නාට සුබ පතන. නුගාරිනෝ මේ වෙලාවේ. ඊට පස්සේ මම යන්න හදන්නේ කළුතර පැත්තට. කළුතරින් පැතුම් ඉන්නවා. සද්දටම ගීරශ්මි අහගෙන ඉන්න අපිට සින්දුවක් දෙන්නයි කියලා කියන. ඕකේ මං ආව එකතු කරගන්න. මතුගමින් තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙව්මිනි. ගෙදර අක්කා නංගි අම්මා තාත්තා මේ හැමෝම සද්දටම ගීරශ්මි අහගෙන ඉන්නේ අපිට සින්දුවක් දෙන්නයි කියලා කියනවා. ඕකේ මේ කටියවත් මං එකතු කරගන්න. ඔයරත් පුළංකම දිනවා මේ පැත්තට එන්න හොඳද? තරහ වෙන්නේ නැහැ හැමවට. 0703 935 937 මැසේජ් එකක් දාලා තියන්න.
1: ෆ්ලෑෂ්බැක් සමග බිම් රස වැහෙන මංගල ගීතී.
2: බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා. මොකද මගෙන් පස්සේ මම ආයි කතා කරන්නේ නැහැ. මම සින්දුව කියලා දුවනවා. නෙළුයි ලෙළුයි මේ මෙහවත් හම්බෙන පළවෙනි වතාව. මේ මෙහෙම සංගීතය හොඳට හදාරලා ඉගෙනගත්තු කෙනෙක් එක්ක සින්දුවක් කියන්න ලැබීමත් ලොකු භාග්යක් අත්තරම. හරි නෙළුවක් අපි පටන් ගමු.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB යූත් ප්ලස්. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඳ බලාගන්න.
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: අපි සොයන්නේ
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

දවල් දෙකයි විනාඩි 38යි වෙලාව. ගිය රශ්මිය අහගෙන ඉන්න අතර මගේදී ආට පුලෑංකම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 07 03 93 5 93 5 ඒ නම් බේක ඩාට පුලෑංකම තියෙනවා ගිය රශ්මිය අහගෙන ඉන්නකොට මැසේජ් එකක් දාන්න. මට මැසේජ් කරපු කට්ටියක් ඉන්නවා ටක් ගාලා එකතු කරගෙනම සින්දුවකට යන්න කියලා බැලුවේ. ඔෂන්ද ඔයාව එකතු කරගන්නවා. පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. ඕකේ ඔයාව එකතු කරගත්තා. නිල්මිනී ඉන්න කොටියා කුඹුරේ මහත්තයා ජයලත් දුව පියුමි පුතාල කාංචන සහ අසංග ඊළඟට චූටිදඟ අකේන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. රයිට් ඕකේ. ඊට පස්සේ මාගන්දුරේ මැසේජ් එකක් දාලා තියෙනවා. නදීර මහේෂ් එතකොට මෝක්ෂ ස්නේහ තුෂාරි අයිරාංගී මේ හැමෝම එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ලක්කන ගීරශ්මිය අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. රාගමිදන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝක ඔයාව ගොඩාක් එකතු ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. අබිඩාබි වල ඉන්න මගේ නංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ ඊට පස්සේ මම යන්න හදාන්නේ කොහෙටද දන්නවද? අපේ ගෙදර කට්ටිය ගොඩාක් ඉන්නවා හැමෝම එකතු කරගමු කියලා තියෙනවා. කුමුදිනී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලොකු පුතා පසිඳු පොඩි පුතා මලිඳු මේ හැමෝම එකතු කරගන්නවා මම ගීරශ්මිත් එක්ක ඉන්න වෙලාවේ. එහෙනම් අපි සින්දුවක් අහන්න යමු. වරත් පුලෑංකම දිනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මං ඉන්න FM 93.5 FM 93.7 ලක්කන ගීරශ්මිත් එක්ක හවස 4 වෙනකම්.

0: දවල් දෙකයි විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ.
1: ගිරශ්මිය අහගෙන ඉන්නේ තවල් 2 විනාඩි 54යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.

දවල් දෙකයි විනාඩි 55 වෙලාව. ගිරශ්මිත් එක්ක ඉන්න වෙලාවේ අපිට දෙවනි පැය ඉවර කරන්න තියෙන තව පොඩි වෙලාවයි. ඊළඟට අපි යන්න ලෑස්ති වෙන්නේ අන්තිම පැයට ගිරශ්මිත් එක්ක. අර පුලංගම දින මේ පැත්තේ මැසේජ් එකක් දාන්න ගිරශ්මි අහගෙන ඉන්න අතරමැදී 07.3.93.5.93.7 07.3.93.5.93.7 මැසේජ් එකක් දාලා තියන්න. ඊළඟ පැයේදී මම ඔයා මතක් කරන. ඊට පස්සේ මම යන්න හදන ඉතාලිය පැත්තට. ඉතාලියේ සිතිජ ගුණසේකර ගිරශ්මි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සිතිජ ඔයාව. ඉතාලියේ පැත්තේ ඉඳන් මම ටග්ගාලේ යන්න හදන රුමේනියාව පැත්තට. රුමේනියාවෙන් සම්පත් ඉන්නවා මේ වෙලාවේ. අලව්වේ කලල් පිටින් පුතා තුහින දුව බිනාරා වයිෆ් ප්‍රියංකවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ගෙදර කට්ටියම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා කෝපිවත්ෙන් දිලාන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ මම ආවත් එකතු කරගන්නවා. අදත් අපි ඉන්නවා කළුතර දොඩංගුඩෙන්. මැසේජ් එක දාලා තියෙන්නේ තුෂාර පේන්ට් එකේ හැමෝම අපි වහගෙන ඉනවා කියලා. ෂෙහන් සඳර තුෂින ඊට පස්සේ තුෂාර බොස් සමග හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ මම මේ හැමෝම එකතු කරගෙන ගී රශ්මිත් එක්ක තුන්වෙනි පැයට යන්න හදන්නේ. ඔයා මැසේජ් එකක් දාලා තියෙනවානේ. දවල් දෙකයි විනාඩි 56යි හොඳේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශික ඓතිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: දූෂිතයන්ට පාතාලයට බද්‍රව්‍යවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කුමන අභියෝග පැමිණියද නතර නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික බේචෙන්ඩ්වල් අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ ජනබලයට පෙළ ගැසෙන රත්නපුර දිස්ත්‍රික් අධිටනයන තේමාවෙන් රත්නපුරයේදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ හමුවට එක්වෙමින්
6: මහත් දරුණුතම සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරණ මංකොල්ල දූෂණය හොර ගනුදෙනු ඩීම් මෙතෙර සහ ඉතෙර මහා කල්ලිවලින් කල්ලියක් නෙමෙයි කල්ලිවලින් සමන්විත දේශපාලන කල්ලි තොගයක් තමයි අපේ පෞගේ මැතිවරණ දෙකෙන් ඔබලා සහ අපි එකතු වෙලා පළවා හැරියේ. මෙතනින් අපි ඔක්කොම සන්තෝෂ වෙන්න ඕනි. ඒ අපි එකතු වෙලා පළවා හැරියේ. ඒ තරම් මහා දරුණු භයංකාර අති බිහිසුණු දේශපාලන කල්ලි. අද බයේ ගස් ගල්වලට එහාට වෙලා හැංගිලා ඉන්නවා. දැන් නීතිය ඔවුන්ගේ පස්සෙන් එනවා. බුද්ධියේ අවබෝධයෙන් මේ රට කොහොමද හෙට ගොඩනගන්නේ කියන ඒ කාරණය මුදුන්පත් කරගෙන තමයි අපි වැඩ කටයුතු
5: කරන්නේ.
0: බංග්ලාදේශයට බලපෑ ඇති ඉන්ධන අර්බුදය හමුවේ එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් එරට බලශක්ති හා බලශක්ති අංශයෙන් ඔබට ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවයි. කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන අවම කිරීම හෝ නතර කිරීම මෙන්ම ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වීමත් ගෘහස්ථ ගෑස් හිඟයට මුහුණ පෑමත් ආදී හේතු හරහා මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා. විදුලි බල අර්බුදයේද උග්‍රතාවට පත්වෙමින් ඊයේතරේදී මෙගාවට් 300ක විදුලි උත්පාදන හිඟයක් හටගෙන නැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේරක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු හතරට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: හවස 3 විනාඩි 4 වෙලාව ගී රශ්මි එක අපි අන්තිම පැයේ අද බලංකම දිනා මේ පැතර මැසේජ් එකක් දාන්න 07.93 93.5 93.7

0: තුනයි විනාඩි 27යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package පසක්. SLT Mobitel Fiber.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීම මණ්ඩලෙ මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0112861131 0112861111. ෂණික ඇමතුම් 19,600.
4: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: ලකනගින වෙලාව හවස 3:31
7: වෙලාව ඔබ වෙත ගෙනාවේ

හවස 3යි විනාඩි 31යි වෙලාව. ඊරශ්මිය අහගෙන ඉන්න වෙලාවේ ආටපලංකම දිනා මේ පැතරෙන්න. අපි ඉන්නේ අන්තිම පැය භාගයේ වගේ. ඔන්න ඔයාගේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඊට පස්සේ දොස් කියන්න එපා හවස 4න් පස්සේ. කො අපිව චාරු කිව්වේ නැහෙනි කියලා. හවස 4න් පස්සේ ඉතින් යශෝ තමයි ඉන්නේ ආව මතක් කරන්න. ගීරශ්මිත් එක්ක එකතු වෙන්න ඕන නම් ආ දැන් මැසේජ් එකක් දැම්මොත් තමයි හොඳ. ඒ වගේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙල්ල ඕන තරම් දැකලා තිබුණාත්. ඔයා වගේ සුපිරි කෙල්ලෙක් ලොවෙත් නැහැයි කියලා අපිට කියනවා. අපිට නෙවෙයි මට. කවුද එහෙම කියන්නේ? ජගත් තමයි කියන්නේ. අල්බම් මුල්ලෙන් එකතු කරගන්නවා ජගත්. ඔයාව ගොඩක් ආදරෙන්. ස්තුතියි ඒ කමෙන්ට් එකටනේ. අපිත් ඒ කියන්නේ සුපිරිනේ. ඊළඟට අවරශ්මිය සමග ගීරශ්මිය අහගෙන ඉන්නවා කියලා තියෙනවා සරච්චන්ද ඩයස්. රයිගමීද? ඕකේ, ඔයාව එකතු කරගන්නවා. අකුරස පැත්තට යන හදන අකුරසෙන් මේ වෙලාවේ සුජීව ඉන්නවා. පවුල හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා කියන ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න පිළියන්දලින් සුසිල්, එතකොට ශේලි, සුභාන්‍යා මේ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා තුෂාර මෝටර්ස්ගේ කට්ටිය. කෝ බලන්න, මම අහගෙන ඉන්නේ ගිරශ්මිය අහගෙන ඉන්නා නේද? සද්දෙම තව ටිකක් තුෂාර මෝටර්ස්ගේ සද්දෙම වැඩි කරගෙන අපි ගිරශ්මිය හමුනේ. සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා තුෂාර, කසු, නමිල, සංජීව, විශේෂයෙන්ම බස් මංජු අයියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න මංජු අයියේ ආව එකතු කරගත්තා. ඊළඟට පල්ලි බැදෙන් එකතු වෙනවා අනුජ. මම සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා මල්ලිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් මම දෙන්නා. ඉතාලිය පැත්තෙන් කපිල මුදලිගේ ඉන්නවා. බිරිඳ සුභාෂි, පුතාලා නවෝත් සෙනුර, මියුරි, ඒ වගේම ඉන්දීවරි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් දැම්මද මේ පැත්තට. ආය අද හදනේ පල්ලෙ බැද පැත්තට. මදුභාෂිනි ආව එකතු කරගන්න ගොඩක් ආදරෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි, කොහොමද? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ඉතාලි වලින් එකතු වෙන්නේ නිලෝෂි, මහත්යා චින්තක, දුව සවිද්‍යා, එතකොට පුතා සිතිජ. ලංකාව ගෙදර හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තැන්ක්යූ මේ පැත්තට මැසේජ් එකක් එව්වට. අරිස්සම ඉන්න හොඳද? ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කමල්, එතකොට මාලන්, ශිරෝෂි, පහන්දිනි, දර්ශන, ඒ වගේම තුෂාරි ඉන්නවා. එකතු කරගන්නවා මම මේ වෙලාවේ කට්ටිය හැමෝම. ඉතින් ඔයාලා මැසේජ් එකක් දෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාගෙන යන්න. ඊට පස්සේ දොස් කියන්න එපා. ගිරශ්මිය අහගෙන ඉන්නේ. හවස 3යි විනාඩි 34යි.

0: හවස 3:47.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: ඇවට ගින්නා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: හවස 3:49යි දැන්
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: මම නම් දැන් මානම රිලැක්ස්
6: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

හවස 3:50 කියන්නේ අදට ගීරාශ්මීත් එක්ක මට යන්න වෙලාව ඇවිල්ලා කියන එක. මම සින්දු ටිකක් එකතු කරගෙන තියාගෙන ඉන්න ඔයා වෙනුවෙන්ම ඒ ටිකක් දීලව මම යන්න කියලා. යන කලින් මේ පැත්තේ මාව වහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගෙනම අද එහෙනම් චෙරියෝ කියලා මම යන්න හදන ගීරාශ්මීත් එක්ක. මාතලේ පැත්තෙන් කුමාරී ඉන්නවා, නයනී, ගාමිණී, සුභාෂිනී, දම්මිකා. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ මම ගොඩක් ආදරෙන් එකතු කරගත්තා. දෙහිඅත කණ්ඩියේ පැත්තට යන්න හදනේ. ඒ පැත්තෙන් ඉන්නවා කවිදු මැසේජ් එකක් දාලා. සවිදු දිනෙත් මගේ යාළුව දෙනවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා. ඊට පස්සේ අලුත් ගමින් ටයි ෂොප් එකේ හැමෝම මේ වෙලාවේ සද්දෙටම ගිරශ්මිත් එක්ක ඉන්නේ. අපිවත් කියන්න කියලා තියෙනවා. පන්සිල් ඔයාගේ මැසේජ් එක ඔන්න මං ආව මතක් කරලා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අම්පාර පැතෙන් තෂිනි ආවත් එකතු කරගන්නවා. අම්මන්තරටත් යමු එහෙනම්. අම්මන්තරින් කුලානි නම් මේ වෙලාවේ ශ්වේතා, කුෂානි, එවගේම තුෂාරවත් එකතු කරගෙන විශේෂයෙන්ම දිලෝෂ්වත් එකතු කරගන්නා කියලා තියෙනවා. ඕකේ මේ කටිය එකතු කරගෙන අදට ගිරාශ්මිත් එක්ක එනම් මගේ හෙගෙන්නා අයිත් හම්බවෙමු ලබන ඉරිදා දවල් එකට. එනම් ගෙහෙන්නා ගොඩ සුබ දවසක්. මම චාරු.

0: 98.5 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පස්වරු 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණිය උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ග්‍රාමීය දහරේ 2600 දෙනෙකුට වැඩි පිරිසක් බතවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් අලුක බණ්ඩාර මහතා පවසනවා ලබන මාසයේදී එම පතවා ගැනීම සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ග්‍රාමීය ධාරී සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා තෝරා ගැනීම වෙනුවෙන් පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.
5: සම්මුඛ පරීක්ෂණයන් සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා 5 වෙනිදා 6 වෙනි දිනයන්හිදී නරහින්පිට නිලමෙදුර පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ග්‍රාමීය ධාරී සේවයට පඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලැබුවා. ඒ අයදුම්පත් කැඳවීම අනුව 2026 වර්ෂයේ මාර්තු මාසයේදී තමයි මේ තරඟ විභාගය පැවතියේ. තරඟ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ නිකුත් වුණා. ඒ ප්‍රතිඵල මත තමයි මේ සම්මුඛ පරීක්ෂණයට කැඳවිලා තියෙන්නේ. ග්‍රාමීයධාරී සේවා ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පස්සේ ඒ සේවා ව්‍යවස්ථාවේ යටතේ පැවැත්වෙන පළවෙනි බඳවා ගැනීමේ තරඟ විභාගය ප්‍රතිඵල අනුව තමයි මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ. එතකොට මේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවලා තියෙනවා බඳවා ගැනීමට අපේක්ෂා කරන පුරප්පාඩු සංඛ්‍යාව වගේ දෙගුණයක සංඛ්‍යාවක් 3200කට ආසන්න විභාගයෙන් සමත් වුණු අපේක්ෂකයන් සංඛ්‍යාවක් අපි පිරවීමට බලාපොරොත්තු වෙන පුරප්පාඩු සංඛ්‍යාව 1605ක් අපේක්ෂකයන්ගේ තියෙන බාහිර කුසලතා නායකත්ව හැකියාවන් ඒ සම්බන්ධිත ඉදිරිපත් වෙන කරුණුත් ඒ මූලික සුදුසුකම් සපුරලා තියෙනවනම් ඒ අනුව සමග පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු අනුව ලැබෙන කුසලතාවයේ අනුව තමයි අපි බඳවා ගැනීම ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් බඳවා ගැනීම සිදු කරනු
1: ලබන්නේ.
0: 2023 වසරේ සිට මේ දක්වා ඊශ්‍රල ප්‍රහාරයන්ගෙන් ලෙබරනේ 9000කට ආසන සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලෙබරනේ සෞඛ්‍යලධාරීන් පවසන්නේ පසුගිය වසර තුරේදී එල්ල වූ ප්‍රහාරවලින් මේගේ සමස්ත සංඛ්‍යාව 8900ක් බවයි. 30600කට ආසන සංඛ්‍යාවක් තෝල් ලබා ඇති බවද සඳහන්. ඊශ්‍රායලයේ ලෙබරනේ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී. ප්‍රහාර හේතුවෙන් 3,60,000ක පමණ පිරිසක් අවතින්ව සිටින බවයි ජගත් සංවිධානයේ සරණාගත ඒජන්සිය සඳහන් කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවසාහේදීට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඬ
1: හවස 4:04.

0: අඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩි තහනය නතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලෙ මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්, දුරකථන අංක 011 286 1031 1 286 11 ෂණිගමතුම් 19,600.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්ලුන් සැමට දැනුම් දීමයි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 4යි විනාඩි 15යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: සතියක ලක්හඬ.

දවස හතරයි විනාඩි 16යි වෙලා වර්ඩ්ින් අද ඉරිද දවස නේද මොකද වෙන්නේ අද සැප්තැම්බර් මාසේ අද ඉරින් මම තනියම ඉන්නේනේ සතියේ දවස් පහේම ඔන්න තව එක්කෙනෙක් ඉන්න අද ඉතින් ඔන්න තනියම ඇවිල්ලා තියෙනවා වෙනද වගේම තනිකම හොඳයි නේද තනිකම හොඳ වුණාට ආටුවම තනියෙන් ඉන්න දෙන්නේ ඔන්න මං ඇවිල්ලා ඉන්නේ ඉතින් ආට මට පුළුවන් ලස්සන සින්දු ගොඩාක් අහන්න ඉතින් අද සැප්තැම්බර් මාසේ 6 වෙනිදා නේද අපි ඔන්න දන්නේම නැතුව අලුත් මාසෙකට ඇවිල්ලා තියෙන්නේ නේද මේ මාසේ පළවෙනි ඉරිදා තමයි අර දවස ඉතින් ඔයාට එම්මට ගොඩාක් දේවල් දිනවා කතා කරන්න නේද ඉතින් මේ මාසේ පටන් ගන්නකොට මාගේ ජීවිතේ අලුත් plans ඇති. ඉතින් අලුත් විදිහට පටන් ගන්න හිතාගෙන ඉතින් මේ මාසේ වැඩ ටික plan කරගන්න ඇති. ඒ හැම ප්‍රාර්ථනාවක්ම හැම plan එකක් මේ විදිහටම එයාට සාර්ථක කරගන්න පුළුවන් වෙන්න ඕනි. හාද? ඉතින් කතා බහ කරමුනේ අපි දෙන්න. ඉතින් හවස 4:30 පිහ වෙනකන් ඉඳ මම මේ පැත්තේ. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න ආදරෙ බෙදා ගන්න ආදරෙන් කතා කරන්න මේ ඕන දෙයකට 0703 93 5 93 7 0703 93 5 93 7 මේ කිර ෆෝන් නම්බර් එකට මරණ මැසේජ් එකක් එවන්න. යෂිනෝ මේ පැත්තෙන් ඔයා එනකම් බලාගෙන. ඉක්මනට එන්න හවස 4:17.

0: අදත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: යුත්තකෙයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමාබැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176 479 579.
8: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.

0: Пратете Лага FM Radio. Сатияга Лакана.
1: හවස හතරයි විනාඩි 26 වෙලාව ඔයාලට මේ පැත්තට එන්න පුළුවන් ලස්සන සිද්ධාක් තියෙනවා ඔයාට අහන්න දෙන්න මම ලෑස්ති කරගෙන ඉතින් පරක්කු වෙන්න නැතුව ඉක්මනට මේ පැත්තට එන්න FM 93.5 FM 93.7 0703 93.5 93.7 මේ BNS ලගේ ලස්සන සිද්ධාක්

0: vielä hätäliihe alusta Tampa se avu.
1: Satiaga La Cande.
2: සන්තුෂ් බියන්නස් එතනගේ ලස්සන සින්දුවක් අහලා තමයි අපි මේ පැත්තට ආවේ. හවස 4 විනාඩි 31යි වෙලාව. ජීවිතේ කොහොමද? සතුටින් ඉන්නවද මේ අලුත් මාසෙ පටන් ගත්තට පස්සේ? අපිට දැන් ජීවිතේ එක එක කාලවලදී එක එක මිනිස්සු හම්බ වෙනවනේ නේද? අපි චූටි කාලේ ඉතින් ඔන්න අම්මගේ පිළිපස්සෙන් ඉඳලා ටික ටික අම්මත් එක්ක දන්නේම නැතුව අම්මව මගේ හැරෙනවා, පවුලේ අයව මගේ හැරෙනවා. අපි ලොකු තැන්වල ඉන්නවා. සමහරක් වෙලාවට අපිට ඉගෙන ගන්නකොට ගෙදරින් මගේ හැරලා ඉන්න වෙනවා. එතකොට මේ දේවල් එක රසවත් එක මේ ගෙදර අය මගේ හැරෙනවා. මේවත් එක්ක සමහරක් වෙලාවට අපිට හිතෙනවා මොකද්ද මේ ජීවිතය කියලානේ. සමහරක් වෙලාවට අතරතුරදී අපිට හම්බ වෙනවනේ සමහර මිනිස්සු. ඒ මිනිස්සු සමහරක් වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපේ ජීවිතේම ළඟින්ම ඉන්න අයද කියලා. නෑ, සමහරක් වෙලාවට ඒගොල්ලෝ කියන වචනවලින් ඒ හැසිරෙන විදිහෙන් අපිට තේරෙනවා මේගොල්ලෝ ඇත්තටම අපි ගෙදරා අය වගේම අපි ළඟින්ම ඉන්න අය නෙවෙයි කියලා. අපේ ජීවිතේ චූටි කාලේ අපි හිතන් ඉන්න කිසි ප්‍රශ්නයක් නෑ අපිට ජීවිත කාලෙම මේ විදිහට ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ටික ටික අපි ලොකු වෙනකොට දන්නවා, හැබැයි මේ තියෙන කාල විදිහටම ඉස්සරහට ලොකු වෙනකොට මේ කියන තත්ත්වෙම නැති වෙනවා කියලා නේද? ජීවිතේ දුෂ්කරම කාර්තු පහු කරේ තනියම නේද? ඉතින් ජීවිතේ ලස්සනම දවසුත් තනියම ගෙවන්න ඔයාලට බැරි නෑ නේද? සමහරක් වෙලාවට අපි හිතනවා මේ අය මේ විදිහටම අපිත් එක්ක ඉඳී කියලා. එහෙම නෑ. සමහරක් වෙලාවට සමහර කියන වචන වලින් ඔයාගේ හිත බින්දෝඩම රිදෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම නොවෙන්න පුළුවන්. ඉතින් හයිය හිතක් තියෙනකොට ඔයාට මේ හැමදේම දරා ගන්න පුළුවන් නේද? ඉතින් හයිය හිත තියෙන කෙල්ල කොල්ල ටිකකෝ බලන්න එන්න මේ පැත්තට. මේ අලුත් මාසේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා ඔයාට පුළුවන් ලක්ෂණ සත්‍යන්තය අහගෙන ඉන්න මාත් එක්ක යශින්නවා හවස 6:30 වෙනකම්. ඉතින් ඒ විදිහට ආදරේ විදා ගන්න, ආදරෙන් කතා කරපු අය, මැසේජ් කරපු අය ගොඩාක් ඉන්නවා. එයා ඒ අයව එකතු කරගන්න තමයි මේ හදන්නේ. මුලින්ම මට මැසේජ් දාපු කෙනෙක් ඉන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න මාකන්තරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලෙයාෂෝ ඉන්නවා, නදීරා, මහේෂ් ඉන්නවා, මොක්ෂෝ, ඒ වගේම සොනේතෝ, අයිරාංගනි, මේ හැමෝම එකතු කරගන්න කියලා තිනව ලස්සන සින්දුවක් අහන්න. ඉතින් හැමෝම එකතු කරගෙන අපි ඉලක්කන සතියන්තින් ගහමු නේද ලස්සන සින්දුවක්. ලස්සන දවසක් වේවා කියලා තිනවට ලස්සනම ලස්සන දවසක් වෙන ඕනි. අද ලස්සන සින්දුවක් අපිවත් එකතු කරගන්න කියලා තිනෝ. දොර දිනා මෙත්සදී යමන්දී ඉන්න ඔබවහගෙන ඔය වගේම හේමන්ත සිල්වා, අම්මා, අයියා, නිමල් තිලකසිරි, සුදුවක්ක ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු, අනෝමක් ඇතින අපිවහගෙන ප්‍රභානංග ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගෞමිණී අයියත් ඉන්නවා. මට මැසේජ් එක දැම්මේ කවුද දන්නවද? දඩම් ගසලන්නේ ඉඳලා මැණිකි තමයි මට මැසේජ් එක දැම්මේ. හරි මාදරින් වාව එකතු කරගන්නම්. ඊළඟ ලස්සන සින්දු අහන්න. මොකද කරන්නේ මේ වෙලාවේ? රස තේකක් බොන ගමන් ඉන්නේ. ඉරිද කියලා කියන්නේ පොඩ්ඩක් නිදහසේ මූඩ් එක ෆික්ස් කරගන්න තියෙන වෙලාව. මොකද හෙට ඉඳලා අපහු වැඩ ටික පටන් ගන්න තියෙනවා නේද? ඉතින් වැඩ කරන්න කලින් පොඩ්ඩක් රිලැක්ස්න මේ පැත්තට නමතක කරන්න එපා. හෙලෝ හෙලෝ කියලා තියෙන වායශ් වැනික කියලා කොහොමද අහලා තියෙනවා. මම ගොඩාක් හොඳින් ඉන්නවා.

දෙලිනි ඉතිං ආවා ආදරයෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවට. අක්කියෝ අද මගේ චූටි මැණික පහන්විගේ උපන්දිනේ. චූටි පහන්වි, ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එයාගේ අම්මා තාත්තා අයියා අක්කායි වගේම ආච්චි සීයා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න දිල් තමයි මට මැසේජ් එක දැම්මේ. ඉතින් ඒ විශ්ෂකත් එක්ක අපි යමු. තව මැසේජ් එකක් කියවන්න අලව්ව පැත්තට යන්න තමයි හැදුවේ. අලව්වෙන් මඩවල ප්‍රියන්ති අපි වහගෙන ඉන්නවා සද්දටම. බොහොම ස්තුතියි සද්දටම මා වහගෙන ඉන්නවට. ඉතින් අපවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. මහත්ය සම්පත්තිනෝ පුතා චොමි දූදු මන්දි වගේ ඔම තාත බන්නාරු අම්ම පේමවති නංගි සුදීප නංගිගේ පුතා දහම්ස දෝෂදී මහමත් එකතු කරගෙන මෙවෙලාවෙලක් කඳහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අර ඉස්සල මං කිව්වනේ ජීවිතේ අපිට එක එක මිනිස්සු හම් වෙනවා කියලා. එහෙම හම්බුණ කෙනෙක් කියලා දින දොහා හරි ආඩම්බරයි කියලා. එහෙම කියන එකව බලන් ඉන්න මේ පැත්තට.

0: රටට වග කියන රේඩියෝ.
1: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ටේකයා සුරැකෙන මගතොට.
3: මමනන්ද මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.

0: සතියක ලකඳ
1: සතියක ලකඳ හගෙනින්න වෙලාව හවස 4 විනාඩි 41 මේ හින්දු සින්දුව හන්න කලින් මම එකතු කර ගන්නවා ලස්සන ගීතයකට එකතු කර ගන්න කියලා මට මැසේජ් එකක් දාලා තින අලව්වේ අලව්වෙන් මැසේජ් එක මට දාලා තින කැකුලාවල ඉන්න ලා මාව හගෙන ඉන්න සොනිලා වෙන්න ඕනේ එකතු කර ගන්න කියලා තින තඹරුවා කුමාරියවත් එකතු කර ගන්නන් ඊළඟ ලස්සන හින්දි සින්දුවට සතියක ලකඳ හගෙන ඉන්නවා කියලා තින වසන්තා කුමාරි ඔයාවත් එකතු කරගෙන අපි හමු මේ ලස්සන හින්දි සින්දුව.

0: හවස පහයි සවස හතරයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සතියක ලකඳ
0: එකපාරට 5:45 වුණේ කොහොමද කියලානේ. චුට්ටක් මට ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. එක 4 ඉලක්කම 5 ඉලක්කම වගේ දැක්ක. ඊට පස්සේ මාත් කල්පනා කරා මේව වෙන්න පුළුවන්ද කියලා. නෑ, හවස 4යි විනාඩි 46යි දැන් වෙනව. මට හොඳට ඇස් දෙක පේනවා. හරි, ඉතින් මම හගෙන ඉන්නවනේ සද්දටුම. මට වේන කෝල්ස් වලින් මේ ආදරේ විද්දටුම දැනෙනවා. අපේ ජීවිතවලට ඒ සමහරක් වෙලාවට අපි හැබැයින් දැකලා නැහැනේ. හැබැයින් දැකලා නැති වුණාට අපි මේ කතා කරන දේවල් එක්ක ඔගොල්ලොත් එක්ක ඉන්න විදිහත් එක්ක අපිට ගොඩාක් ආදරය කරන ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියලා තේරෙනවා. ඉතින් මේ කතා කරනකොට සමහර වචන එක්ක ඒ සතුටට සමහර වචන කියාගන්න බැරි තරම් සමහරක් වෙලාවට මටම පුදුමයි මේ තරම් අපිට ආදරේ කරන අය ඉන්නවද කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ තරමටම අපිත් එක්ක ආදරෙන් ළඟින් පරිස්සමට ඉන්නවට. දර්ශනී, ඔයා නේද මේ තරමට ආදරෙන් මට කතා කරේ. ඉතින් ඔන්න ගොඩාක් වෙලා කතා කර බොහොම ස්තුතියි. ආව එකතු කරගන්න කලතුරේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ඉතින් වොයිස් එකට ආදරේ කරන තවත් එක්කෙනෙක් ඔයා කලතුරේ ඉඳලා මාට අහගෙන ඉන්නා කියලා කිව්ව. උදේ 5ට කිව්වා රේඩියෝ එක ඔන් කරන්නේ. නිවුරෑන් 9 වෙනකම් අපි වහගෙන ඉන්න. ඉතින් ඔය විදිහටම දිගටම අපිත් එක්ක ඉන්න මේ විදිහටම. ඒ වගේම මොරගහේනේ අයිය කෙනෙක් එකතු කරගන්න කිව්වා ලක්කන ලස්සන සින්දුවක් ගහන්න. ඔය දෙන්නමත් එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සින්දුවක් ගහන්න. ඊට පස්සේ යන්න හිතුණා නාන්න ගල්නෑව පැත්තට. ගල්නෑව ඉඳලා අපි වහගෙන ඉන්න ශාන්ත නාරායන ඔයාව එකතු කරගන්න ඕනේ. දැන් රට හිටියේ කිව්ව කලින් රටේ ඉඳලා දැන් ඔන්න නිවාඩුවකට පෙන්නෝනේ ලංකාවට ඇවිල්ලා තියෙන. ඉතින් ලංකාවට ආවට පස්සේ රේඩියෝ එක අහන්න පටන් ගත්තා කියලා කිව්වා. ඉතින් ලක්කන තමයි අහනවා කියලා කිව්වේ. බොහොම ස්තුතියි මේ විදිහටම අපිත් එක්ක දිගටම ඉන්න ලස්සන සින්දු ටිකක් ආට අහන්න දෙන්නම්. ඉතින් වැඩ කරනකම පාළුව මහන්සි නැති වෙන. ඉතින් ආඩ පුළුවන් ලක්කන ළඟින්ම තියාගන්න. නෝමල් මැසේජස් ඒ උපකට්ටියව තමයි මේ එකතු කරගන්න හදන්නේ. අපිවත් හොඳ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඇහැලිය ගොඩින් තමයි තුසරෝ මැසේජ් එක දාලා තියෙන්නේ. අම්ම ඉන්නවා, සිරියාවති වගේම නංගි, චමිලා ඉන්නවා, පුතා බොමි දූ ඉන්නවා, තුෂාත් තුසාරා වෙන්න ඕනේ. ඉතින් ආව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ලස්සන සින්දුවක් දෙන්න කියලා දින අලව පැත්තට තමයි යන්න හදන්නේ. ටෙක්නෝවලින් මැසේජ් එක දාලා තිනේ රත්න. ඔයාව එකතු කරගන්නම්. සදියක ලක්කන හගෙන ඉන්නවා කියලා තිනවා වසන්තා. ඔයාවත් එකතු කරගන්නම්. ගම්පොලේ ඉඳලා තොපයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපි යමු WhatsApp එක පැත්තට. 0703935937 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔන්න ඉතින් ඔය පරක් වෙලා මැසේජ් එකක් එවලා මං නම කිව්වේ නෑ කියලා මාත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න බෑ හාද? සමහර සන්ධ්‍යාවක් ක්‍රෑෂ් ගර්ල් කියලා තියෙනවා. ඔන්න මාත් වැඩ පටන් ගත්තා. නෑ. ඔන්න මම වැඩ ටික පැත්තක දාලා ආව මාව අහන්න කියලා තිනු. බොහොම ස්තුතියි ප්‍රියංකා. අම්මා කලින් හිටියේ හරි. එයාගේ අම්මා කලින් ඉඳලා දින නංගිලාගේ ගෙදර. දැන් අපේ ගෙදර එකගෙර ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා ආදරෙන් අම්මව බලා ගන්නවා කියලා තිනවා. ඉතින් එහෙම තමයි දුවලා ඉන්න ඕනේ නේද? එක ගෙදරක දැන් වයසට ගියාම අම්මලා හැමෝනේ ඔන්න එක දුව එක ගෙදර මාසයක් විතර එන. ඊට පස්සේ ඔන්න හිටිය ඇටි කියලා හිතලා ඔන්න නම් පොඩි එක්කෙනාගේ ගෙදර යනවා. ඊට පස්සේ එහෙත් ඉඳලා ඇති වෙලා අන්න ආපහු ලොකු දුවගේ ගෙදර යනවා. එහෙම තමයි තින්නේ දම්මලා. ඉතින් හැමෝ ගාවම ඉන්නෝනේ, දරුවෝ ඔක්කොම ගාවේ ඉන්නෝනේ. එතකොට තමයි සතුටින් ඉන්න පුළුවන් නේද ප්‍රියංකා? ඉතින් ආගේ ආදරණීය අම්මවයි ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අයාටත් පුළුවන් ආදරය කරන මේ කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න මේ පැත්තට එන්න. ඉතින් ලස්සනට ඉන්නකට අපි මොකද ලස්සන සින්දුවක් අහන්න යතු ඉන්නේ? ෂනෝත්‍රගේ ලස්සන සින්දුවක් තමයි මේ තින්නේ ප්‍රියේ. අපි අහලා මුද ප්‍රියේ. හවස 4:50යි.

0: ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: Lakhanda Golden Voice
5: Api soyanne lube handai
3: Sana samuda badada saha sikurada dinakama pasuru ekisita hatura dakwa
4: Lakhanda Golden Voice

හෙලෝසෝසු පහයි ඔයාලගේ බෝඩිමීනෙත් මිසිස් පෙරේර කෙනෙක්ද අපිට කතා කරන්න පුළුවන් මේ අලුත් දෙවැනි පය තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ ඔයා මේ පැතර ඉක්මනට නෝ 0.7.93 93.5 93.7 ඉක්මනට මැසේජ් එකක් එවන්න

0: සතියක ලක්හඬ
1: සුපහයි විනාඩියටයි වෙලාව මේ තමයි ඔයාගේ මගේ දෙවැනි පැයව මේ විදිහට පටන් ගන්න. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න ලස්සන සින්දුකට ඩාක් ගහන්න. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න මේ ආන දෙයක් බලමන් හවස 6:30 වෙනකම්ම. ඉතින් තරකු වෙන්න නැතුව මේ පැත්තට එන්න. ශෂිකා නිසංසලාගේ ලස්සන සින්දුක විහලාවේ හුස්මත් තරමටවත් දුරෙන් ඉන්න බෑ කියලා. එහෙම ඉන්නවද මේ ලෝකේ? ඉන්නවනම් කියන්න බලන්න. ඒ වගේ වැඩක් නෑ නේ දනි ලස්සන සින්දුවක්න පියහුවේ ඕ සින්දුවෙන් පස්සේ වගේතුවා යන්න ලක්කඩ මා වහගෙන ඉන්නේ කවුද කියලා බලන්න FM 93.5 FM 93.7 සද්දටම ලක්කනාගෙන ඉන්නවා මේ වෙලාවේ. හවස් වරුව කවදාවත් මිස් කරන්න එපා. ආදරෙන් අහගෙන ඉන්නේ ඇගේ මිහිරිවස්. මේ කෙල්ලව නොදකින්න අපි කුමටද මේ ඇස්? රසික ලොවට පෑයු සඳ ඔබයි අපේ යශ්. හනේ සින්දු ලස්සන, හරි ලස්සන පද පැලි හතරක්, හරි ලස්සන ඩමුණ නම් මේ පැත්තට වෙලා තියෙනවා. ජගත් රෝහණුව ඔබ ආදරෙන් එකතු කරගන්නවා. ලස්සනම ලස්සන ආදරේ පිරුණු සින්දුවක් ඕනි කියලා තියෙන. ඉතින් ඔහොම කිව්වහම කොහොමද ඉතින් ලස්සන සින්දුවක් නදීන්නේ නේද? අකි මා තහගෙන ඉන්න වා කෙරතින වද කලවල් දෙලිය නමෂා උමන්දී තමයි මාව ආගෙන ඉන්නේ. අමෂා ආව එකතු කරගන්න හරි ආදරෙන් ලස්සන ආදරණීය දවසක් ඔබට කියලා තියෙන මේ වරත ආදරණීය දවසක් වෙන්โดනේ මාදලේ රන්මුතුගම ඉඳලා තමයි මාව ආගෙන ඉන්නේ. එෂ්මී කොටුවේ ගෙදර ආව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න අනුවත් එකතු කරගන්නකෝ කියලා තියෙනවා. ඉනෝකා තමයි කණ්ඩලෙ මිදලා මැසේජ් එකක් මට දාලා තියෙන්නේ. ඔයාගේ ඒ පොංචි කඩේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. මට තවසේ දවසක ඇවිල්ලා යන්න. ඉතින් ආව එකතු කරගන්න කඩේ සද්දර බලකන දාලා තියන්න. එතකොට බලයි කාගිට මේ කල්ලස්සන කටහඬක් ඇහෙන්නේ කියලා. එහෙම දිනවක. එතකොට ආඩුල ලස්සන සින්දුවක් අහන්න දෙන්න අපිව කඩේට එනකොට. ඉතින් කඩේ වැඩ කයි ගහන නැමිලනේ කඩේට ඇවිල්ලා කපාර යන්නේ නැණි කත්ටි. එතකොට ලස්සන සින්දුවක් කියව සද්දේ වැඩි කරලා තියාගෙන ඉන්නෝ. ආඩුල පුළුවන් FM 93.5 93.7 මේ විදිහට ලස්සන සින්දුව හන්න මේ පැත්තට එන. ඒ විතරක් නෙමෙයි අද ඉතින් වීකෙන්ඩ් එකනේ නේද? වීකෙන්ඩ් එක කියලා කියන්නේ සතුටින් ඉන්න දවස. සතුටින් ඉන්න දවසක් වගේම සතුටින් ඉන්න වෙලාවක් නේද? ගින්දාචුරි වෙලාවකින් නෑ වෙන. ඊට පස්සේ රාත්‍රී කැම්ප ටිකක් හදන්න ඕනේ. හෙට දවසේ වැරඩි ක්ලාස් ටික කරගන්න ඕනේ. එම නැත්නම් හෙට වෙන කැම්ප ටික ක්ලාස් ටික කරගන්න ඕනේ. මේ හැමදේම ඉතින් අද දවසේ තමයි ඉතින් කරගන්න තියෙන්නේ. අවුව ටිකක් පායපු ගමන් ඉතින් රෙදි ටික හොදලා ගෙදර පුරාම වනලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි ඉතින් ඉරිදා කියලා කියන්නේ ගෙදර වැඩ ටික කරගන්න තියෙන වෙලාව, රසකෑමක් හදන්න තියෙන වෙලාව, කාදරේ බෙදා ගන්න තියෙන වෙලාව. ඉතින් මේකම මොනවාට පුළුවන් මේ පැත්තට එන ලස්සන සින්දුවක් අහන්න හවස 5 වෙනාඩිය කළා 6.

0: FM 93.7 Lakhana Radio ITN.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, හෙට දින එළිය කරයි.

0: රුපියල් 40 අලුත්ම සම්පතක් ආගෝ.
1: චි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: සවස 5 විනාඩි 10යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: FM 93.5 FM 93.7 ලකනා.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් වාවිත අහරන දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිත්ව එකකයි හැතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්මා

0: එල්බී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහඬ බලාගන්න.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: රටට වග කියන රේඩියෝ සතියක ලක්හඳ
1: සසු පහයි විනාඩි 24යි.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: සෞසුපහයි විනාඩි 36.

0: Lakhanda Radio ITN Satyaga Lakhanda
1: ලස්සන සිංදුවක් තියෙන හැන්න ඉතින් ලස්සන සිංදුවක් අහන්න ලස්සන හිතක් තියෙන කෙනෙකු එකතු කරගන්න ඔයාට පුළුවන් මේ පැත්තට එන්න FM

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: NLP Hadhana Lankave Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
2: Mama Nanda Marama Relax
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතුදින එළිය කරයි
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ නුඹේ හඬයි
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: சத்தியாக லக்கண்ட
1: සුපහයි විනාඩි 40 වෙලාව ආරවල ලස්සන සින්දහනම පැත්තරේම දැන් ඔන්න හෙට ගෝල්ඩන් වොයිස් තරගය පටන් ගන්නවානේ. හෙට තුන්වැනි දවස. ඉතින් ආගේ ආදරණීය අම්මෙන්න පුළුවන් හෙට තනග වදින්න. ඉතින් ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන්න ලෑස්ති වෙලා ඉන්න හෙට 12 දෙනෙක් ඉන්නවා. ලකන ගෝල්ඩන් වොයිස් වේදිකාවේ තරග කරන්න කරට කර තරගයක් තියෙනවා අනිවාර්යෙන්ම. ඒක බලන්න ලෑස්ති වෙලා ඉන්න. අපි මේ ගැන කතා කරමු මේ සින්දුවෙන් පස්සේ. මැසේජ් එකක් දැම්ම නැත්තම් ඉක්මනට මැසේජ් එකකුත් තියන්න 0703 93 5 93 7.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි බුලත් සිංහල වේරුවල ජන හමුවලට මහා ජනකගක්. රුවේෂ් හෙල්ලේ ඉලක්කෙන් ඩයමන්ඩ් ලීග් තරගවලේ දිනු පළමු ශ්‍රී ලංකිකයාවේ. සජීව මන්ත්‍රී අජිත් සජීව ප්‍රාදේශීය මන්ත්‍රී හිවිකෙන් විරෝධයක්. එජාපේ සිරිකොතදී 80 සමරයි. ග්ලැසියර් වෙල් නවයක් ගැන ඉන්දියාවෙන් අනුතුරු ඇඟවීමක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

සෞසපහයි විනාඩි 48යි. මේ අන්තිම පැය තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉක්මනට එන්න මේ පැත්තට තව චූටි වෙලා මේ මම ඉන්නේ. 0.7 0.3 93.5 93.7 ටෝ මැසේජ් එකක් එවන්න.

0: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: සුපිලි පන් රටක් පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.

0: නොමියෙන හඬ
1: ආතරජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
2: ලක්කන හැගෙනින්න වෙලාව සවස 6යි

සතියක ලක්හඩ. සතියගේ ලක්කන හැගෙනින්නකොට යා සද්ද වැඩිකරගෙන ලක්කන හැගෙනින්වනේද? මන් දන්නවනි තිංගලාගෑම 95.5 93.7 වාව හැගෙනින්නකම ගාට පුළුවන්. ආ කැමති සින්දුවක් මේ පැත්තට කියන්න. ආට මටයි පුළුවන් ඒ ලස්සන සින්දුව අහන්න. හැම නැත්තම් ආ කැමති කෙනෙක් එකතු කරගෙන ඒ සින්දුව අහන්නත් පුළුවන්. හව ඉතින් චූටි වෙලාවයි තියෙන්නේ. පරක්කු වෙන්න නැතුව මේ පැත්තට ඉක්මනට එන්න හවස 6:30ට කලින්. දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ ලක්කන ගෝල්ඩන් වොයිස් තරගය ගැන. ඔන්න හෙට දවල් එකේ ඉඳලා රේඩියෝ එකට කන තියාගෙන ඉන්නෝ. කවුද අද සිං කරන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම හෙටයි බදාදයි ඒ දවස් දෙකේ මේ විදිහට ප්ලේ වෙනම ඕගොල්ලෝ කියපු සින්දු. ඉතින් ඔයාට සිකුරාදා දවසේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ කවුද හරියටම දෙවෙනි වටේට සිලෙක්ට් වෙන්නේ කියලා. දැන් ලක්කන ඔෆිෂියල් Facebook එක පැත්තට ගියොත් එහෙම ලක්කන ගෝල්ඩන් වොයිස් ම තමයි දියේ. දැන් ලක්කන ගෝල්ඩන් වොයිස් තනෙකට ආපු අය ඒගොල්ලන්ගේ මොන වගේ කතාද කිව්වේ, ඒගොල්ලන්ගේ මොන වගේ හිතේ සතුටක්ද තියෙන්නේ, මේ වගේ රේඩියෝ එකක පළවෙනි වතාවට තමයි මේ වගේ වැඩක් වෙන්නේ. ඉතින් ඒ ගැන තියෙන අදහස් කොහොමද මේ හැම දෙයක්ම වාට දැනගන්න පුළුවන් ලක්කන ඔෆිෂියල් Facebook page එක follow කරලා තිබ්බොත්. දැන් ඔය ෆලෝ කරලා නැත්නම් ඉක්මනට ගිහිල්ලා ෆලෝ කරන්න. ඉතින් අලුත් අලුත් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් මේ විදිහට දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි අමුද බලන්න FM එකේ කවුද මේ වෙලාවේ මම අහගෙන ඉන්නේ කියලා දැක්කන සතියන්තේ. මොකද කරන්නේ මේ වෙලාවේ රස කෑම ටිකක් හදනවද නැත්නම් රස තේකක් ගිහිලා යමු පොඩක් රෙස්ට් කරන්නවද? කොහොමරි කොමක් නෑ මාව අහගෙන ඉන්න අවසායදී වෙනකම් අභිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා කියලා තියෙනවා. අලවෙන් තමයි ගුණසිරි. ඔයාගේ ෂොපින් අපි වහගෙන ඉන්නවා කියලා තියෙන උපාලි තමයි මට මැසේජ් එක දැම්මේ. කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඉන්නව නේද පත්මිනි? පත්මිනි ඉන්නවා. අධිපතිතුමා උදේ කුමාරව එකතු කරගන්න කියලා දෙනවා. සොන්තා ඉන්නවා. සමන් ඉන්නවා. අතුල සමිත අපි වහගෙන ඉන්නවා. නිලන්ති එකතු කරගන්න කියලා තියෙනවා. මේ සිල දෙනාම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඉතින් කඩේ සද්දේ ලක්කන දාලා තියන්න. ආගේ කඩේට එන අයද කඩේ ළඟින් යන අයද මේ හැමෝටම අහන්න පුළුවන් ලක්කන. අපි වහගෙන ඉන්න තව කෙනෙක් ඉන්න දරණී ගල පැත්තේ අපිව සද්දේටම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා. ඔයාගේ ෂොප් එකේ මේ වෙලාවේ කඩේ වැඩ කරන අයවෝ දැරණීගල සියලු දෙනෝමයි ලක්කන අහන හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ආදරේ ලක්කන කියලා තියෙනවා. කෑගල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කන් කිරි හෙතුමලේ චන්දිමා පත්තා චන්දිමා ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ලාලනී රේනු ඒ වගේම සුදු කුවෙටල චන්දි නංගි එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟට සින්දුවක් අහන්න ඉතාලිය පැත්තර යන්න ඕනේ කියලා හිතන ඔයත් එනවා දයන මාත්ක ඉතාලිය පැතරවමක් ගන්න. කපිල මුදලිගී අපි වහගෙන ඉන්න මේ වෙලාවේ විරිඳ සුභාෂී ඒ වගේම පුතල සුන්දනා නවෝත් සෙනුර මියුරු දුහ ඉන්දීවරු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. අපි ඔක්කොම එකතු කරගෙන ලක්කන තෝ දීර්ඝායුෂ වේවා කියලා තියෙන තිනාට සුබ වෙන්න ඕනේ අපි වහගෙන ඉන්නවට. මේ විදිහට ඕනත් පුළුවන් ලස්සන මැසේජ් එකක් මේ පැත්තට තියන්න. ඒ වගේම නෝමල් මැසේජස් එහෙම නැත්නම් WhatsApp එක පැත්තෙන් එන්න පුළුවන්. ජය කලණි කොහලේ නින්දලා අපි වහගෙන ඉන්නවා. සිංගවර එකතු කරගන්න කියලා දෙන උපාලි චිත්‍රාණි මාධව ඉන්නවා. කසුන් ඒ වගේම මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. සින්දු ගොඩක් තියෙනවා. මට හිතාගන්න බැහැ ආට මොන සින්දුවද මම අහන්න දෙන්න ඕනි කියලා. ඔයාලට කියලා තියෙනවද ඔයා හරියට ඇපල් මලක්කගේ හරියට ලස්සනයි කියලා. අමරසිරි පිරිස් මහත්මයාගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. අයටයි මටයි පුළුවන් මේ ලස්සන සින්දුව හෙට නිදහසේ අහන්න. හවස 6:00 විනාඩි 8:00.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01177479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
2: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 01176479
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද? කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: රටට වග කියන රේඩියෝ සත්‍යයක ලක්හඬ
1: සෞසහයේ විනාඩි 16 වෙනව වෙලාව හරි ඉක්මනට යනවා නේද? හවස 4ට පටන්ගත් ප්‍රෝග්‍රෑම් එක මේ තරම් ඉක්මනට ඉවරුණාද කියලා මට හිතාගන්න බෑ. එවනාද වෙලාව ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මට යන වෙලාව ඇවිල්ලා දෙන්නේ. හැබැයි මම යන්නේ නැගම්ම තව චෝටි වෙලාවක් ඉන්නවා. ඔයාලත් පුළුවන් මේ පැත්තට එන්න. ඔයා කැමති සින්දුවක් අහන්න ඕ. ජය මාම ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. ඉතින් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අදත් වැඩ නේද? කොටව වැඩ කරන තැන සද්දරම ලක්කන දාලා තියෙනවා කියලා දින ලොකු බස්සු පුල්ලු ඉන්නවා පොඩි බස්සු අරුණ ලක්ෂ්මී මිස් අපි වහගෙන ඉන්නවා චම්පා මිස් ඉන්නවා ඔයවගේම ජය මම තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ අද විසි ආද වැඩෝ අද විසි නිසා චුට්ටක් විතර පරක් වුණා කියලා තියෙන මැසේජ් එක එවන්න කමක් නැහැ ඉතින් කොහොම හරි වෙලාවක් වෙන් කරගෙන මම පැත්තට ආවනේ නේද ඒකම ඇතිනේ අරතුලක් මේ විදිහට එන්නේ මං හිතනවා ඩොබයි පැත්තට යන්න ඕනක කියලා ඩොබයි වලින් ලක්මාල් මාමහගෙන ඉන්න මේ වෙලාවේ යාගේ ආදරණීය ගර්ල් ෆ්‍රෙන්ඩ් එකතු කරගන්න කිව්වා. ඉතින් එදෙනවත් එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ඒක කලින් අනුරාධපුරේ පැත්තට යන්න ඕනි. ඒවා එහෙන් ඉන්න මා කවුද දන්නවද? කියන්න බලන්න. ඔයා කොහොමද දන්නේ නේද? ඉතින් මට මැසේජ් එකක් එවුව කෙනෙක්ව සමීත ආව එකතු කරගන්න ඕනි. අනුරාධපුරේ කලිනම් විඳල තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගෙන අපි යමුද ලස්සන සින්දුවක් අහන්න. නෙලන්න බැරි දෙයි. මේ සින්දු හාල අපි ඉක්මනටම

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර 5 අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, බත්තරමුල්ල. දුරකථන අංක 0706 478 478.

සවස්සු 6:26 වෙලාව එයාට පුළුවන් ඉතින් මේ පැත්තට එන්න. තව චූටි වෙලාවක් තියෙන හැබැයි මේ වෙලාවේ මේ පැත්තට ආපු කෙනෙක් එකතු කරගෙන යන්න තමයි මේ හදන්නේ. අනුෂාව එකතු කරගන්න ඕනේ. දෙවියෝ විතර ඉඳලා තමයි මට මැසේජ් එකක් දාලා තියෙනවාවත් එකතු කරගෙන සමන්ති ඔයවත් එකතු කරගන්න ඕනේ. කලතුරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය දෙන්නව එකතු කරගෙන මම ඇන්දර ගිහිල්ලා එන්නත් මට කියේ විතර තියාගන්න. මම යෂ් හෙට උදේ 10 දෙනවා.

0: මින් ඉදිරියට කළු රාජ්‍යයකට කිසිදු ඉඩක් නැහැ. ජනපති බේරුවලදී මහ ජනගඟ අමතමින් කියයි. රොමේෂ් හෙල්ලේ ඉලක්කයෙන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය දෙනු පළමු ශ්‍රී ලංකිකයා වෙයි. හෙරොයින් සමග ගිඩියාවියෙකුත් ජීව උඩත් සමග දෙනෙක් අත්තරංකෝට. සජීව මන්ත්‍රී අජිත්ට සජීව ප්‍රාදේශීය මන්ත්‍රී හිමිගෙන් විරෝධයක්. එජාපය සිරිකොතදී 80 සමරයි. 73 වන ලෝක රූ රජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙරි මෝලාට. ග්ලැසියවිල් නවයක් ගැන ඉන්දියාවෙන් අනතුරු එකවීමක්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුරක්ෂණ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කළ සාර්ථක භූතාන සංචාරයේ නිමකොට අග්‍රභාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය යළි දිවයිනට පැමිණියා. මෙම සංචාරයේදී සමිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවටද එක් වූ අග්‍රාමාත්‍යවරිය භූතාන රජතුමා, අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයකටද සහභාගී වුණා. අගෝස්තු 31 වනදා ආරම්භ වූ සංචාරය සැප්තැම්බර් 5 වනදා දක්වා සිදු කෙරුණා. සංචාරයේ අතරතුර භූතානයේ විශේෂ ස්ථාන රැසක් නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක් වුණා. භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතිගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කළ භූතාන නවෝත්පාදන විද්‍යාකාරය පිළිබඳ වැඩසටහනකටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වුණා. නවෝත්පාදන, වෙසයිකත්ව සහ තාක්ෂණය උපයෝගී කරගත් රාජ්‍ය පාලන පරිවර්තනයක් තුළින් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම එම වැඩසටහනේ අරමුණයි. මාතර වෙදබුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 214ක් සමග සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී සැකරුවන් සතුව තිබේ රිපීටර් වර්ගයේ ගිනිඅවයක්, T56 ජීවුණ්ඩ 56ක් සහ පිස්තෝල ජීවපතුරුම් 47ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවද මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන්. මාතර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. මජ්ජවරම සඳහා කිසිදු සහයක් ලබා නොදෙන ලෙස අග්‍රාධිකරු අතීතුම් මැල්කම් කාදිල රංජිත් හිම්පාණන් ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ධීවර බෝට්ටු යුදාකරමින් සිදු කෙරෙන එම ජාවාරම් තුළ විනාශ වන්නේ අපගේ සුන්දර දිවයින බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ බේරුවල බණ්ඩාරවත්ත ශුද්ධ වූ ලාස මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති 150 වන ජුබිලි මහා මහෝත්සවයට සහභාගී වෙමින්
1: අවාසනාවන්ත ලෙස අද ලංකාව විනාශ කරන මේ කුඩු මත්ද්‍රව්‍ය වැඩි හරියක් ලංකාව ඇතුළට ගේන්නේ නැව්වලින් බෝට්ටුවලට දාලා බෝට්ටුවලින් තමයි මුහුදු සීමාවල් පන්නලා මේ රටට ගේන්නේ. අපේ තරුණ පරම්පරාව මේ කුඩුවලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා බොහෝ දෙනෙක් අද විනාශයට පත්වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුළ ඇතිවෙච්ච සමාජය ගිල ගැනීමේ මේ නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නට පස්සේ දූෂණය සහ මේ වගේ ප්‍රතිපත්තියක් නැති මනුස්ස ජීවිතය විනාශ කරලා හරි මුදල් හම්බ කිරීම සඳහා යම් දෙයක් කරන්නට ඕනේ කියන චින්තනය එන්න එන්නම බලගතු වුණා මේ රට තුළ. විශේෂයෙන්ම මේ පාතාලය කියන එක ඉතාමත්ම දරුණු ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා, සමාජ ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. මේක තුලින් මනුෂ්‍ය වර්ගයා සීලාචාර අන්දමින් ජීවත් වීම තර්ජනයකට ගොදුරු වෙලා තියෙනවා. මේකේ ප්‍රතිඵලයක් තමයි මේ සමාජයේ ඉතාම කුඩාම දරුවන්ගෙන් පටන් අරන් මේ කුඩු වලට ඇබ්බැහි වීම, මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් ලෙස සමහර ධනවතුන්, සමහර බලවතුන්, ඒ වගේම සමහර පාතාලයේ නායකයන් මේවා මේ ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා. මෙවැනි අය නිසා අද සමාජයේ ලොකු ව්‍යසනයක්

0: ඒකට ගොදුරු වෙලා තියෙනවා. කරුණා කරලා ඔබගේ බෝට්ටු වලින් ඔය කුඩු මේ පොළවට ගේන එක නතර කරන්න. ඒක මේ සමාජයට කරන වැරැද්දක්. ඒක කරන්න එපා.
1: ප්‍රදේශ කිහිපයක මිලිමීටර 75ට වැඩි තරමක තදවැසි ඇති විය හැකි බව කාලිකුර විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වල එම තත්ත්වය පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව බස්නාහිර සහ සබරකබු පළාත්වලත් ගාල්ලමෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් හට ගැනීමේ හැකියාව පවතිනවා. ඉගුරුම් සහිත වැස් සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඔබ කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර මැදිරිගිරිය ප්‍රදේශයේ පවතින දැඩි නියන් තත්ත්වය හේතුවෙන් වැව් සිදියාමත් සමග ගම්මාන රසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම ගවයින් ඇතුළු සතුන්ටද කෑම සහ ජලය හිඟවීම හේතුවෙන් එම සතුන් විශාල පීඩාවකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වියලි කලගුණයත් සමග ජලය සොයා ගම් වදින වන අලින් නිසාද එම ගම්මානවල ජනතාව දැඩි භීතියකට පත්ව සිටිනවා. සියබලාණ්ඩුව ප්‍රදේශයේද දැඩි පානීය ජල හිඟයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා නළලින් අලුත් වැඩියා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ ප්‍රදේශයේ ග්‍රාමලිධාරී වසම් 48ක ක්‍රියාත්මකයි. සියබලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ සියබලාණ්ඩුව ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ එක්ව විශේෂ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කර ඇති බවයි. දැඩි නියගේ හේතුවෙන් පඩුකාට්ටු කුළුම් වැව සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. එම ප්‍රදේශවල කුඩා වැව් රසක්ද සිදී ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලය වෙල්ගම් විහාර පුදුමිමි ගම්මානයේ පවුල් 180ක් පීඩාවට පත්ව සිටින්නේ ජල බූලාශ්‍ර සිදී යාම හේතුවෙන්. සමගි ජනපල වේගී බතුගම ප්‍රාදේශීය සභාපතිරී පූජ්‍ය සමිතවංශ ස්වාමීන් වහන්සේ සහ සම්බුකි ජනපල වේගේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අතර අද අර්බුදකාරී තත්වයක් මතුවුණා. ඒ සම්බුකි ජනපල වේගේ කළුතර දිස්ත්‍රික් තරුණ බලවේග මහසභා රැස්වීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය සමිතවංශ ස්වාමීන් වහන්සේ පැමිණි අවස්ථාවේදී අජිත් පී පෙරේරා මාත්‍රීවරයා විසින් උන්වහන්සේට එම අවස්ථාවට එක්වීමට ඉඩ ලබා නොදීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය සමිතවංශ ස්වාමීන් වහන්සේ අජිත් පී පෙරේරා මාත්‍රීවරයාට මෙසේ චෝදනා කළා.
2: අජිත් පී පෙරේරා මහත්තයා මගේ ළඟට ගිහලා සමාව ගන්න කියන්නේ.
3: අදාළ ගෙනාද කිව්වනේ?
4: නෑ නෑ සර් දැනුවත් වෙලා හිටියේ නෑ. ඊට පස්සේ තමයි සර් කිව්වේ වඩින්න කියලා මම.
3: දිස්ත්‍රික් නායකයෙක් වශයෙන් දැනුවත් කරන්න දෙයක් නෑ දැනුවත්
5: වෙන්න ඕනේ. ලංකාවෙන්න එකම සජක රාමතුරුංග දන්නේ නෑ දිස්ත්‍රික් නායකයා. හරිද?
6: රජපේ ගැනවත් රජපේ අනිත් සංවිධායකවල ගැනවත් මේ පන්නේ දිනේ. රජපේ දිස්ත්‍රික් නායකයා ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තරයක් දෙන්න. රජපේ දිස්ත්‍රික් නායක අජිත් පෙරේරා ගැන
7: ප්‍රශ්නයක් දුන්නා. මම දුන්නේ අපි කියන එක
6: ගැටලුවක් තියෙනවා. මේ අද මේ තරුණ බල මණ්ඩල රැස්වීමට ආපු වෙලාවේදී එච්චරයි දින වෙන ජීව ගැටලුවක් නෑ. හරි. ඔබතුමාලට ඇහුණා නම් අජිත් පෙරේරා මට ඇතුළට එන්න එපා කියලා. ඒක එතකොට ඔබතුමාලම දන්නවනේ. ඒ වෙන්නේ එවැනි නායකයෙක් නෙමෙයි දිස්ත්‍රික් නායකයෙක්. අපි සුවාදීනව පත් වෙලා අපි මතුගම පාලි සභා මන්ත්‍රී හැටියට අපි සභාව බිහිදෙව්වා. මේ සභාපතිතුමා ඉන්නවා. එතකොට අපි සජවේ සමාජිකත්වයේ ගත්තා. එතකොට ඒ තැන අපිට අද නැත්තම් අපිට පුළුවන් නේ මන්ත්‍රීවරයා අපිට සභාපතිතුමාගෙන අහලා අපිට පුළුවන් ඉතින් සුවාදීන මන්ත්‍රී හැටියටම ඉන්න පුළුවන් ඉස්සරහට.
1: එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරය අද ජීවිතී තිබෙනවා. එවෙනුවෙන් සංවත්සර උත්සවය පැවැත්වුණේ සිරිකොත පක්ෂ බුලස්ථානයේදී. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සංවත්සර උත්සවය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ සම්බුද්ධ ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ නායකින්ද එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහමාණ්ඩ්‍ය ඩී සිරිනායක මහතාගේ පිළිරුවට පුෂ්පපහර දැක්වීම රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු දේශපාලනඥයින් වෙනුවෙන් උපහාර දැක්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි මයෙන් ජනරලි මාලාවක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. එම ජනරලි මාලාව ආරම්භ කරමින් සමාරම්භක ජනරලි පැතුනේ බුලත් සිංහලදී ඒ ජනාධිපති අනු කුමාර සනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අතිවිශාල පිරිසක් එක්ව සිටියා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරලි මාලාවේ බුලත් සිංහල ජනරලියට සහභාගී වීමෙන් අනතුරුව බේරුවල ජනරලි සඳහාද ජනාධිපති අනු කුමාර සනායක මහතා එක්වුණා. ඒදී ජනතාවගෙන් හිමි වූයේ උරුසුම් ප්‍රතිචාරයක්. බේරුවල ජනරලිය අමතවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තෙල්වින් සිල්වා මහතා අදහස් පළ කළා.
8: ඡන්දෙ දුන්නට වඩා වැඩි ප්‍රමාණයක් අද වෙනකොට මාලිමාවට එකතුලා ඉන්න. දැන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ආවට පස්සේ නැති කරලාලු විශාල මර්ධනයක් තියෙනවලු. කවුද මේ කියන්නේ? ජනාධිපතිවරයාගේ කාලේ වැඩි කරගෙන ඒකාධිපතිත්වය හදාගත්තු මහත්රෝ දැන් අපට කියනවා මේ ආණ්ඩුව ඒකාධිපති ගමනක් යන්න හදනවා. ඔය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන මහත්රු මගදී නඩු හපු කට්ටිය මේ කියන්නේ මතක තියාගන්න. ඔය මහින්ද රාජපක්ෂලා පොහොට්ටුවේ කට්ටිය නඩුවගේ අධිකරණය නෙමෙයි. තමන්ගේ විරුද්ධවාදීන්ට වැඩ නඩුවගේ මහාපාරේ. ලසන්තගේ පත්තරේ ලිපි කීපයක් කිව්වා කියලා මගදී නවත්තලා මරලා දැම්මා. එක් නැලිකුණ අතුරු දහම් කරා ඒගොල්ලෝ. උසාවි ගෙනාවේ නැහැ. මාධ්‍ය ආයතන වලට ගිනි තිබ්බා. නඩු අහලාද? දැනුත් කියනවා මොකද්ද? අපි බලයට ආවම බලාගමු. ආවොත් නේද? ටීවී තේ ටෙන්ඩර් ප්‍රසා ඔහොම කියන්න පුළුවන්. හැබැයි දැනුත් කියන්නේ එහෙම. ආවොත් බලාගමු. ඒගොල්ලෝ ඇල්ලෙන කාලෙත් ඒ බලාගත්තා නේද? එනිසා ඒ වෙනනම් අපි බය කරන්න බෑ. ඔබට කටහරලා කියන්න පුළුවන් කමක් තියෙනවා මේක කාගේ ආණ්ඩුවද? අපේ ආණ්ඩුව වචනේ පරිස්සමතරතෙම් මේක අපේ ආණ්ඩුව ඔබේ ආණ්ඩුව. එනිසා එක රකින්න එක ඒකත් එක්ක ඉස්සරහට යන එක ඒ ආණ්ඩුවත් එක්ක තුල රට හදන එක අපි කාගේත් වගකීම. එවැනි අවබෝධයක් සහිතව ආණ්ඩු කරනට දායක වෙන්න ඕන අපේ සහෝදර සහෝදරියන් දෙනා. අද අපි ගත්තොත් එම ලෝකයේ හොඳම ජාත්‍යන්තර සමගම් පවත්වන ආණ්ඩු බවට අපේ ආණ්ඩුව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. හොඳම ජාත්‍ය සම්බන්ධකම්. දකුණු ආසියාවේ හැම රටක්ම ආදරය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දකුණු ආසියාවේ. ඒක ජයග්‍රහණ නෙවෙයිද? ඒක ජයග්‍රහණ. ලෝකෙ පිළිගන්නවා දැන් අපේ රටේ වංචා දූෂණ නැහැ. ඇමතුරු පගා ඉල්ලන්නේ නැහැ කියලා පිළිගන්නේ ඒවා ජයග්‍රහණ. අපිට දැන් බයට නැතිවෙත් මොකද අපට උඩින් අපිව බයවත් දන් ඉන්න කවුරුවක්වත් දැන් නැහැ. දේශපාලන ඡන්දි දැන් නැහැ. ඒගොල්ලෝ ඉවරයි. දැන් අපි සමගියෙන් ජීවත් වෙනවා. අපේ සමගියේ බිඳින්න කවුරුවක්වත් නැහැ. ආණ්ඩුවේ. සමගියේ බිඳින්න කට්ටියක් ඉන්න විපක්ෂී. ඔය විපක්ෂයේ ඉන්න ඒකාබද්ධ කියා ගන්න ඔය සම්බුම් විපක්ෂී ඉන්න කිසි පක්ෂයක් අපේ ආණ්ඩුවට කිසි විදිහක අභියෝගයක් නන් නෙවෙයි කියන එක සහතික කරලා කියන්න. ඒගොල්ලෝ අපට අභියෝගයක් නෙමෙයි. අපට අදාළම නැහැ. එනිසා මාලිමාවට ඡන්ද දීපු උදව් කරපු හැමදෙනාටම අදත් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි දීපු ඡන්දයට වටිනාකමක් ලැබිලා තියෙනවා, ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. අපි හොරකම් නොකරන ආණ්ඩුවක් හදලා තියෙනවා. සතුටුද නැද්ද? සතුටුයි. අන්නේ ජයග්‍රහණ කරා යන්න හැමදෙනාම අපි එකතු වෙමු, සංවිධානය යමු, මහන්සිලා වැඩ කරමු.
1: අබාත කෙණී ලාල්කන්ත මහතාද අදහස් දක්වුවා.
8: රටක් වෙනස් කරනකොට ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා සමගියෙන් සහෝදරත්වයෙන් ආදරෙන් එකට එකතු වෙලා වැඩ කරන හැටි උගන්වලා තියෙනවා. එසා විනයක් හදලා සංවිධාන පුරුද්දක් හදලා ක්‍රමයක් හදලා ජනතාවට ආදරය කරන්න පුරුදු වෙලා පුරුදු කරලා ඈත් වෙලා ඉන්න ලං කරගන්න ක්‍රම කියලා දීලා එහෙම කරලා තමයි මේ ව්‍යාපාරයේ ගොඩනැගුවේ. ඒ ගොඩනගපු ව්‍යාපාරය තමයි ජනතාව බලයට ගෙනාවේ. ඒ නිසා තමයි මේ දේශපාලන සංස්කෘතිය මේ රටේ හදන්න ශක්තිය ධෛර්යය අපි කාටත් ලැබුණේ. ඒකට අපි වෙනුවෙන් කැපවීම කරපු, දිවි දීපු, පරිත්‍යාග කරපු, දේපල විනාශ කරගත්ත මේ රටේ ජීවත් වෙච්ච ඒ ජ්‍යෙෂ්ඨ අපි අතර දැන් නැති සහෝදර සහෝදරයන්ටත් අපේ කෘතගුණයක් තියෙන්න ඕන. ඒ කරපු ට්‍රේනින් එක, ඒ කරපු පුහුණුව, ඒ වෙච්ච මැදිහත් වීම, ඒ කරපු කැපකිරීම විසින් තමයි ආණ්ඩු බලයක් අරගෙන ජනතාවට ආදරය බෙදලා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. වෙන මොකක්වත් ඉන්න නෙමෙයි. එහෙම පක්ෂායි නෑ.
1: බේරුවල ජනරැලි ඇමතු ජනාධිපති අනුර කුමාර සනායක මහතා.
9: ඇත්තටම දිගු කාලයක් අපේ රට තිබුණේ කළු රාජ්‍ය. හොඳට මතක තියාගන්න. කළු රාජ්‍යයක් පොදු. ඒ කියන්නේ රාජ්‍ය දේශපාලනය කළුයි. කළු නැද්ද? කළුයි. ආර්ථිකය කළුයි. නීතිය කළුයි. වංචා දූෂණ අපරාධ බහුලයි. කළුයි. ජාත්‍යන්තර පිළිගැනීම කළුයි. ඉතින් අපේ රට තිබුණේ කළු රාජ්‍යයක්. දැන් අපි මොකද්ද කරමින් තිබෙන්නේ? අපි මේ කරමින් තිබෙන්නේ අපේ රට සිසාරා පැතරමින් තිබෙන මේ කළු රාජ්‍ය අපි බිඳවට්ටනවා. බිඳවට්ටලා ජනතාව විසින් තෝරා ගන්නලද ආණ්ඩුවට ජනවර මසින ආණ්ඩුවට මේ රටේ සියලු ශේත්‍ර පාලනය කිරීමේ බලය ආරම්භ දෙනවා. ඒකයි කරන්න ඕන. හැබැයි එතකොට මොකද වෙන්නේ? අර කළු රාජ්‍යය ගත්ත ප්‍රතිඵල ගත්ත අය කලබල වෙනවා. කළු දේශපාලනය බිඳවැටෙනකොට ඒ දේශපාලකයාගේ වරප්‍රසාදා හිමි වෙනවා. ඔහු කලබල වෙනවා. කළු ආර්ථිකය බිඳවැටෙනකොට කළු ආර්ථික ප්‍රතිලාභ ගත්ත අය කඩා වැටෙනවා. නේද? ඔහු කලබල වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනකොට නීතියෙන් කට්ටි පැනපැන හිටපු අය කලබල වෙනවා. නේද? ඇයි? ඔහු නීතිය රැහෙන්ට අහු වෙන නිසා. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මේ කළු රාජ්‍ය බිඳවැටෙනකොට ඒ කළු රාජ්‍යයෙන් විවිධ ආකාරයේ වරදාන වරප්‍රසාද ගත්ත අය ඒ කළු රාජ්‍යම කොටස් වලට පත් වෙච්ච අය ඒගොල්ල කලබල වෙනවා. ඒගොල්ල උත්සාහ කරනවා යලි ඒ කළු රාජ්‍යයට පණපවන්න. ඒගොල්ල උත්සාහ කරනවා යලි ඒ කළු රාජ්‍ය ස්ථාපිත කරන්න. දැන් පැති ගොඩක් නැහැ, දෙකයි තියෙන්නේ. එකක් මොකද්ද? කළු රාජ්‍ය යලි ස්ථාපිත කිරීම සඳහා පොරබදන කණ්ඩායමයි, කළු රාජ්‍යට ඇරෙහිව මේ රටේ සුජාත ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පොරබදන ජාතික ජනබලයේ ප්‍රමුඛ ආණ්ඩුවයි. ඔච්චරයි තියෙන්නේ. දැන් කළු රාජ්‍ය බිඳවැටෙනකොට මොකද වෙන්නේ? කට්ටිය කොච්චර කලබල වෙනවද? කලබල වෙනවා කියනවා මොකද්ද? මොකද බන්ධක මන්ත්‍රීවරයෙක් කියනවා හොරා කෑවට කමක් නැහැ, අපරාධ කරාට කමක් නැහැ, වංචා කරාට කමක් නැහැ. අපි ඔක්කොම එකතු වෙන්න ඕන මුන් නෙලවන්න. ඒ කවුද? ඒ කවුද? කළු රාජ්‍යයෙන් යැපෙන අය. කළු රාජ්‍ය වරදාන වරප්‍රසාද ගත්ත අය. මන්දක තව මන්ත්‍රීවරයෙක් කියනවා නයි මුගටි පොලොංගු. නේද? මේ ඔක්කොම එකතු වෙන්න ඕන මුන් නෙලවන්න. දැන් නයි කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යැපුණු අය. මුගට කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යැපුණු අය. පොළොංගු කියන්නේ කවුද? මේ කළු රාජ්‍යයෙන් යැපුණු අය. දැන් ආරාධනා කරන මොකද්ද? මේ කළු රාජ්‍යයෙන් යැපුණු අයට ආරාධනා කරනවා මුන් නෙලවන්න දැන් එකතු වෙන්න ඕන. තීරණ සංඥාව. දැන් මේ දවස්වල මම දැක්ක එක එක පක්ෂවල සම්මේලන තියෙනවා. සම්මේලනවල මුල් ටික බලන්න. මුල් පුටු ටික. එකම ෆොටෝ එක. සමුළු තියෙනවා, සෙට් එක වාඩි වෙනවා, සමුළුවක් තියෙනවා. සමුළුවක් තියෙනවා කියනවා මුන් නෙලවන්න එකතු වෙන්න ඕන. කවුද මේ එකතු වෙන්න හදන්නේ? මේ කළු රාජ්‍යයේ විවිධ වරදාන වරප්‍රසාද ගත්ත අය, මේ කළු රාජ්‍ය ආරක්ෂකයෝ, මේ කළු රාජ්‍ය යැපුණු අය. මතක තියාගන්න, කවුරු කොහොම කලබල වුණත් අපි මේ ආණ්ඩුව මේ කළු රාජ්‍ය අහෝසි කරනවා, සහතික වශයෙන් මේක බිඳවට්ටනවා. මේ කරන්න ඕන.
1: ග්‍රාමීය දහරෙන් 1600 දෙනෙකුට වැඩි පිරිසක් බතවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පවසනවා. ලබන මාසයේදී එම බතවා ගැනීම සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ග්‍රාමීය දහරේ සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා තෝරා ගැනීම වෙනුවෙන් පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.
10: සම්මුඛ පරීක්ෂණයන් සැප්තැම්බර් මාසේ 4 වෙනිදා, 5 වෙනිදා, 6 වෙනි දිනයන්හිදී නරහෙන්පිට නිලමෙදුර පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසේ ග්‍රාමීයධාරී සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලැබුවා. ඒ අයදුම්පත් කැඳවීම අනුව 2026 වර්ෂයේ මාර්තු මාසයේදී තමයි මේ තරඟ විභාගය පැවතියේ. ඒ තරඟ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ නිකුත් වුණා. ඒ ප්‍රතිඵල මත තමයි මේ සම්මුඛ පරීක්ෂණයට කැඳවිලා තියෙන්නේ. ග්‍රාමීයධාරී සේවා ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පස්සේ ඒ සේවා ව්‍යවස්ථාවේ යටතේ පැවැත්වෙන පළවෙනි බඳවා ගැනීමේ තරඟ විභාගය ප්‍රතිඵල අනුව තමයි මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ. එතකොට මේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවලා තියෙනවා බඳවා ගැනීමට අපේක්ෂා කරන පුරප්පාඩු සංඛ්‍යාව වගේ දෙගුණයක සංඛ්‍යාවක්, 3200කට ආසන්න විභාගයෙන් සමත් වුණු අපේක්ෂකයන් සංඛ්‍යාවක් අපි පිරවීමට බලාපොරොත්තු වෙන පුරප්පාඩු සංඛ්‍යාව 1605ක්. අපේක්ෂකයන්ගේ තියෙන බාහිර කුසලතා, නායකත්ව හැකියාවන්, ඒ සම්බන්ධිත ඉදිරිපත් වෙන කරුණුත්, ඒ මූලික සුසුකම් සපුරලා තියෙනවනම් ඒ අනුව සමග පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු අනුව ලැබෙන කුසලතාවේ අනුව තමයි අපි බඳවා ගැනීම ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ.
1: 73 වන ලෝක රූ රජින කිරුළ මෙවර හිමිකර ගැනීමට ඩොමිනිකන් ජනරජයේ ජොහයිරි බෝලා සමත් වුණා. 73 වන ලෝක රූ රජින අවසන් තරගය ඊයේ පැවැත්ුණේ වියට්නාමේ නා ට්‍රැන්කානා හෝවා හිදී. ඊට ලෝපුරා රටවල් 120කට අධික සංඛ්‍යාවකෙන් රූ රජනියන් එක්ව සිටියා. මෙවර තරකාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිපා ලේනාරච්චි සහභාගී වුණා. ඇය තරකාවලියේ අභ්‍යුගාත්මක වටකිහිපයක් වන ස්පෝර්ට් චැලෙන්ජ්හි අවසන් 24 දිනාට එක්වීම විශේෂත්වයක්. ටොප් මොඩල්හි අවසන් තරකරුවන් 60 දෙනා අතරටද ප්‍රතිපා ලේනාරච්චි එක් වුණා. ටැලන්ට් අංශයේ අවසන් 23 දෙනා අතරටද එක් වූ ඇය බියුටි විත් පර්පස්හි අවසන් 24 දින අතරට එක්වීමටද වරම් ලැබුවා. ලෝක රුරජින ෆාස්ට් ට්‍රැක් අංශ හතරකින් අවසන් වටින තේරීපත් වූ පළමු තරංකාරී ලෙසද ප්‍රතිභා ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්. අති උත්කර්ෂවත් ලෙස පැවති ලෝක රුරජින අවසන් තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. මැලේසියාවේ තාරුසියා ට්විට්හිදී එහිදී තුන්වන ස්ථානයට පත් වුණේ ස්පාඤ්ඤයේ එලිසබෙත් රේඩර්ස් දෙවන ස්ථානයේ හිමි කරගත්තා. පළමු ස්ථානයට පත්වෙමින් 73 වන ලෝක රුරජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහරි බෝලා හිමි කර ගැනීමට සමත් වුණා. වේගින් විශාල වන ග්‍රැසිය වෙල් නවයක් පිළිබඳව ඉන්දීය තාක්ෂණ ආයතනය අනතුරු අඟවනවා. ඒ හරහා විල්බලට පහලින් පිටා ඇති ජනවාසයන්ට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ඔවුන් කළ අධ්‍යයනයේදී හෙළි වී තිබෙන්නේ. ඉන්දීය තාක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හේතුවෙන් හිමාචල් ප්‍රදේශ ප්‍රාන්තයට බරපතල ගංවතුර තර්ජනයක් එල්ල වී ඇති බවයි. ගෝලීය උෂ්ණත්වය හෙළයාම හමුවේ හිමාල කඳු වැටිය හරහා ග්ලැසියර දියවීම වේගවත් වන බැවින් විල්බලට පහලින් ජීවත් වන ප්‍රජාව බරපතල අවදානමට පත්වන බවයි එම ආයතනය සඳහන් කළේ. ඒ අනතුරුදායක තත්ත්වයේ පවතින ග්ලැසියර වෙල් නවය ජල බෝම්බ ලෙසද හඳුන්වමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයිමන්ඩ් ලීග් අවසන් මහතරගයේ පිරිමි හෙල්ලවිසි කිරිමි සෞවේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුබේෂ් තරංග සමත් වුණා. ඒ අනුව ඩයිමන්ඩ් ලීග් අවසන් මහතරගයන් ජයගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසයි රුබේෂ් තරංග වාර්තා පොත් අතරට එක්වන්නේ. අවසන් මහතරගයේ පිරිමි හෙල්ලවිසි කිරිමි සෞව අද අලුයම පැවැත්තුණා. එහිදී රුබේෂ් තරංග ජයග්‍රහණය හිමි කරගත්තේ මීටර් 89.04ක දක්ෂතාවක් දක්වමින්. සිය ජයග්‍රහණය පිළිබඳව රුමීෂ් තරංග මෙසේ අදහස් දක්වුවා.
11: අතරම මගේ ලොකු ත්‍රෝ එකකට යන්න බැරි නම් මොකද අද වෙදේ කන්ඩිෂන් එක ගොඩක් අමාරුයි. මොකද ගොඩක් සීතලයි වෙදේ එක. ඉතින් ඒකෙන් තමයි මට ලොකු ත්‍රෝ එකකට යන්න බැරි වුණා. ඉතින් අතරම ගොඩක් සතුරුයි මට මීටර් රෙකෝඩ් එක මිස් වුණා මේක. ඉතින් ඒ ඊළඟ පාර මගේ එකම ටාගට් එක ඊළඟ පාර මේ ඩයිමන්ඩ් ලීග් එකේ තියෙන රෙකෝඩ් එක කොහොම හරි බ්‍රේක් කරන්න. අතරම ගොඩක් සතුරුයි. මොකද විශේෂ මිස් තියන දෙනුනේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඔගොල්ලෝ තමයි මගට එක මට ඉන්න එකම හයිය.
1: රුමීෂ් තරංගේ පියානන්ද සිය පුත්‍රයාගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළා.
12: ගොඩාක් සතුටුයි. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවට වූ විශිෂ්ට වූ ජයග්‍රහණයක් අරන් දුන්නා පුතා විසින්. මේක ඇත්තම පහසුවෙන්ම ලබාගත් ජයග්‍රහණයක් නෙමෙයි. මොකද ඩයමන්ඩ් ලීග් පහක් හයක්ම ක්‍රීඩා කරන්න වුණා පොයින්ට් ටේබල් එකේ රැඳිලා ඉන්න. ඒක ඔව් අකුරට කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ 2025 අගෝස්තු මාසයේ තිබ්බ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේදී මගේ පුතා ලබා ගන්න ස්ථානය 7 වෙනි ස්ථානය. එතෙන්දී මමත් පුතත් මගේ කෝචත් කලමනාකරුත් අපි කතා කරා ඊළඟ දවසේ ඊළඟ තියෙන තරඟදී කොහොමද අපි මුව වෙන්නේ කියලා. මම ඒ වෙලාවේ පුතාට කිව්වා පුතේ අපිට ආයි පරදින්න බෑ කියලා. ඒක ඔව් එදා ඒ දුන්නු පොරොන්දු අද වෙනකොට මටත් මගේ නෝනාටත් අකුරටම ඉෂ්ට කරලා තියෙනවා. ලංකාව ඇත්තම ඔහු ලංකාව ඉස්සරහා තියාගෙන තමයි හැම තරඟයක්ම ක්‍රීඩා කරන්නේ. ඉසිත ඔහු තරඟයක් අවසන් කළා. ඒත් එකම යුරෝපා රාජ්‍යයේ හැම තැනටම යන්න උනා. දැන් ඩයිමන්ඩ් ලීග් පහක් තරඟ කළාදී පුහුණුකරු ටෝනි ප්‍රසන්න ඒක ගොඩාක් මැනුවල් කරා. ඇත්තම පුහුණුකරුට මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න ඕනේ. මොකද පුහුණුකරුගේ අතේ තමයි මේ කන්සන්ට්‍රේට් එක තිබුණේ. ඔව් මගේ පුතාව ආරක්ෂා කරගෙන ඇවිල්ලා. ඇත්තම අද හෙට උදේ වෙනකොට ලංකාවේ මගේ ආදරණීය ජනතාවට හැමදාම කියන වගේ 2 කෝටි ගාණක් වස්සන ජනතාවට ලොකු සතුටක් ලබා
1: දුන්නා. අවසන් මහතරගයේදී රුබේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පොලන්තේ ඩේවිඩ් වෙග්න දෙවන ස්ථානයට පත් වුණා. ඒ මීටර 87.47ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් මීටර 83.99ක දක්ෂතාවක් දක්වූ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝ ක්‍රීඩක කේෂු වෝල්කඩ් තරගයේ තුන්වන ස්ථානය හිමි කරගත්තා. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල මින් ඉදිරියට කළු රාජ්‍යයකට කිසිදු ඉඩක් නැහැ. ජනපති බේරුවලදී මහා ජනගඟ අමතමින් කියයි. රුබේෂ් හෙල්ලේ ඉලක්කෙන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය දෙනු පළමු ශ්‍රී ලංකිකයා වෙයි. හෙරොයින් සමග ගිනි අවියෙකුත් ජීව උඩත් සමග දෙදෙනෙක් අත්අඩංගුවට. සජිව මන්ත්‍රී අජිත්ට සජිව ප්‍රාදේශීය මන්ත්‍රී හිමිගෙන් විරෝධයක්. එජාපයේ සිරිකොතදී 80 සමරයි. 73 වන ලෝක රුරජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෛරි මෝලාට ග්ලැසියවිල් නවයක් ගැන ඉන්දියාවෙන් අනතුරු ඇඟවීමක්. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු නවයට.
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

රාත්‍රී 7යි විනාඩි 6යි වෙලාව. ආවාසෝයා ආදරේ. මොන ආදරණීය ජෝතිගේ ආදරේ අරන් ඇවිල්ලා තියෙනවා රාත්‍රී 9 වෙනකන් අපිත් එකතු වෙන්න ඉතින්. කොහොමද ජීවිතේ? හරියටම සතියකට පස්සේ ඉතින් ගෙවුණු සතිය දිහා අවසු හැරලා බලන්න ඕන අද. ඇයි එහෙම කියන්නේ? අලුත් සතියක් හෙට පටන් ගන්නවා. අපි අලුත් සිතුවිලි, අලුත් බලාපොරොත්තු, අලුත් දේවල් එක්ක අලුත් දවසකින් හෙට අපි අලුත් සතියක් නේද? මොන දේ පාසල් නිවාඩු එහෙම ඉවරයි. ඉතින් අලුත්ම සතියක අලුත් බලාපොරොත්තු මේ සාර්ථක කරගන්න නම් ජීවිතේ උත්සාහවන්තව කටයුතු කරන්න ඕන. එහෙම නේද? හරි. ඒ උත්සාහය ඉතින් ඔන්න ආදරණීය ජෝතිගේ ජීවිතේ මාදර්ශයක් කරගත්තොත් ඔබට මට ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් මේ ආදරේ බෙදා ගන්න ඉන්න වෙලාව වේ අපි කතා කරමු 011-2-775-766 011-2-775-285 සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකන්. ඉතින් කතා කරන්න පුළුවන්. කතා කරලා අපිට ආදරේ කරන අයගේ නම් ටික කියලා යව ආදරෙන් එකතු කරගෙන අතරේ ඔබ ආදරණීය ජෝතිගේ ආදරණීය ගීත කොටසක් කියන්නත් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඉතින් 07.3.93.5.93.4 WhatsApp message එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ක්‍රීඩේ විදිරේ වන්න ඕන ආදරණීය ජෝතිට දෙන ආදරේ. ඉතින් කවියක් එහෙම ඔන්න අද දවසේ එවන්න පුළුවන් ඔබට ආදරණීය ජෝති වෙනුවෙන්. මේ හැමදේම රාත්‍රී 9 වෙනකන් අපිට තියෙන වෙලාව. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: 7 ලකන රේඩියෝ ITN
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: Thunder Radio ITN.
1: යුත් එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා. ඔබ වෙනුවෙන්ම.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
7: අනිත් හැපින්න මේ දුල්මියා ළමෙතන ගහම වටා ගත්තට මට උඹල ඔක්කොම එකයි හොඳද? ඇයි හොරෙන් බලන්? අම්ම ගියාම පාළුයිනේ. මෙහෙන්න කෙල්ලෙ
8: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි.
9: ඒ කවුද?
8: එක්කෙනෙක් මගේ නංගි මල්මි.
9: අනේ, ඔයා නංගිට ගොඩක් ආදරෙයි නේද?
8: මම පුංචි කාලේ මගෙන් කවුරු ඇහුවොත් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා.
6: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
10: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
11: ආදරණීය ජෝති.
12: රාත්‍රී 7:24 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් අපි ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් කතා කරන්නත් ඕන. ඊට කලින් මතක් කරන්න ඕන මේ වෙලාවේ ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා ලංකාවේ වගේම අපේ පිටරට යාළුවෝ සෙට් එකත් ඉතින් නේද? ජපානෙන් දුරාත්ලයා ඒ වගේම සුරංගිලා අපි වහන් ඉන්න වෙලාවේ ඔස්ට්‍රේලියාවේ අපේ සුජාතක්කලා අපි වහන් ඉන්නවා. ඒ වගේම තමයි ඉතාලියේ ඔන්න හේමන්ත එලත් අපි අද ආදරෙන් අහන් ඉන්නවා කියලා තමයි මෙසේජ් එකක් දාන්නේ. ඉතින් ඔන්න යාළු ටික කලින් එකතු කරගන්නවා ආදරෙන් ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් දිගටම අහන් ඉන්නවා ආදරණීය ජෝතිව ලක්කණින්. එහෙම නේද? හරි. ඔන්න අපි යන්න හදන්නේ ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් කතා කරන්න. අයිබෝවන්.
13: අයිබෝවන් නිමල් මහත්තයා.
12: කොහොමද ඉතින් ජීවිතේ මුලින් මේක කියලා එමුක බලන්න.
13: ජීවිතේ නම් සුන්දරයි. ඉතින් අපි ජෝතිපාල මහත්තයාට පණවාගේ ආදරය කරනවා. අදත් එකයි එයාගේ කටහඬ තමයි අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ. අපිට අනිත් කට්ටිය කටහඬ වල නම් වැඩක් නැහැ. ඇත්තම කියනවනම් මම ජෝතිමාල මාතර පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම හරිම ලෙන්ගතු ආදරය කරන. ඉතින් එහෙම තමයි ජීවිතේ ගෙවිගෙන යන්නේ.
12: හරි, දැන්
13: හැටියට මම හරිම ආදරෙයි.
12: දැන් රටට මහන නම කියන්න ඕන.
13: මම ඇවිල්ලා කොටියංගුරේ ජයමාන්න.
12: ඉතින් ජයමාන්න අයියේ කවද අපි ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති ඊළඟ ගීතයට?
13: ආදරෙන් එකතු කරගන්නවා අපේ මගේ ගෙදර බිරිඳ ඇවිල්ලා සුධර්මා විජේරත්න, දුව සුජීවා, ලොකු පුතා මහේෂ්, දෙවනි පුතා දමිත් නිසංග, පුංචිම පුතා ඇවිල්ලා නිමේ සිඳුවර, ඒ වගේම අපේ වාල්පාරම් පන්සලේ හාමුදුරුවෝ දෙදෙනත්, ලොකු පුංචි පුතා ඉන්න පන්සලේ නුවර පන්සලේ හා ස්වාමි ඒ හාමුදුරුවෝ ලොකු හාමුදුරුවොත්, වෑවිල ගමේ සියලුම දෙන අපේ ඉස්කෝල මහත්තයා, ගමගේ මහත්තයා කුසුම අම්මා, ඒ වෑවිල සියලුම දෙනත් කොටි අපේ ගැට හැට ට්‍රීල් පාත්‍ය සියලු දෙනත්, කොටිය කුඹුරේ සියලුම දෙනත්, ඒ වගේම මං දැන් වැඩ කරන සේවය කරන තලංගමඩි පොයකේ සියලුම සේවක පිරිස, ආයිසයිලේ දීපවගේ සියලුම සේවක පිරිසත්, අම්පාර දීපවගේ සියලුම සේවක පිරිසත් එකතු කරගෙන ජෝතිපාල මහත්මයාගේ අනිත ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් එකතු කරගමු. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාමත් එකතු කරගමු මේ අවස්ථාවේ ජෝතිපාල මහත්තයාට ආදරය කරන හැම දෙනාම.
12: දැන් අපි අවස්ථාවක් දෙනවා ආදරණීය ජෝතිකේ කීතගේ කොටසක් ගායනා කරන්න.
13: අන්තිම නිල් අහසේ උමතු වල ගොළු වී දුකසේ පාවෙනවා, ගිම්හානේ හිරු නැගලා පිපුණු කුසුම් පෙති පරවෙනවා, තන පලසේ පිණි කඳුළු සලා ලොවට වියෝ දුක පතල කලා, ඔබගේ ආදර මදු ගීතේ වෙනදා මෙන් සවනට නැසේ, ඇයි මේ මිහි කට වැළපෙන්නේ ගිම්හානේ හිරු නැගලා පිපුණු කුසුම් පෙති පරවෙනවා.
12: ඇති ඇති නේද? ඉතින් බොහොම ලස්සනයි. කොහොමුණත් අනිවාර්යෙන් තව කාටරි අපි අවස්ථාව දෙන්න එපා. ඒක තමයි ජීවිතේ. අපි
13: මමත් ගොඩක් සතුටු වෙනවා පළමුව අවස්ථාව මගේ නෝනා මේ ට්‍රයි කරලා ගත්තේ. ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම ලංකාවේ පුළුවන් ඉන්න තාක් කල් මම කතා කරන අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. එමුණු විදේශක තුනක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබතුමාට ගොඩාක් ස්තුතියි. වගේම පින්
12: එහෙනම් ඉතින් අපි ආයෙත් මේ ආදරේ බෙදා ගන්න. තව ඉරිදාවක කතා කරමු නේද?
13: හරි මල් මහත්තයා, බොහොම ස්තුතියි.
12: ජෝතිමත් රාත්‍රියක් වේවා. ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ නේද? ඔන්න කොහොමරි නෝනයි මහත්තයයි දෙන්නම එකතු වෙලා ආදරණීය ජෝතිර තියෙන ආදරේ හින්දම අද වැඩසටහනේ පළවෙනි දුරකතනය වතුව. හරි, අපි ඔන්න ආසාවෙන් ඉන්න වෙලාවේ ආදරණීය ජෝතික ගීතයක් අහන්න. ආසාවෙන් පිරිච්ච ජීවිතය ගැනම ගීතයක් තෝරගෙන තියෙනවා. මේ ආදරේ ජීවමානයි. ඒ ජීවමාන ආදරේ ආදරණීය

0: Thunder Radio ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රත්‍රි හතයි විනාඩි 40 වෙලාව අපි ආදරණීය චෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාවේ අපි ඔන්න මැසේජස් කීපයක් කියන තමයි යන්න හදන්නේ හම්බගමු පැත්තෙන් තමයි ඔන්න මැසේජ් කියලා තියෙන්නේ සේපාලිකා තමයි මැසේජ් එක එවන්නේ නේද හැමදාම තමයි තාත්තා එක ආදරෙන් එකතු කරගන්නවා ජෝති රාත්‍රි අහන්න ඉතින් හිමාලයයේ ඔන්න අදත් අපි 7 ඉඳලා රෑ 9 වෙනකන් ආදරෙන්ම ඉතල හැමෝම එක්ක එකතු වෙලා ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්නවා කියලා තමයි සේපාලිකා නේද සේපාලිකා ඔන්න හම්බෙගමු ඉඳලා අපිට මැසේජ් එකක් කියලා දෙන සේපාලිකා ඔයාගේ මැසේජ් එක තමයි ආවන්න අපි එහෙම කිව්වේ අය අපි හැම ඉරිද වගේම අදත් ඔයාව අහගෙන ඉන්නේ සුරේක අක්කා ඒ වගේම රේණුකා ඇන්ටි සල්තු අයියා ජෝති රාත්‍රි අහන හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ කොහෙන්ද කියලා ඔන්න කියලා නැහැ කමක් නැහැ සුන්දර ජෝතිමත් රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි. හිමාලට සහ ලක්කන කාර්ය මණ්ඩලයට. යෞවනයන් ගී කැයුවත් මේ මනුලොව පුරවන්න. සවියක් නොමැත මට ජෝතිගේ ගී නොවසා ඉන්න. දුක්බර අතීතය ඔබ හරවත් ගී වලින් පුරවන්න. ජෝති ඔබේ ගී හඬින් අතීතෙන් වර්තමානයත් සරසන්න. රත්නපුරෙන් එරත්නේ තමරා කුමාරි හාමි තමයි එහෙම කියලා තින්නේ. ඉතින් අදත් වර්තමානයත් අතීතයත් අනාගතයත් තමයි ඉතින් ජෝතිර සරසන්න වෙන්නේ මෙහෙම නේද? හරි. ඉතින් බොහොම ස්තුතියි ආදරේට. අපිත් හැමිරදම නවරදවම ජෝතිරාත්‍රියේ සද්දරු මහනවා. අපිවත් ජෝතිරාත්‍රියේ ලස්සන ගීතේ එකතු කරගන්න තාත්තයි තාත්තා තමයි වැඩිපුරම ජෝතිරාත්‍රිය අහන්න කැමති. අපිටත් ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න. තාත්තා මහින්ද ඉදිරිසිං, අම්මා ප්‍රියන්ති, නංගි හංසිනී තාරිකා ඉදිරිසිං, මැසේජ් ගෙවන්නේ අචිනී තාරිකා. කපුකම දෙවුනුවර ආරච්චි ගෙදරින් තමයි මැසේජ් එක උන. ආරච්චි ගෙදර මැසේජ් එක තමයි අපි ඉදිරිකෙවි. ඉතින් ආරච්චි ගෙදර හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. වෙනද වගේම අදත් අපි ජෝතිරාත්‍රි අහන ගමන් අපි ලස්සන ගීතයට එකතු කරගන්න කියලා තමයි ඉබ්බාගමුවෙන් මැසේජ් ගෙවන්නේ. පියේ හේමතිලක නෝන දමයන්ති, ලොකු දුව නිලෝපමා, පුතා ලක්මාල්, පොඩි දුව නිමේෂ්, අය වගේම බමුණුගම එච්.එම්. ජයරත්න මහත්තයාත් පවුලේ සිද්ධානමත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට ඉබ්බාගමුවෙන් කියලා එවලා තියෙන්නේ. ඉතින් ඉබ්බාගමුවේ යාළුවට අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉබ්බාගමුවෙන් ඉඳලා යන්න හදන්නේ පස්සයල් මදිගැලේ වැත්තට සුමුදුගේ මැසේජ් එක කියන්න. ඔන්න සුමුදු අදත් ඉතින් වෙනද වගේම යුග ගීතයක් තමයි ඉල්ලන්නේ. සුමුදු අපි ඉතින් යුග ගීත කිහිපයක්ම දුන්න තව දෙන්න. හරි. බිරිඳ දරුවන් තුන්දෙනා, ඒ වගේම කම්මල් පිටින් සුරංජි අක්කා, නිහල් අයියා, තුෂාර අක්කා, ඒ වගේම ස්නේහයියා, සුනිල් අයියාවත්, රත අක්කවත්, ජයතිලක මහත්තයවත්, ඉන්ද්‍රාණි අක්කවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සුමුදු කියන්නේ. ඔන්න සුමුදු වාගේ යාළු ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට. ප්‍රීතිමත් ජෝතිගේ ගීතමත් රාත්‍රියට ගීතයකට අපිවත් එකතු කරගන්නවද? මේ මැසේජ් එක එවන්නේ වටරද්දරෙන් ගීතාණන් හේම කුමාරය, ඒ වගේම මිනිබිරියන් ආන්‍යා පවුලේ සිවුදනම ආදරෙන් එකතු කරගෙන ජෝතිරාජ් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට. කොච්චිගරේ පැත්‍ර තමයි යන්නේ ඩිරික් ස්ටෝස් එකෙන්. මේ වෙලාවේ සද්දරම ජෝතිරාත්‍රිය හංගින්න වගේ තමයි මැසේජ් එකේ තියෙන්නේ. එවල තියෙන්නේ උපුල්, ඒ වගේම ගයානි, චාමර, නිර්මාණි, අවිෂ්ක, ඒ වගේම සඳුන්වත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ෂෙල්ටන් අයියා, ඒ වගේම ලක්ෂ්මන් අයියාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි උපුල් කියන්නේ. උපුල් ඉතින් සද්දරම අහන් ආදරණීය ජෝතිව, ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් ඊළඟ ගීතනොන් අපි ඔයාලු හැමෝම ආදරෙන් එකතු කරගන්න අතරේ මතක් කරන්න ඕන 0112 775 766, 0112 774 606, 0112 775 766, 0112 774 606 අපේ සුපුරුදු දුරකථන අංක 2:09 වෙනකම්. ඒ වගේම තමයි 0112 2 නෙමෙයි නේද, 0703 93 5 93 4. ඔන්න WhatsApp එකට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉඳලා ලස්සන කවියක් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝතිට තියෙන ආදරේ හිඳම රාත්‍රිය 9 වෙනකන් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. මේ ආදරේ ආදරණීය ජෝතියේ

0: Anda Radio ITN.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය DeepTech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: ආදුට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
11: ආදරණීය ජෝති.
12: රාත්‍රී 7:54 වෙලාව. ඉතින් ඔන්න දැන් ටික ටික වෙලාව යනවා. තව ටික වෙලාවකින් හෝරාවක් ඉවර වෙනවා. එහෙම තමයි ජීවිතේ. කොහොමද අපි ඉක්මනටම යන්න හදන්නේ බලන්න රූප ඇත්තට. ඉතින් අයබවන්.
13: අයබවන් හතේ.
12: කොහොමද ජීවිතේ?
13: ජීවිතේ ඉතින් මේ පොඩි කඩයක් කරන ඒක ඉඳගෙන ඉතින් ඔය හැමදාම හිරිදට අහනවා මේ ජ්‍යොති රාත්‍රිය. ඉතින් මට අද හිතුණා කතා කරන්න.
12: දැන් මේ වෙලාවේ කඩේ දින්නේ.
13: ඔව් කඩේ ඉන්නේ.
12: හරි. කඩේ හැමෝටම ඇහෙන්නයි රටේ හැමෝටම ඇහෙන්නයි නං ආදරණීය ජෝතිගේ ගීතේ කොටසක් ගායනා කරමුද?
13: හා හොඳයි කියන්න.
12: කියන්න.

0: ඉතින් බොහොම ලස්සනයි බොහොම ලස්සනයි. ඉතින් කවදා ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ ගීතයට?
1: එකතු කරගන්නවා මගේ දුව ඉන්නවා, බෑනා ඉන්නවා, පුතාලා දෙන්නෙක් ඉන්නවා. එහේ ගම්පලින් පුතා එකතු කරගන්නවා. ලක්කඳහන හැමෝම ආදරෙන් එකතු කරන ඔබතුමාත් එක්ක.
0: එහෙනම් කඩේ ඉන්න අයත් අපි ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු. ආයෙත් දවසකදී මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන.
1: හරි හරි.
0: ජෝතිමත් තාත්වයක් වේවා. ඔන්නදී ජ්‍යොතිරාත්‍රියේ කතා කරපු සතුට හින්දම කතා කරගන්නත් බෑ කියලා තමයි මට නම් හිතුනේ. කොහොමවත් කමන්නේ අපි ඉක්මනම චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. කොහොමද හිමාල් මල්ලි? අපි චමල්ස ජෝනිත් මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය අහන් ඉන්නවා. දූ තමයි කිව්වේ අද නම් මැසේජ් එකක් දාමු අම්මේ කියලා. මැසේජ් එක එවන්නේ කටුපොළ නදී. ඔන නදී ඔයාවයි දුවයි අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. සුපුරුදු විලස ඉරිදා දින හමු වෙන්න. හමු වී සුපෙම් සුමිහිරි ගී විඳ ගන්න. ජෝති රාත්‍රිය සමගින්nek වන්න. ආවාදත් ඔබ හාදුර මලු වෙන්න. මනහර මధుර පදවැල් සවනට පිදු. සුමිහිරි හඬින් පසිඳුර අගනට පිනවු. රණබර ලෙසින් හදවත් සැම මවිත කෙරු. ජෝතිගේ නාමේ බැබලෙයි ලෙස තරුද හිරු. අද නම් දුව කවිය ඔන්න සිත්මිදුවගේ තමයි නේද? හරි, සිත්මිදුවගේ කවිය තමයි මේ විදිහට අපිට දෙන්න. සුබ සන්ධ්‍යාවක් වේවා හිමාල් මල්ලි. කොහොමද අපි නම් සුපුරුදු විදිහටම ලක්කඳ අහගෙන ඉන්නේ මේ වෙලාවේ. සද්දරම දාගෙන ඉන්නවා ජ්‍යොතිරාත්‍රිය අහගෙන ගෙදර අයත් හැමෝත් එක්කම. ඉතින් මහත්තයා මහින්ද දුව සිත්මිදරණය කළ පොලිසියෙන් පුතා සජිත් ඒ වගේ මැසේජ් ගෙවන්නේ පොළොන්නරුවෙන්ම තමයි. මයන්තියක්කගේ පොළොන්නරුවේ මැසේජ් එක තමයි ඒ විදිහට කිව්. ඉතින් කොල් එකත් පොළොන්නරුවෙන්, මැසේජ් එකත් පොළොන්නරුවෙන්. කොහොමනත් ජෝතිගේ නාමේ බැබලෙයි අනිවාර්යෙන්ම හිරු සඳු වගේ නේද? එහෙම තමයි වෙන්න ඕන. ඉතින් ඒ උපමාව හරිම ලස්සනයි. අපි යන දන්නේ තවත් මැසේජ් එක කියන්න. දිනිසි කඩෙන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මේ වෙලාවේ සද්දරම ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කඩේ වැඩ කරන අයයි කඩේට ඇවිල්ලා ඉන්න අයයි හැමෝම ආදරෙන් එකතු කරගන්න වැඩසටහනට ලක්කඩ කාර්යමල එකතු කරගෙන ඒ වගේම මේ වෙලාව ජ්‍යොතිරාත්‍රිය අහගින් හැමෝමත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න අපිට මැසේජ් එකේ වෙලින් දින්ින් ඔන්න අපි හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. එම කිරේ අපි යන්න හදන්නේ ගලගොමුවේ රැයන්න පාන පැත්තට. මැසේජ් එක වන්නේ ලෝචනා. අපි හැමදාම ඔයාලව අහනවා අම්මලා අරණී නංගි විහාරා. ඔන්න අම්මවයි නංගිවයි ලෝචනාවයි අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන ගීත ආදරණීය ජ්‍යොතිගේ. සුබ සන්ධ්‍යාවක් වේවා. අදත් අපි ආවේ ජෝතිබල මහත්මයාගේ ලස්සන සින්දුවක් අහන්න. එදින අය ලස්සන සින්දුර අපිත් එකතු කරගන්න. අම්මා ප්‍රියන්ති තාත්තා වොෂින්ටන් නිසල සෙව්වන්දි ශානු චමිත් දෙවුලි යුතිකා අපි වයික්කාලෙන් කියලා තමයි මැසේජ් කියලා දින. ඔන්න වයික්කාලේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. අයියේ අද තාත්තා අදත් අසනීපෙන් ඒත් එයා සද්දෙනම ඔයා එක්ක ආදරේ විදා ගන්නවා. විදා ගන්න එකතු වෙනවා හරිම සතුටින්. තාත්තගේ ආසම් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අම්මා මැණිකේ බාලසූරිය පුල්ලි මාමවත් එකතු කරගෙන ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න තාත්තගේ නම නම් ඉවල නෑ නේද? කොහොමවත් කමක් නෑ. ඉතින් රබුක්කන ඉඳන් සද්දට මහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඊළඟ දවසේ අනිවාර්යෙන් තාත්තේ නමත් එවන්න ඕන. කොහොමවත් අපි තාත්තට ඉක්මනින්ම සුව ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔන්න ටික ටික වෙලාව ගිහිල්ලා අපිට තව හරියටම පැයක් තියෙනවා මේ ආදරේ විදා ගන්න. කොහොමවත් දැම්ම මැසේජ් එකක් එවන්න. 07.93.93.5 93.7 මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
5: ආදරණීය ජෝති.

0: රාත්‍රි 8යි විනාඩි 6යි වෙලාව. ආදරණීය ජෝතිගේ ඔනුහු මේ ඉන්නන දෙවෙනි පැය අපි ආරම්භ කරන්න හදන. ඉතින් ඔන්න දෙවෙනි පැය මුලින්ම අපි යන්න හදන්නේ කුලියා පිටියේ පැතර. අයබවන් සඳවති, ඉතින් කොහොමද ජීවිතේ? සතුටින් හොඳින් ඉන්නව නම් එච්චරයි වෙන්න ඕන නේද? හරි, අපි කවද ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්?
1: අපේ පොළු ඔක්කොම එකතු කරගන්න ඔක්කොම ආදරේ ජෝතිට ආසයි. ඉතින් අන්කිලා කණ්ඩායම හැමෝමත් එකතු කරගන්නවා. අනේ මහත්මිය වාසි දෙන්න මේක මං ගුවන් විදුලි අහලා නැහැ. මේක දැතින් කින් හෙන්නේ නාඳුනා සුදු තලියේ කියන ගීතේ.
0: මොකද ගීතේ තවර කියන්නේ?
1: මේ දැතින් කින් හෙන්නේ නාඳුනා සුදු තලියේ මට මතකයි ඔබ වුණා අප විදුහල් සැර කෙළියේ. ඒ ගීතේ මට ඉදිරියට තහලා නැහැ.
0: හරි.
1: නැද්ද දන්නේ?
0: අපි මේ ගීතේ බලමු ලබන සතියේක කොහෙන් හරි අපි හොයලා.
1: අද දෙන්නේ නම් මේ අනම් කතාව ගීත කර මං අසයි. මුතුමාල ගැලිය සංවර්ධන නැතුවට මැණිකේ කියන ගීතේද.
0: හරි, අපි මේ ගීත දෙකම ඉදිරි දවසක අනිවාර්යෙන්ම ඔබතුමියට අහන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් දිගටම අහන් ඉන්න ආදරණීය ජෝති වාදරෙන් ඉතින් ගෙදරයිවත් අපි ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු. එහෙනම් ආය දවසක මේ ආදරේ බෙදාගෙන අපි කතා කරන්න ඕන.
1: කතා කරමු.
0: ජෝතිමත් රාත්‍රියක් වේවා.
1: එහෙම
0: වේවා. එහෙනම් තමයි. ඉතින් අපි ආදරෙන් එහෙම අහමු නැති ගීතත් අහන්න ඕන. එහෙම කියලා අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. සුබ දවසක් ලක්කඩ. ඉතින් ඔනදත් හතේ ඉඳලා හත වෙනතුරුම අපි ජ්‍යොති රාත්‍රි සූදානම් වෙලා හිටියේ. ඉතින් ගිය සතියේ අපි මැසේජ් එක කියුවේ නැහැ. එහෙනම් මේ සතිය නම් කොහොම හරි ඔන්න කියන්න ඕන. අපි පොලිසිය උදනාම එකතු කරගෙන එකතු කරගන්න. අඟනුවල වැලස්සෙන් තමයි මැසේජ් ගෙවන්නේ නේද? නැහැ. මැසේජ් ගෙවන්නේ බිබිලෙන්. අඟනුවල පැත්තේ තමයි නංගි ඉන්නේ, පුෂ්පා. ඒ වගේම පුතාලා දෙන ලෝචන ආකාශ්. ඒ වගේම බිබිලේ රෝහිත, අක්ක සුනීත, ඒ වගේම දුව සඳරේකා. ගිය සතියේ අන්න ගිය සතියේ උපන්දිනේ තිබිලා දින 46 වෙනි උපන්දිනේ. ඉතින් ඔන්න අපි ගිය සතියේ උපන්දිනේ තිබිච්ච හින්දා කල්යاني දීප්තිකාර ජ්‍යොතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ජ්‍යොති රාත්‍රියේ සවන් දෙන සියලු දෙනා ආදරයෙන් එකතු කරගන්න කියලා තමයි කල්යاني දීප්තිකා අපිට කියන්නේ. ඉතින් ගිය සතියේ නොකියුවාරුන්න මේ සතිය අපි මේ මැසේජ් එක ආදරෙන් කිව්වා. සුබම සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා. හලාවතින් තමයි මැසේජ් එක වන්න. හලාවත කටුපත තිරිස් තෙරස්. ඉතින් ඒ වගේම තෙරස් පුතා, පුතා සුසන්ත, ඒ වගේම පවුලේ සියලු දෙනාමත්, දුව සුජාත, ඒ වගේම පවුලේ සියලු දෙනා දෙනත් ගොඩක් මේ වෙලාව ජ්‍යොති රාත්‍රිය අහන සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගෙන අපි ලස්සන ගීතයක් අහමු. අද නම් මැසේජ් එක කියවන්නම ඕන හොඳේ කියලා ඔන්න මැසේජ් එකේ තියෙනවා. ඉතින් ඔන්න අද නම් කොහොම හරි මැසේජ් එක කිව්ව නේද?
2: හරි.
0: ජෝති, ඔබේ කටහඬ නම් මිහිරි භවයේ සංකේතයකි. නොමැකෙන මෙලොවේ ගැයුමට නැතත් ඔබ අද දිනවේ දින මෙලොවේ සක්විති රචකි ඔබ හට කලාලොවේ. සක්විති රචකි ඔබ අප හට කලාලොවේ. කුරණින් තමයි මැසේජ් එක යවන්නේ කටුනායක දයානන්ද. දයානන්ද මහත්මයාගේ අදහස තමයි ඇත්තම සක්විති රජ තමයි ආදරණීය ජෝති කලාලොවේ. එහෙම නේද? ඒක අපේ හදවතට දැනෙනවා. හරි. හයි අයි, මමත් ඔන්න දරණියගලින් සද්දරම ජෝති රාත්‍රිය අහන් ඉන්නෝ. තරුව බස්නායක තමයි මේ මැසේජ් එක යවන්නේ. තරුව යවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඒ වගේම වාද්‍ය කෝපියාවතෙන් හැරිසන් අංකල්, ඒ වගේම ලක්ෂ්මී ඇන්ටි, ගංගා නංගි, ඔබුල් මල්ලේ ඇතුළු පවුලේ සියදෙනා මත ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මැසේජ් එක යවන්නේ ජනකයියා. ඔන්න ජනකයියා වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන්. අද ජීවමානව ජෝති හඬ සමග අලුබෝබුල සචින්, ඒ වගේම ඖෂධි සමග විජයබාපුර ලක්ෂාන් අයියා, දිනක්ෂි උලංගමුවෙන් උලංගමුව, ඒ වගේම දමයන්ති, මාමා නැන්ද, අප්පච්චි චන්දසිරි එක්ක ජෝති රාත්‍රිය ආන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු. ඉතින් ඒ අපි ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහන තමයි හදන්නේ. ඉතින් තම මැසේජ් එක කියපු ප්‍රතිහලුවන්ට මේ කියන 0703935937 ක්‍රීඩේ විදිර මැසේජ් එකක් එවන්න. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකන්න රේඩියෝ ITN
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: විදේශි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
0: තේක්‍යා සුරකින් මගතොට.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
6: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
5: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
7: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
8: සම අනුග්‍රහය
9: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: ඉවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: උත්කර්ෂය
6: ආදරණීය ජෝති
11: රාත්‍රිය 8 විනාඩි 24 වෙලාව ආදරණීය ජෝතිව අපි ආදරෙන් අහන් ඉන්න වෙලාවේ අයිබෝවන්
12: අපේ සීමල් මාත්මයා
11: කොහොමද ඉතින්
12: මෙලියක් වර්ධක් මාත්මයාගේ ඔබතුමා ආදරෙන් අහගෙන ඉන්න මාත්මයා
11: බෙලියත්ෙන් කවුද කියලාත් කියන්න ඕන නේද නැත්තම් බෑ
12: ඔව් මම බෙලියත්ට කහවත්ෙන් හැමදාම ජෝතිමත්රා ප්‍රියහන ජෝතිමත් මහත්තයාට ඔබතුමාට ආදරය කරන ප්‍රේමසිරි
11: ඉතින් ප්‍රේමසිරි කොහොමද ජීවිතය හොඳින් ඉන්නවා කියපු වෙලාව අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ ඊළඟ ලස්සන ගීතේද
12: මම හොඳින් ඉන්නවා මත මුලින්ම මහත්තයා ජෝතිමත් මගේ නෝනා නම කියලාගෙන මේ අමතකුණා මගේ නෝනා කමලා ලියනගේ මුලින්ම මහත්තයා මම ආදරය කරන බන්දුර ජයසේකර මහත්මයා එතුමාගේ නෝන මේ වෙලාව අපිට ඉන්නේ එතුමාට ලක්හඳ වෙන මාසේ අපි ජෝතිරාත්‍රියේ තේරු දෙනාම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ඒ වගේම මේ අපේ කොට්ටාවේ පන්නේ සිටියේ සිටියයවත් එයාගේ නෝනවත් ඒ වගේම මගේ ගමේ ඉන්න මාසේ මාර මේ රටේ කරක් ඉන්න මුතුම ආදරේ මහාන ජෝතිපාල මහත්තයාගේ මේ වැඩසටහන අහන මුලින්ම මතක් කරගන්නවා මාත්මය මෙලියත්ත ගල්ලව මේ තමල් දෙතරියේ අපේ පායි ආර්ලත මහත්මයාත් ජයසිරි මහත්මයාත් එතකොට දයාශීලි රාමසිංහ මහත්මයාත් එයාගේ නෝනා ඩිංගි මහත්මයාත් ඒ වගේම බෙලියත්ත කොත්දාගොඩින් අපේ කරුණාලියවත් ලයිට් ඉමලලියවත් එක්කව කරගෙන ඔබතුමාවත් එක්කව කරගෙන සීල්දුවම දෙනාම ජෝතිරාත්‍රි විකාගොන් මහත්මයා ඔබතුමා දෙන්න ඕනම ගීතයක් අහන්න කැමති මහත්මයා ඒ තරම් ජෝතිපාල මහත්මයාගේ සින්දු ජනප්‍රියයි ඉතින් අපි මහත්ය සින්දුවක් අහමුද
11: එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන
12: අනිවාර්යම ජෝතිපාල මහත්මයාගේ මේ වැඩසටහන ඔබතුමා මේ ලස්සනට මේ වැඩසටහන කරලා මුළු රටම මහත්ව ඇතුළම මේ වැඩසටහන ආදරේ අපේ දකුණු පළාත මහත්මයා මේ ජෝතිරාත්‍රි යහන ඒ තරම ආදරේ මහත්මයා ඉතින් මට බොහොම සතුටුයි කියන්න ඒ වගේම මෙලියත්ත කහවත්ත විදුලි හාර්ගය රාජධානී සියලු දෙනාත් එක්කව කරගෙන අපි ඔබතුමා දෙන ඕනම සිංහයක් අහන්න කැමතියි බොහොම ස්තුතියි ඔබතුමා මට අවස්ථාව දුන්නල් මහත්මයා
11: ජෝතිමත් රාත්‍රියක් ඔබතුමාටත් ඉතින් මොනින් මුළු ගමක් පලාතක් වෙනුවෙන් නියෝජනය කරනවා එහෙම තමයි ආදරණීය ජෝති වෙනුවෙන් නේද හරි ඉතින් අපි යන දකුණු පළාතේ ඉඳලා යන්න හදන්නේ මැදිරිගිරිය පැත්තට අපිට ලස්සන සින්දුවක් දෙන්න ආදරණීය ජෝතිට ගොඩාක් ආදරේ තලාකොලෙන් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ සඳුන් ඔන්න සඳුන් වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ යාළුවා කපුවත් එක්ක කවුද මේ මිලාවේ කවුද යාළුවා කපුවත් එක්ක මේ වෙලාව ජෝතිරාත්‍රි යහන ගමන් ඉතින් ජෝතිරාත්‍රි යහන හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ඔන්න සඳුන් ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ඉතින් යාළුවාත් එක්ක අපි ඊළඟ ලස්සන ගීතේට ආදරෙන් එකතු කරගන්නවා ඔන්න අපිට රුවන් චමින්ද මැසේජ් එකක් කියලා තියෙනවා. සුබ ජෝති රාත්‍රියක් වේවා. හිමාල් ඔන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න. ගයානි, සචිනු, එයාගේම වෙනිත්, ඔවීන්, බෙන්ගුමේ ධර්මසිරි, මාවලෙන් රම්යක්කා, මල්ලිකා අයුරු ලියනගේ මහත්මිය, ජෝති රාත්‍රිය යන සිරු දනාමත් හිමාල් ඔයාවත් එක්ක ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට පරාකඩුවෙන් රුවන් කියලා ඉවර දෙන්න. රුවන් වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. පනාකඩුඳලා අපි යන්න හදන්නේ අහංගම වැත්තට. සසිකලා තමයි මැසේජ් එක එවන්නේ. හරිම ආසාවෙන් තමයි අයියේ ජෝති රාත්‍රිය අහන්නේ. ඉතින් මහත්තයා අනිෂ්ක නේද? කොහොමද අම්මා අමිතා, තාත්තා දිලීප්, එවැගේම දුව සිත්මි, අච්චි විමලා, නාචියත් අපි ආදරෙන් එකතු කරගන්නවා. සීආර්යදාස, මල්ලි තරිඳු මහත්තයාගේ අම්මා කල්යාණි, තාත්තා සුරාජ්, මල්ලි කවිස් එකතු කරන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට ශශිකලා මැසේජ් එකක් දාලා තියෙනවා. ශශිකලා ඔන්නවාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජෝති ඔබ මිය ගියේ නැහැ. ඔබ සදා අමරණීයයි. ඔබට සම කරන්න කිසිවෙකු මේ පිට තවම ඉපදී නැහැ. එව කියන්නේ අලුභූ මුල්ලෙන් ජගත් රෝහණ. ජගත් රෝහණගේ හදවතට හිතට දැනිච්ච අව්‍යාජ සිතුවිල තමයි අපිට ඒ විදිහට එවලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත. හරි, ලස්සන ජෝති රාත්‍රියක් වේවා. අපි රත්ගම පල්ලිපිටිය රෝහල් පාරෙන් නන්දසිරි ලොකු තාත්තා, ඒ වගේම ආදරෙන් එකතු කරගන්න ලොකු අම්මා සමිරතා, සචින්දු, අමීර්, ස්වර්ණ, ඒ වගේම ජෝතිපල මහත්මයාගේ වන්දනා ගීතයක් අපිට ලබා දෙන නන්දසිරි ලොකු තාත්තගේ උපන්දිනයේ අදට එදී දෙනවා. ඉතින් ඔන්න ලොකු අම්මගේ උපන්දිනයේ ඊයේ දිනට එදී තිබුණා. ඉතින් දෙපළටම නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එකේ තියෙනවා. ඉතින් අපිත් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන්ම. අපිත් හැම ඊරදම ජෝති රාත්‍රිය හරහා අපිට ලස්සන සින්දුවක් දෙන්න, පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක තියෙන්නේ. එවන්නේ මොරටුවෙන් රංග. ඔන්න රංග, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට අද ඔන්න කිව්වා. රංගගේ මැසේජ් එක කියලා අපි යන්න හදන මීදිර කියලා ගීතානිගේ මැසේජ් එක කියලා ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න. බේරත්න, සහන්, ශානිකා, ආදරී, ලක්ෂණ කියලා තමයි ඔන්න හට් පේජයක් මෙවල් තියෙනවා. මීදිර කලින් ගීතානි තමයි මැසේජ් එක එවන්න ඕන. ගීතානි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් තාම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්න 0703 93 5 93 4 ක්‍රේඩි විදිහට මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: ලකන්න රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකා

0: නිසා වැඩිමලු ත්‍රය NLB හඳහන ඔබත් අදම NLB හඳහඩ බලාගන්න.
1: සුපිලිපන් රටක් පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි.

0: දිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගදී දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
5: ආදරණීය ජෝති. ආදරණීය ජෝති. ජෝති.
6: ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න ලව රාත්‍රිය 8 විනාඩි 41යි. ඉතින් ටිකෙන් ටික වෙලාව යනවා නේද? අපි ඉක්මනට යමු රදාවඩුන්න පැතර ආයිබුවන්.
7: ආයිබුවන් මල් මාත්‍යා මම රදාවඩෙන් ගානේ සිංහ.
6: ඉතින් කොහොමද?
7: අස්සම ගීතරියක් දෙන්න ඔබතුමාට බොහොම ඉක්මනට අපිට මේ ජෝතිහාත්ය හැම සියලුම දෙනාට අපේ හතරෙන් අපි ඉන්නේ.
6: මේක ඇත්තටම ඉතින් හිමාල්ගේ තනි මහන්සියක ප්‍රතිඵල විතරක් නම් නෙමෙයි නේද?
7: ඔව් අනිවාර්යයෙන්.
6: ඉතින් කොහොමවත් අපි ඉක්මනට ආදරණීය ජෝතිගේ ලස්සන ගීතේ කොටසක් ගායනා කරමු.
7: හරි මාත්‍යා. හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා ඔච්චර කීන්ති ගියෝතින් වයසට යයි ඔයා ලස්සන හාමිනේ පොඩිත් නාකියෙයි ඔයා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා
6: ඒ කාලේ
7: පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා
6: ඒ කාලේ ওই ගීතේ කාටද කිව්වා නේද
7: ඔව් මත්තයා යාළු ටිකට වන්න
6: හරි හරි එන යාළු ටිකට අගල එකමට එකතු කරන්න නෙමෙයි
7: ගම්පා මිරිස්සත්ෙන් ලක්මන් ගලගම පත්මකාන්ති මන්දනායක මාතලේ කුමාරී රමුදුගොල්ල පල්ලෙලි නයිනේ නංගි සසෙන් අයද රාජවස්ස මාතලේ කු මාතර කිත්ලි දතිල්වා නික්කම දිසානායක අයියා අලවෙන් සුභාසනී මුහන් තිරෙන් ඉඹුල් ගස්සේ රදාවඩනේ රූපවති රෝහිණී සසික කම්මල් පිටියෙන් ගුණරත්න සහ කුමාරි දංගෝටින් සඳුන් ප්‍රභාත් එනම් තිත්තල් මංකඩ සුමිලි සහ කුමාරිත් ඒ සංගම ඉඹුල් ගස්සේ වෙනින් නැවත එකතු කර ගන්නවා සිරාණියක්වත් නිමල් අයියා ඒ සංගම චන්ද්‍රිකා
6: අතීතේ හරිම සුන්දරයි හැමෝගෙම ජීවිතවල නේද අපිට ඒ අතීත සිදුවීම්
7: සියලුම දෙනා මහත්ය අහගෙන ඉන්න ඔබතුමාත් ලස්සන ගීත ටිකක් දෙනවා ඉතින් ජෝතිරත්නයට සියලුම දෙනා කැමැත්තෙන් ඉන්න ගමින්
6: ඉතින් බොහොම ස්තුතියි ආදරයට අයිත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන ජෝතිමත් රාත්‍රියක් වේවා
7: ජෝතිමත් වේවා මහත්ය ඇත්තම සුබ රාත්‍රියක් ඔබතුමාට ජෝතිරත්නයට අපේ හැමදාම අහන
6: එහෙම තමයි ඉතින් ඒ ආදරේ ඉතින් කමක් වෙනුවෙන් හරි අපි ඉක්මනටම chat එකේ වැත්තට යමු හිමාල් මාමේ කොහොමද ගිනිගත් තියෙන නිද්මිතු තමයි මේ මැසේජ් එක ගන්න මේ වට අපේ ගෙදර මොන දේ තිබුණා සද්දෙම ජෝතිරාත්‍රිය අහනවා අපේ අම්මා හතනෝ රේඩියෝ එක දානවා එයා හරි මාසාවෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අහන්නේ එයා කැමති මෙයාගේ හදවතේ ගායකයා ජෝති එයා ජෝතිපාල මහත්මයාගේ ගීත නිතරම අහනවා ඉතින් මමත් එයා එක්කම ඉඳලා ඒ හඬට හුරු වෙලා ඒ හඬ හරිම මිහිරි ඉතින් ජෝතිපාල මහත්මයාගේ හඬ හැමදාම හදවතේ රැඳිලා තියෙනවා මගේ අම්මා පුෂ්ප කුමාරී අයියා සඳුන් තාත්තා සමන් ලොකු මාමා ඒ වගේම පවුලේ අක්කා ආලෝක මල්ලි අසිරු ඇතුළු එයාගේ පවුලේ සියලු දෙනාම සහ පවුලේ අයත් මගේ අම්මගේ හොඳම මිතුරියක් වන නාලිකා නැන්දත් එයාගේ පවුලේ අයත් ආදරෙන් එකතු කරගෙන ලක්කන කාර්යමල්ල හැමෝම ඒ වගේම ලක්කන අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු එහෙම කියලා දිග ඡේදයක් වගේ මැසේජ් එකක් තමයි රිද්මිතු වෙලා තියෙන්නේ හදවතට දැනිච්ච අම්මා ගැන කියවිච්ච ඒ තමයි ආදරේ ඇත්ත ආදරණීය ජෝතිර තියෙන ආදරේ අලුත් පරම්පරාවෙන් නැගිච්ච අදහසක් කොමිසුදී හද හදවතට එදින්න ඔන්න අපි හැලිවිට පැත්තට තමයි යන්නේ ඇලිගොඩ කවුද? රංජන්. ඒ වගේම ගංගා මේ වෙලාව ජෝතිරාත්‍රි අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඇලිගොඩ යාළු ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඇලිගොඩ ඉඳලා අපි යන්න හදන්නේ වාද්දුව පැත්තට. වාද්දුව ගෝපියාවත්ෙන් අම්මයි තාත්තයි මල්ලි දෙන්නමයි අනෝමනන්දා. ඒ වගේම ජනක මාමා හැරිසන් සීයා ලක්ෂ්මී ආච්චි සහ ලකාවාසී ලෝකවාසී ජෝති සියලුම රසිකයන් ආදරෙන් එකතු කරගමු කියලා තමයි ඔන්න අපිට වාද්දුවෙන් කියලා එවලා තියෙන්නේ. ඉතින් වාසනාවන් සොයුර හිමාල් මොහමඩ් රාෆි මන්නාඩේ මුකේෂ් ලතා එල්විස් ප්‍රෙමිස් ජිම් මයිකල් ජැක්සන්ට ලෝ පූජිත මේ වගේ ගායකයන්ට වඩා වටිනවා අපේ ජෝති ජෝතිගේ රුවන් නිතර නොඇසෙන ගීතයක් දෙන්න. මඩක්ලේ අජිත් රේණුක තමයි මේ මැසේජ් කියවලා තියෙන්නේ. ඇත්තටම මුළු ලොවක් අගයන මුළු ලොවක් ලෝකට වටින ගායකින්ට වඩා අපේ ජෝතිව අපිට වටිනවා නේද? ඉතින් එහෙම තමයි. ලෝකෙම හොඳම රට වගේම ලෝකෙම හොඳම ගායකයත් අපේ රටේ ඉන්නේ. ඒක තමයි ඇත්ත. ඉතින් වැඩසටහනට ගොඩක් ආදරෙයි ජෝති රාත්‍රියට. ජෝති ගී කියන්නෙම මගේ ජීවිතේ වගේ තමයි. මැදිරිගිරියෙන් තමයි මැසේජ් ගෙවන්නේ. අඹවස්සව බණුමලීදමි නදීෂා බණුමලී වෙන්න ඕන. නදීෂා වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිටත් හිමාල් මල්ලි ලස්සන සින්දුවක් ඕනේ. ආදරණීය ජෝති රාත්‍රිය ආදරෙන් අහනවා. පුතා මදුවන්ත දුව චතු විදුලිපුරෙන් මල්කාන්ති තමයි මැසේජ් එක එවන්නේ. ඉතින් ඔන්න ඉතින් විදුලිපුරේ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි ආදරණීය ජෝති රාත්‍රිය ආදරෙන් අහගෙන ලාවේ ආච්චි අම්මා අම්මා ආච්චි සමග දුව ආවින්දි අම්මා ආයේෂා ආච්චි ප්‍රේමවතී චූටි දුව ආවින්දි ආදරෙන් එකතු කරගන්න කියලා ඔන්න නම් ටිකක් තායි දාලා තියෙන මැසේජ් එකේ. ඉතින් ඒ පවුලේ අපි හැමෝම ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහන්න හදන්නේ. මේ ආදරේ ජීවමානයි. ඒ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: Youth take in noyage future ekata plus point ekak. RDB Youth Plus. Vishesh pratilabha rasak samagin youth ekatama set wena banking partner. RDB Youth Plus kinuma. Oba wenuenma.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රත්‍රියටයි විනාඩි 54 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය. ඉතින් චුට්ට චුට්ටක් දුක හිතෙනු නේද? කොහොමවත් කමන්නේ නැහැ. එහෙම තමයි. අපි අනන්ද නිග්මන්ඩම චැට් එකේ පැත්තට කොත්මලෙන් තමයි අපිට මැසේජ් ගෙවන්නේ මදුසංක. අද නිවාඩු නිසා අයියේ ඔයාව සද්දෙනම අපි අහගෙන ඉන්නවා. ඉතින් ලස්සන සින්දුවකට මම ගොඩාක් ආදරය කරන නිරෝෂාවත් එකතු කරගෙන මාවත් එකතු කරගන්න කියලා තමයි අපිට හිතුවක්කාරයා වොන්න මැසේජ් එකක් දාලා තියෙන්නේ. කොහොමවත් අපි ආදරෙන් එකතු කරගන්න ඔය දෙන්නවම ආදරෙන් ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම කියලා අපි අනන්දනේ වියගම් පැත්තට සුරේෂ්ගේ මැසේජ් එක කියන්න. අපිට දෙන්න එච්.ආර්. මහත්තයාගේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක්. අම්මා ශ්‍රියානි, එවැගේම රංග මල්ලි, සුරංග මල්ලි, එවැගේම පුටුපාගලින් ඉන්නවා අක්ක කාංචනා, රෝසයියා, ලොකුදුව දිනුෂි, පොඩිදුව සඳලි, පුතා සනුක, කුමාරිය අක්ක කසුන් මල්ලි ඇතුළු ලක්කන හර සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සුරේෂ් කියන්නේ. සුරේෂ්, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. හිමල් මල්ලි, අපිවත් එකතු කරගන්න. ජෝතිපාල මහත්මයාගේ මෙවුරු ගීතයකට වාද්‍යයෙන් තමයි මැසේජ් එක ගෙවන්නේ. මහාවියාර පාරේ රූපසේන, තිල්න, සුමිත්‍රා, සුනන්දනී, කරුණා ඇතුළු පිරිස. ඔන පිරිස අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ලස්සන ගීතයකට. සුබ ජෝතිරාත්‍රියක් වේවා හිමාලයේ. වෙනද වගේම අපි ජෝතිරාත්‍රිය අහගෙන ඉන්නේ අපේ තාත්තා ආසම් වැඩසටහනක්. මැසේජ් ගෙවන්නේ ඉරියගොල්ලෙන් මාතලේ නේද? මාතලෙන් මදුෂාන් අබේ වික්‍රම ස්ටෝස් එකෙන් තමයි මැසේජ් ගෙවල් තියෙන්නේ. ඉතින් ඔන්න මදුෂාන් වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ඔයාගේ තාත්තාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. අපි හැම ඉරිදම ජෝතිරාත්‍රිය හරි මාසාවෙන් අහනවා. ගලේ වලින් තමයි මැසේජ් ගෙවන්නේ සමල්ලතා මහත්ය, බණ්ඩාර, ඒ වගේම දුවලා දෙන්න හිමාෂා, තමාෂා, මේ වෙලාවේ ලක්කන හරින්න හැමෝම මත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි සමල්ලතා කියන්නේ. ඔන්න සමල්ලතා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. එහෙම කියලා අපි යන්න දන්නේ ගම්පහ මිලිස්සත්ත පැත්තට. අස්මන් ගලගම, රත්නකාන්ති මදනායක, මාතලේ කුමාරී එරමුදුගොල්ල, ඒ වගේම පළවෙනි නයනි කවුදේ පල්ලෙවලින් නේද? පල්ලෙවලින් නයනි වයි වගේ මලව්වලින් සුභාසිනී, සසික, රූපවතී, රෝහිණී, රදවඩුනේ, ගාමිණී, වීරසිංහ තාදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන්නේ. අපිත් වෙනද වගේම ජෝතිරාත්‍රිය අහනවා කියලා තමයි මේ මැසේජ් එක වන්නේ. මේ කතා කරන්නේ මේ මැසේජ් එක ඉවර දෙන්නේ කරුණලෙන් කුමාරි, තරසු පුතයි, ඔසඳ පුතාවයි, ශාලුක පුතාවයි, මාත්‍ය අජිත්වයි, මේ වෙලාවේ ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට කියලා තියෙන්නේ. ඉතින් ඒ අයාලු අපි හැමෝම ආදරෙන් එකතු කරගන්න අතරේ ඔන්න ඊයේ දවසේ උපන්දිනය සමරපු දිනුත පුතාට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපිට මැසේජ් එකක් කියලා දෙනවා. මත්තේගොඩින් මැසේජ් ගෙවන්නේ චූටිනන්දයි, වෙනුල්ලයි, ඔන්න ශනුල්ලය, ලවන්‍ය, දිසා මාමයි, නන්දව තමයි ආදරෙන් මේ පුංචි පුතාට සුබපතලා මැසේජ් ගෙවලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මැසේජ් ගෙවලා තියෙන්නේ බෙන්තරින්, බෙන්තර මිරිස්සත්ෙන්, සුමනාමට නිදුක් නිරෝගී සුබම සුබ ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා තමයි ඔන්න පවුලේ සිරු දෙනාම මැසේජ් එකකින් අපිට විශ් කර දෙන්නේ. ඔන්න අපි මේ මැසේජ් දෙකෙන් අද දවසෙන් සමුගෙන යන්න හදන්නේ. හරි, ඉතින් දින 7කින් හරියටම ඉරිදා රාත්‍රියේ 4 53.93.5 අපි හරියටම ආදරණීය ජෝතිගේ ආදරෙත් අරගෙන එන පොරොන්දුෙන් තමයි සමුගෙන යන්නේ. කොහොමවත් පරිස්සමෙන් සතුටින් ඉන්නවන ආදරණීය ජෝතිගේ ප්‍රාර්ථනාව තමයි ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඔබේ ජීවිතය යන්න, එතකොට ඔබේ බලාපොරොත්තු සාර්ථක වේවි. පරිස්සමෙන් සතුටින් ඉන්න මම හිමාල්. ජෝතිමත් සුබම සුබ සතියක්.

0: සිත නිවන පුතුපල
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ලක්කන්න වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන්න YouTube නාලිකාවට.
3: ලක්කන්න YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: සුබරාත්‍රියක් රාත්‍රි 10යි වෙලාව. ඉතින් ඔයයේ ඊයේ දිනේදී මෙරදීගත ජාතිකල ත්‍රිපට්ටි කතර අරගෙන ජීවිතයේ සෙහිනේට වස්සනාවේ ආශිර්වාදය අරගෙන ඉන ජාතිකල ත්‍රි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔබගේ වස්සනාව උරගා බලන ඒ ත්‍රිපට්ටික දැන් අතට අරගෙන බලන්න.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
2: දෙසියක්ම ඔබ යති.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැති.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ. අංක තුනට
1: 50000.
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අයිබුවන්, කෝටි ගණනක් වාසනාවන්තයින් ඔබ අතරින් බිහි කරන්න එනල්පී අපි හොයි තරම් වාසනාවන්තද කියලා. අදත් අපි සුදානම් ඔබ අතරින් කෝටි ගණනින් වාසනාවන්තයින් බිහි කරන්නට එනල්පී ජාතික ජයවන්නේ වාසනාවේ අද හෝරාවේ. මේ කෝටි ගණනින් වාසනාව අද ඔබ හිමි කරගන්න අතර වාරේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් KLP රාජකරුණා මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සී ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RP ජයසේකර මහත්මිය. ලොතරැයිපත් අටක වාසනාවන්ත ගමන් මග අපි මෙතැන් සිට ආරම්භ කරනවා. ඔබේ අතේ සල්ලි රැඳෙන්න ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 570 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. එහෙමනම් ගන්න NLB ජය ලොතරැයිපත් අතට අපි යමු දිනුම් ඇදීම වෙත. ඔබට වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 තමයි මේ හොරාගම. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2.6 සහ 6. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබාදාර මුදලට ඍජුවම දායක වන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තයින් 330 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තයින් 8,365 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බලමු අද වාසනාව. අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනන වාසනාවන්තයින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කරනවා කුමාරි ප්‍රේමචන්ද්‍ර අනුරාධපුර සහ ගුණදාස කුමානායක පහළ භූමිරිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. එවැගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 30 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එත් සමගින් වාසනාවන්තයින් 67,930 දෙනෙක් අතරේ රුපියල් 62,45,480 මුදලක් අපි NLB ජය වෙතින් අද ඔබ අතර බෙදා දෙනවා. 1611 වන වතාවටත් තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනෙන් ඔබට වාසනාව උදා කරන්න අපි දැන් සුදානම්. මුලින්ම අපි මේ ගලපන්නේ හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය. අද ඔබේ වාසනාවන්ත ලග්නය මකර. දැන් අපි බලමු යන්ත්‍රය අපිට තෝරා දෙන අංක 4 1 1. වාසනාව ගෙනෙන පළමු අංකය අංක 21. දෙවන වාසනාවන්ත අංකයයි අපි දැන් තෝරා ගන්න. ජයග්‍රහී දෙවන අංකය අංක 28. බලමු තුන්වන ජයග්‍රහී අංකය. තුන්වන ඔබට වාසනාව ගෙනෙන අංක 52. අපි දැන් තෝරාගන්නේ හඳහනේ අවසන් වාසනාවන්ත අංකය. එසවන ජයග්‍රහී අංකය අංක 25. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් අපි රටට බිහි කළ තිනවා. බලමු අද හඳහනේ වාසනාව ඔබ අතර බෙදී යන්නේ කොහොමද කියලා. ස්තුතියි විජය. අපි මතක් කරමු අද ජයංක.
5: Today's selected zodiac sign is Capricorn. The winning numbers are 21, 28, 52 and 25.
4: අද හඳහනෙන් රුපියල් ලක්ෂ 10ක ප්‍රථම තෑගකට හිමිකම් කියනට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ හපුතලේ NLB අලෙවි නියෝජිත අජිත් නිශාන්ත මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 116,881 දෙනෙක් අතරේ රුපියල් 80,69,240ක මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට හඳහනේ නොවේ නමට ලියවෙන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 30,36,508.80ක්. දැන් ඔබේ අතේ තියෙන ගොවිස්සත ලොතරැයිපත් සත් දිනම ජය නියත ගොවිස්සත 4,544 වන දිනුම් වාරයට අපි දැන් ලැස්ති. සුපිරි තෑග විදියට අපි අදාරගෙන ඇවිල්ලා තිනවා රුපියල් 8,01,00,000 භාගිය දැවැන්ත මුදලක්. ඒ වාසනාවන්ත සුපිරි තෑග වෙනුවෙන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මේ තෝරාගන්නේ. අද වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය I. බලමු අපි දැන් මේ ජයග්‍රහී අංක 4 ගලපා ගන්නේ කොහොමද කියලා. ජයග්‍රහී පළමු අංකය අංක 77. දැන් මේ අපි තෝරා ගන්නේ ඔබේ දෙවන වාසනාවන්ත අංකය. ඒ වාසනාවන්ත දෙවන අංකය අංක 65. බලමු තුන්වන වාසනාවන්ත අංකය. වාසනාවන්ත අංකය අංක 1. දැන් අපිට තෝරා ගන්න ඉතිරිව තියෙන අවසන් ජයග්‍රහී අංකය පමණයි. ඒ වාසනාවන්ත අවසන් අංකය අංක 79. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිස්සත ලොතරැයිපතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20 ලක්ෂ ප්‍රති ප්‍රථම ත්‍යාගලාභීන් 74 දෙනෙක් අපේ රටට බිහි කළ තිනවා. බලමු අද වාසනාව ගොවිස්සත නොබ අතර බෙදියන්නේ කොහොමද කියලා. ස්තුති විෂය ජයක මතක් කරලා.
5: Manushi, today's selected English letter is I. The winning numbers are 77, 65, 1 and 79.
4: අද ගොවිසතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සෙව් දිනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා. ගයන් උදයන්ත කල් එළිය, TD ඩේන් වැල්ලම්පිටිය, WG සෙනවිරත්න මාමනැල්ල සහ TVC ලහිරු රණසිංහ රුවන්වැල්ල අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 106,598 දෙනෙක් අතරේ රුපියල් 74,67,240ක මුදලක් අපි බෙදා දෙනවා. ගොවිසතෙන් අපි හෙට ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,20,30,624.76ක්.
6: සුබ දවසක්.
2: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි නග්න එකයි.
2: 200ක්ම ඔබ යකි.
6: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම ඇති.
6: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ. අංක තුනට
6: 50,000.
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000.
6: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණියේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ඔබ ගන්නම ඕන තෑගි වැඩි වුණු ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ මුදලින් රුපියල් 105 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන තෑග අංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි රසක් මදි නොකියන්න දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. එමනම් සුබ දවසක් 418 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මේ විතරගන්නේ ඔබේ සුබ ලග්නය. අද සුබ දවසක්. සුබ ලග්න වෘෂභ. බලමු අද ඔබේ සුබ අංක 3 තීරණය වෙන්නේ කොහොමද කියලා. යාතරින් වාසනාවන්ත පළමු සුබ අංකය අංක 12. දෙවන සුබ අංකය අංක 57. අද තුන්වන සුබ අංකය අංක 25. එවනම් දැන් සූදානම් වෙන රුපියල් 25,000 බැගින් ඔබට දිනා දෙන ප්‍රවර්ධන තෑග අංකය තෝරා ගන්න. අද සුබ දවසක්. ප්‍රවර්ධන තෑග අංකය 3480. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධාර මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතින් මේ වසරේ රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 310 දෙනෙක් අපේ රටට බිහි කළ දිනවා. බලමු අද සුබ දවසක් ඔබේ වාසනාව කොහොමද කියලා ස්තුති. මෙසේ මතක් කරමු අපි ජය අංක.
5: Today's selected zodiac sign is Taurus. The winning numbers are 12, 57 and 25.
4: අද සුබ දවසක් වෙතින් රුපියල් 105ක ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා. උපාලි ජය වික්‍රම රාගල අයරංගනී කිත්සිරි හැටන් සහ ඒ ජයවර්ධන බුලත් කුහුපිටිය අපේ එන්එල්බී අලෙවි නියෝජිත වරුන්. එවැගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 5 දෙනෙකුත් අපි අද බිහි කරනවා. සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකයේ ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 32 අද බිහි වෙනවා. එය අනුව වාසනාවන්තින් 95,317 දෙනෙක් අතරේ රුපියල් 92,22,400 මුදලක් අපි අද සුබ දවසක් වෙතින් ඔබ අතර බෙදා දෙනවා. ඔබ අතරින් තවත් ලක්ෂ ගණනක් වාසනාවන්තින් බිහි කරන ලොතරැයි පොත් 4ක් සමග ජානක සහ නිරූපිත සුදානම්.
5: මීළඟට මෙගා පවර්
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: රුපියල් කෝටි 23ක දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයක් මීට පෙර වතාවකදී අපි ඔබට ලබා දුන්නා. ශලිත් වතාවක් මෙගා පව තුලින්ම රුපියල් කෝටි 47ක අති දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්නටත් අපිට හැකියාව ලැබුණා. එහෙමනම් හිතවතුනි අද ඔබ සූදානම් වෙන්න රුපියල් කෝටි 30කට වැඩි දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගයක් ඔබේම කරගන්නට. ඔබේ ජීවිතයේ මෙගා වෙනසක් සිදු කරන්නට අපි ලබා දෙන්නට සූදානම් මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2650 වාසනාවන්ත දින වාරය අපි දැන් ආරම්භ කරන්න සූදානම්. ඔබේ මෙගා සිහිනය සැබෑ කරන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම්. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. මේ සූදානම අද දවසේ සුපිරි අංකය තෝරා ගන්නට. අද වාසනාවන්ත සුපිරි අංකේ බවට පත්වන්නේ අංක 20. අද නම් ඔබ දකින ඒ හීනය සැබෑ විය යුතුමයි. දැන් අපි තෝරගන්නවා මෙගා පවර් අද දින වාරයේ ජයග්‍රහී ජය අංක මේ විදිහට. මෙන්න පළමු ජය අංකය අංක 65.
9: තරිව සයියපට මුදලාවද ගැටිලක මර්මතයින්ද.
8: අංක 4 තමයි දෙවන ජයංකය බවට පත්වන්නේ.
9: ඉරණ්ඩාවද ගැටිලකම් නාන්ද.
8: මෙන්න තුන්වන ජයංකය අංක 7.
9: මූන්සාද ගැටිලකම් ඒඩ.
8: සුපිරි ත්‍යාගය ඔබට දිනාගත හැකි තිරණාත්මක අවසන් ජයංකය මෙන්න අංක 10. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20,00,000 67 දෙනෙක් එන්.එල්.බී අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද දවසේදී ඔබට ලැබෙන මෙගා වාසනාව ගැන මුළු රටටම කියන්න තමයි මේ සූදානම් වෙන්නේ නිල ප්‍රතිඵලය අසුරින් වම්සුති.
10: Today's selected English letter is V. Super number is 20 and the winning numbers are 65, 4, 7 and 10.
8: අද දිනුම් බාරින් දෙලක්ෂපති වාසනාවන්තින් 3 දෙනෙක් බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහය ලොතරැයි පත් අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. WP නිමල්සිරි වීරසූරියකන්ද, ක්ලෝඩ් ලක්ෂ්මන් බලංගොඩ, VLO පතිරණ ගණේවත්ත. අද දිනුම් බාරින් සමස්ත ජයග්‍රහකින් 106,455 දෙනෙක් අතර රුපියල් 67,03,400 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, නිසකවම දිනන ලොකුම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවතුලින් හෙට ඔබ දිනා ගන්න මෙගා සුපිරි ත්‍යාගයේ විදිහට රුපියල් 30,47,79,66 දැවැන්ත මුදලක්. ඒ වගේම පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. සිතූ පැතූ සම්පත් ඔබට ලබා දෙන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2332 වාසනාවන්ත දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්න සූදානම්. දැන් හොඳම වෙලාව ධන නිධානයේ දොරටුව විවර කර දෙන්නට. අද ධන නිධානයේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. අද ධන විධානය දිනුම් භාරය ඔබේ වාසනාවේ පැතුමන් නිට්ටු කර දෙන ජයග්‍රහී ජය අංකයි දැන් අපි තෝරගන්න. මෙන්න පළමු ජයාංකය අංක 8. එළවෙන්නේ දෙවන ජයාංකය විදිහට අංක 45. තුන්වන ජයාංකය අංක 19. තිරණාත්මක අවසන් ජයාංකයේ බවට පත්වන්නේ අංක 13. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධාන එළතුරයිෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20,00,000 39 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද දවසේදී ඔබට ලැබෙන ධන නිධානයේ වාසනාව ගැන කියන්නටයි සූදානම් වෙන්නේ නිල ප්‍රතිඵලය සුරින් බලමු අපි වාසනාව. අද රුපියල් 1,02,000 කින් ජයග්‍රහකින් 3 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අල විනියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත්තාලේ වික්‍රති වෙන්නේ. ප්‍රියන්ත පද්මසිරි කෙසල්පොත ජී ක්‍රිෂ්ණ කුමාර් කිල්නොච්චිය කනවිලගේ රූපසේන කරන්දිනිය අද දින බාරෙන් සමස්ත ජයග්‍රහකීන් 78,657 දෙනෙක් අතර රුපියල් 5,16,16,600 මුදලක් මේ දැන් ඔබ අතරේ බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. රුපියල් කෝටි 8, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 12, රුපියල් කෝටි 13 විදිහට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,26,88,023,120 මුදලක්. හැමදාමත් වගේ ඔබේ කෝටිපති සිහින සැබෑ කර දෙන ලොතරැයි ලොබ රජ කිරුළ මහජන සම්පත 6,302 වාසනාවන්ත දිනුම් භාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. වාසනාව ගලප ගන්න මහජන සම්පත ලොතරැයිපත් ගන්න දැන් ඔබේ අතට. මේ ආරඹන්නේ කෝටිපතියන් බිහි වෙන වෙලාවයි. දැන් අපිට ජයග්‍රහයි ඉන්ද්‍රජක්කරයන් වාසනාවන්ත ජය අංක 6ක් මේ විදිහට. අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය B ජයාංක 3,1,4,8,6. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයිෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක් සමගින් 25,274 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන්. අද දවසේදී ඔබ දිනා ගන්නා වාසනාව ගැන මුළු රටටම කියන්නයි මේ සූදානම. බොහොම ස්තුතියි.
10: Today's selected English letter is B and the winning numbers are 314860.
8: අද දිනුම් භාරය රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ යාපනයේ අලෙවි නියෝජිත S කනකලිංග. මේ වගේම රුපියල් 100 බැගින් ත්‍යාග 19කුත් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. MAP උදේ කුමාර දඩියන්තලාව, M තීප ප්‍රසාද් කළුවංචිකොඩි, SLM සුසන්ත මාතර, W ජයසිංහ උරුබොක්ක, WM සෝමවීර මුල්ලේරියාව, සුනිල් ශාන්ත, BP හන්දිය මීගමුව, BJ පුෂ්පකුමාර මිනුවන්ගොඩ, රංජිත් ගාමිණි කඩවත, හිමල් ගුණතිලක මඩගල්ල, TDN දසනායක පැල්ලන්දිනිය, බණ්ඩාර දිසානායක මහනුවර, නවරත්න තෙන්කෝන් මීගහකිවල, T සකේජන් ජංකානේ, KS ලියනගේ බකමූණ, NS ජයසේන මඩපැද්ද, AD බද්දවිතාන බෙන්තොට, ශිරාණි රේණුකා දෙහිමල්වත්ත, WAD දුලාන් දර්ශන ගෝනවල, HG යමුනා පුෂ්පරාණි කටුවන අද දිනුම් භාරයෙන් සමස්ත ජයග්‍රාහකින් 232,305 දෙනෙක් අතර රුපියල් 1,91,80,720 දෙවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් හෙට දිනා ගන්න රුපියල් 2,35,30,280 දෙවැන්ත සුපිරි ත්‍යාගයක්. අද වියදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 877 වන වාසනාවන්ත දිනුම් භාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B ජය අංක 4,8,6,0. Today winning English letter is B, winning numbers are 4,860. අද දිනුම් භාරයෙන් රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් දෙදෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තයින් බිහි කර තිබෙන්නේ. P එලඩින් පෙරේරා, දිගන, KG වික්‍රමසිංහ, අනුරාධපුර රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 44 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනුම් භාරයෙන් සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,06,13,440 මුදලක් මේ දැන් ඔබට අපි ලබා දුන්නා. අද ජයග්‍රහයි ලොතරැයි දිනුම් භාර 8ක් තුලදී දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 8,27,632 දෙනෙක් අතරේ රුපියල් 7,25,18,520 දෙවැන්ත ත්‍යාග මුදලක් බෙදා දීලා අදට අපි ඔබෙන් විසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් ජීවිතයේ සිහිනයට
10: වාසනාවේ ආශිර්වාදය NLB.

ධර්මය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙන්. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආහාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරු

සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ, තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහනහැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5:02.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ඈත සිටින සසතයන් වෙතද විකාශය පිරිදෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීම

සැලකි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: ලකන හගෙනින්න ලෞදේ 5 විනාඩි 15යි.
1: සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතෙන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේ

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර ගන්නවා.

ඉක්මනේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ